0: 97.7 Lakhana Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ස්.
1: අයිබෝවන්, සුබ දවසක්. ගමක එක්තරා තරුණයෙක් හිටියා. ඔහු හොඳින් මුදල් උපයාගත්තත් ඔහුගේ සාක්කුව නිතරම හිස් වෙලා තිබුණේ. දිනක් ඔහු ඥානවන්ත ගුරුවරයෙක් හමු වෙලා මෙහෙම ඇහුවා. "ගුරුතුමනි, මම කොයිතරම් මහන්සි වෙලා මුදල් ඉපයුවත් මගේ පඩිය කිසිම දවසක මට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මගේ මුදල් වලට මොනව වෙනවද කියලා මට හිතාගන්නවත් බැහැ" කියලා. ගුරුවරයා ඔහුට මැටි බඳුනක් දීලා මෙහෙම කිව්වා. "මෙන්න මේ බඳුනට වතුර පුරවන්න." තරුණයා වතුර පුරවන්න උත්සාහ කළත් බඳුනේ යට තිබුණු පුංචි සිදුරකින් වතුර ටිකෙන් ටික බිමට හැලුණා. ඔහු කොයිතරම් වේගෙන් වතුර දැමුවත් බඳුන සම්පූර්ණයෙන්ම පුරව ගන්න පුළුවන් වුණේ නැහැ. ගුරුවරයා හිනා වෙලා තරුණයාට මෙහෙම කිව්වා. "ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ගේන වතුර ප්‍රමාණය මධිකම නෙවෙයි. බඳුනේ තියෙන සිදුරු වහලා නැති එක. ඔබ උපයන මුදල කොයිතරම් වැඩි වුණත් අනවශ්‍ය වියදම්, අනවශ්‍ය කළමනාකරණය සහ සැලසුම් රහිත ජීවිතය කියන කුඩා සිදුරු වසා ගත්තේ නැත්නම් ඔබේ මේ බඳුන කවදාවත් පුරව ගන්න ලැබෙන්නේ නැහැ. හිතන්න, සමහර වෙලාවට අපිත් සැලසුම් රහිත වියදම් ඕනමටත් වඩා කරනවා. අවශ්‍යතාවයන් වලට වඩා අවශ්‍ය නැති වුණත් අනිත් අය දිහා බලලා කරන අනවශ්‍ය වියදම් ඔබට කොතෙකුත් තියනවා වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මුදල් කළමනාකරණයක් නැති එක. ලැබෙන මුදලෙන් කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ පුරුද්දක් ඔබට නැතිනම් ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම ණය ගෙවීමට තවත් ණය ගැනීම නිසා පඩිය ලැබුණු සැනින් ඒවාට මුදල් වැය වෙන එකත් ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ණය උගුල් වලට අහුවෙන්න යන්න එපා. එහෙමනම් ඔබේ මූල්‍ය ජීවිතය වෙනස් කරගන්න ඔබ මොනවද කරන්න ඕනේ? සල්ලි මදවීම හුඟක් වෙලාවට ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ වෙන්නේ මූල්‍ය කළමනාකරණයක් නොමැතිවීම වෙන්න පුළුවන්. ඒක නිසා ඔබේ වියදම් වල තියෙන සිදුරු මොනවද කියලා අදම හොයලා බලලා ඒවා වහලා දාන්න. එතකොට ඔබේ පඩිය කොඩා උනත් ඔබට සතුටින් ජීවත් වෙන්න ඒ මුදල් කළමනාකරණය කරගන්න පුළුවන්කමක් ලැබේවි. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: වෙලාව 2:00 විනාඩි 1යි.
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: පාරමාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
1: සුපකවණක් පරිස්සමෙන් කිහිපෙන්න.

0: අයිබෝන් සුබදෑසන චැක්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබ සිරදනාටම අද සැප්ටම්බර් මාසේ දෙවැනි දා බදාදා දවසේද අපි මේ විදිහට දෑසනින් හමුවන්නේ ජාතික දහරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ අනෙකුත් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරනද දිනමින පුවත්පත් ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළොන මේකලා සුබදෑසන
1: සුබදෑසන ගියාන අයිබෝවන්
0: අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කරන්න සූදානම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් අවභාවිතය හිටපු ඇමති ප්‍රියංකර වසර හතක් කිරේ බරපතල වැඩ සහිතයි අද චන්ද්‍ර ජයවිරයි වාර්තාවගෙන වෙතිබුණේ අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතෙන් ඩේලි නිවුස් පුවත්පතට
1: Yes, again, Foreign Minister Priyankara gets 7 years used Sri Lankan catering funds to feed UPFA demo. For the more detail, the Colombo High Court yesterday sentenced former Civil Aviation Minister Priyankara Jayaratne to 14 years rigorous imprisonment and ordered to serve the sentence currently over a bribery case. Let's see more details about it in Sinhala.
0: හෙටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2014 වසරේ කොළඹ කැම්බල් පිටියේදී පැවති එක්සත් ජනතා නිදහස් සංධාන වැයි පෙළපාලියට සහභාගී වූ ආධාරකරුවන්ට ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ වියදමින් දිවා ආහාර ලබා දීමේ චෝදනාවට වරදකර වූ හෙටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට කොළඹ මහාධිකරණය ඊයේ බරපතල වැඩ සහිතව වසර 14ක සිරදඬුවම් නියම කළා කියලයි අද වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ අපි බලමු තවත් තොරතුරු සඳහන් කරලා තිබුණාද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන්ම තොරතුරු සඳහන් කරලා තිබුණා මේකල
1: ඕකේ අනන්ත සඳහන් කරනවා මේ රැලියට ආ චන්දදායකින්ගේ කෑම බිල ශ්‍රී ලංකන් කේටරින් එකෙන් ගෙවීම පියංකර ජයරත් නවුරුදු 7ක් හිරේ ලක්ෂ 2ක දඩයක් සේවාදායකේ ආදාළ මුදල ගෙවීමට පෙළඹවීමක් කර නැහැ ඔහු අක්මාවේ රෝගියෙක් ලිහිල් දඬුවමක් දෙන්න පියංකරගේ නීතිඥයා කියයි මේක රජයට සිදු වූ මූල්‍යමය අලාභයකට එහා ගිය දෙයක් අල්ලස් කොමිසම සඳහන් කරනවා කියලා තද දිවයින පුවත්පත සටහන් කරනවා මෙවැනි වැරදි අදෛරවත් වන ලෙස දඬුවම් දීම අධිකරණයේ වගකීමක් කියලා තමයි විනිසුරු වරුන් සඳහන් කරන්නේ කියලත් අද දිවයින පුවත්පතේ ඒජේ අබේනායකගේන වාර්තාවේතරතුරු සටහන් වෙලා තිනවා අපි අවධානය යොමු කරමු දිනවින පුවත්පතේ වැඩිදුරතරතුරු වලට
0: දිනවින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා අපි ප්‍රධාන සරස්තල විදිහට දිනමින පුවත්පතේ සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු තවත් ඇතුල් පිටුවල තොරතුරු ගණනාවක් මේ සම්බන්ධයෙන් මේකලා සඳහන් කරලා තිබුණා අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තවදුරටත් වාර්තා කරලා තියෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අද මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙනවිත් තිබුණේ චන්දන ජයවීර අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වලට.
1: ඔයලා ඊට කලින් ගියන් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණ චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ හිටපු සිවිල් ගුවන් සේවා ඇමති පියංකර ජයරත්න මහතාට කොළඹ අධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා බරපතල වැඩ සහිත වසර 14ක සිරදඬුවමක් නියම කර එකී සිරදඬුවම වසර 7ක කාලයක් ගෙවී යන පරිදි ලබා දෙන්නට ඊයේ නියෝග කළා කියලා සඳහන් වෙන්නේ අපේ අවධානය යොමු කරන දින මින පුවත්පතට
0: විත්තිකරුට රහිවලසෝ දූෂණ චෝදනා කොමිසම ඉදිරිපත් කර තිබුණ චෝදනා දෙක සාධාරණ සැකයකින් තොරව සනාථ කර ඇති බව තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා එකවරදකට බරපතල වැඩ සහිත වසර 7ක සිරදඬුවම් බැගින් චෝදනා දෙකකට වසර 7ක සිරදඬුවම් බැගින් 14 වසර 14කට සිරදඬුවම් නියම කළ තිබෙනවා කියලායි වාර්තාවේම චෝදනා සමාන ක්‍රියාදාමයන් සිදුව ඇති වරදවල් බැවින් එම දඬුවම් කාලෙකවර එන වසර 7කින් ගෙවි යන පරිදි දඬුවම් නියම කර තිබුණා කියලා තද වාර්තා කළ තිබුණා මේ සම්බන්ධයෙන් තොරතුරු දිනමින පුවත්පත
1: Let's move to the Daily News newspaper. CJ, four Supreme Court judges hear 22nd Amendment petitions. Request for a full bench turned down. Speaker to receive determination. For the more in detail, the Supreme Court yesterday hears 67 special determinations petitions challenging the proposed 22nd Amendment to the Constitution after rejecting requests by several petitioners, including the Bar Association of Sri Lanka, to have the petitions considered by a full bench comprising all sitting judges of the Apex Court ලෙචි මෝඩි ලෙසබටිෙන් සිංහල ගිහන්
0: ශ්‍රේෂ්ඨ අධිකරණ 22ට පූර්ණ බිනිසුරු මඩුල්ලක දේම ප්‍රතික්ෂේප කරයි කියලා ය දවසේදී වාර්තාවේ ජේ අබේනායකයි දෙවෙනිපත් පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත් සම්පූර්ණ ශ්‍රේෂ්ඨ අධිකරණ බිනිසුරු මඩුල්ලක ඉදිරියේ විභාගයට ගන්න ලෙස පෙත් සංකාර පාර්ශ්වයේ කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා නියෝග ප්‍රකාශයට පත් කරමින් අගමින් සර්වරුන් සඳහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවත් තමයි වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල තොරතුරු සඳහන් කරලා තිබෙනවා. මෙම පෙත්සම ඊයේ විභාගය සඳහා විනිසුරු ප්‍රීතිපද්මන් සූර්සේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවු අවස්ථාවේදී පෙත්සම් කාර්ය පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තරන් මහතා මෙම ඉල්ලීම කර තිබෙනවා. එයනුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් අසුන්ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ ඉල්ලා සිටි. ඊට අමතරව තවත් පෙත්සම් කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලිසා බ්‍රේ, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් විසින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සන්නිත තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව සඳහන් කරා. යනු අනුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක් විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතුවන බව පැවසූ සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීමට වෙනත් පාර්ශ්වයකට හැකියාවක් නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දෙවයින පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට වාර්තා කරලා
1: තියෙන්නේ. Introduce house arrest to ease prison overcrowding. For the more detail, Cabinet spokesman, Minister of Health and Mass Media, Dr. Nalinda Jayathesa said legal reforms are underway to introduce house arrest as a means of easing prison overcrowding, adding that several other reforms are also under discussion within the judicial system. Let's see more details about it in Sinhala.
2: පද්ධතියේ සිදු කරන ප්‍රසංස්කරණ ගණනාවක් අතරේ ඒ නීතිමය ප්‍රසංස්කරණ සිදු වෙනවා. බන්ධනාගාර වල තිබෙන ප්‍රමාණය අඩු කරන්නට, මම කලින් කිව්ව රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්තා කඩිනම් කරගන්නට, ඒ වගේම සමහර අප ලබා දිය හැකි සමහර පොඩි හේතු මත අප ලබා දීමට නොහැකිව හිර වෙලා ඉන්න අයට අප ලබා දීමට අවශ්‍ය නීති ප්‍රසංස්කරණ කරන්න, බන්ධනාගාරයෙන් පිට මෙවැනි අය නිවාස රඳවා තබා ගනිමින් ඒ තමන්ගේ දඩුවම් කාලය ගත කරගන්න ආදී ප්‍රසංස්කරණ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරමින් සහ නීති සම්පාදනය කරමින් ඉන්නවා. මේ සමස්තය තුළ තමයි අධිකරණ විශේෂකරුන්ගේ වයසත් අවුරුද්දකින් විශ්‍රාමන සැලි කරන්න යෝජනා කළ තියෙනවා.
1: ලක්ෂණ මොලින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න උදේ 6යි
0: විනාඩි 15යි
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: මෙලව දැසන 6යි විනාඩි 19යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු ඩිලා ඝාතනය කුඩු සලින්දුගේ වැඩක්. අද දිවයින පුවත්පත හේමන්ත රන්දුණු සුමිත් පොතුපිටියේ ගෙනන වාර්තාව පානදුරු කුඩු නිලංගගේ මස්සිනා බබ කියන ඩිලා නැමැත්තා පානදුරු කොස්හේන ප්‍රදේශයේදී පාතාල කුලේ ඝාතකයන් දෙදෙනෙකු වෙසෙන් පෙරේද රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරන්නේ කුඩු සලින්දු නැමැත්තා මහා පරිමාණ මද්රව්‍ය ජාවාරම් කරුගේ නියෝගයක් මත බව විමර්ශනවලදී අනාවරණය වෙලා තිබුණා. අපි දැක්කා දැන් පෙරේද රාත්‍රියේ සිදුවන මේ කලමේ වෙඩි තැබීමත් එක්ක තමයි පුද්ගලික ජීවිතක්ෂයට පත් වුණා කියලා තොරතුරු සඳහන් වෙලා තිබුණේ. අද ඒ සම්බන්ධයෙන් දිවෙනු පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුරටත් වාර්තා කළ තිබුණා. මෙහිදී ඝාතනයට ලක් වූ පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් හැවර්දි බෝපලාගේ දිල්හාන් සුරේෂ් කුමාර හෙවත් ඩිලා නැමැති අයෙකු බෙම ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනේ. දිල්හාන් සුරේෂ් කුමාර හෙවත් ඩිලා නැමැති අය පානදුර වදුරම් මුල්ල සුසාන භූමිය අසල දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකු බවද සඳහන් වනවා. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිට ඇති ඩිලා නැමැත්තා අපමත මුදා හැරීමෙන් පසු සිය නිවසට පැමිණ ඇත්තේ මීට ටික කලකට උඩදී. පෙරේදා රාත්‍රියේ ඩිලා නැමැති පුද්ගලයා පයාගල කොස්සේන ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට තවත් තරුණයන් කිහිප දෙනෙකු සමග කතා කරමින් සිටියදී පාතාල කුලී ඝාතකයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී තිබෙනවා. යතුරුපැදියක පැමිණි පාතාල කුලී
1: Notorious organized criminal gang leader and drug trafficker Shehan Satsara, alias Dehiwale, has been arrested in Dubai. Let's see more details about it in Sinhala Gihan.
0: දෙහිබාලගේ සොහොයුරා ඩුබයි හිදී අත්අඩංගුවට කියලා ද වාර්තා කරලා තිබෙන්නේ. හේමන්ත රන්දුනේ වාර්තාව ගෙනෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ මද්රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම පාතාල නායකයෙකු වන දෙහිබාලගේ බාල සොහොයුරා වන තුෂාන් නෙත්සර් නැමැත්තා ඩුබයි පොලිසිය මගිනියේ එරට හෝටලයක සැඟවී සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා අද වාර්තා කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. ඇතුල් පිටුවලට ගිහිල්ලා තවත් තොරතුරු සඳහන් කළ තිබුණා. පොලිස් අපරාධ අංශය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති රන්මල් කොඩිතුවක්ක මහතා ඩුබයි පොලිසිය ප්‍රධානින් සමග පැවැත්වූ සාකච්ඡාවලින් සහ ඔවුනට ලබා දුන් තොරතුරු මත ඩුබයි පොලිසිය කළ වැටලීමකදී මෙම අපරාධකරු කොටු වී ඇති අතර මද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම් දකුණු පළාතේ සිදු වූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් දෙහිබාලේ සහ ඔහුගේ සොහොයුරන් දෙදෙනා වෙත චෝදනා එල්ල වී තිබුණා. දෙහිබාලගේ පවුලේ සොහොයුරන් දෙදෙනාම ඩුබයි රාජ්‍යයට වීමේ අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් වල වුණා කියලා වැඩදුරටත් සඳහන්. ඩුබයි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දෙහිබාලයේ බාල සොහොයුරා ඉදිරිසත් කිහිපයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: එතකම අද මේ එල්නිනු තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා. පුවත්පත්වල සහ ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරු වල අපි අවධානය යොමු කරමු. එල්නිනු තත්ත්වයට මුහුණ දීම සඳහා චක්‍රලේඛද වෙනස් කර අවශ්‍ය උපරිම කටයුතු සිදු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් KG ධර්මතිලක මහතා ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමන් මේ එල්නිනු තත්ත්වයට මුහුණ දීම සඳහා මේ චක්‍රලේඛ වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳව මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: ජනාධිපති කාර්යාලයේ ජනපතිතුමාගේ උපදේශ මත පැවැතෙන කමිටු මගින් අපිට ලබා දීලා තියෙන උපදේශ අනුව පවතින චක්‍රලේඛ වෙනස් කරන්න අපි කටයුතු කරනවා කඩිනමින්ම. ඉදිරියේදී අපි කොහොමද එල්නිනෝ තත්ත්වයකදී ජනතාව ආරක්ෂා කර ගැනීමට අලුතෙන් නීතිරීති සකස් කරන්නේ කොහොමද, ඒ අය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා චක්‍රලේඛ අපි කඩිනමින් සකස් කරනවා. ඒ කාර්යය ඉදිරියෙන් පවතිනවා.
1: එල්නිනෝ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා පෙන්වා දුන්නා.
3: මේ වෙනකොට අපි ඉන්නේ එල්නිනෝ වල දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ එල්නිනෝවක් දක්වා වර්ධනය වෙන අවස්ථාවක. තවමත් එල්නිනෝව ප්‍රබල එල්නිනෝවක් බවට වර්ධනය වෙලා නැහැ. ඉතා ප්‍රබල එල්නිනෝවක් වීම ජූනි මාසයේ අපි කිව්වේ 63යි කියලා. ජූලි

0: වින් කරති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
1: බලපෑම නිසා උද්ගත වෙලා තියෙන වියලි කාලගුණ තත්වයෙන් හානියට පත් වෙච්ච වගාවන්ට මුල් අධ්‍යය ලෙස රුපියල් මිලියන 3000ක් වෙන් කළා වන්දි හැටියට ගෙවන්න කඩනම් වැඩපිළිවෙලක්. මෙන්න මේ භෝගවලට වි බඩේරිඟු ලුකුළුණු අර්තාපල් සෝයා සහ මිරිස් කියන භෝග සඳහා හෙක්ටයාරක රුපියල් ලක්ෂය බැගින් එක් ගොවි මහත්තෙකුට උපරිම අක්කර 5ක් දක්වා වන්දි හිමි වෙනවා. අන්ට අපි හඳුනාගෙන තිබෙනවා අනුරාධපුරයේ අක්කර 1523යි, මොන්රාගල අක්කර 1401යි, පොළොන්නරුවේ අක්කර 1259යි, අම්පාර අක්කර 1055යි, හම්බන්තොට අක්කර 783ක් හැටියට මේ දිස්ත්‍රික්කවල ගොවීන් 7000 රසන් සංඛ්‍යාවකට ගොවි බිම අක්කර සාමාන්‍ය 8000ක පමණ හානි සිදුවෙන්නේ නැති කියලා ගණන් බලලා තිබෙන්නේ.
2: එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පත දවසේදී ගෙනෙන වාර්තාවකට. නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රස පරීක්ෂකට මරණයට විවෘත තීන්දුවක් කියලායි අද දවසේදී සඳහන් කරලා තිබෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා මේකලා.
0: Yes, Galaxy Mode Daily News newspaper. Magistrate in car into model Chula Padmendra's death. Mother calls for full probe, expresses suspicion. For the more detail, a magistrate inquiry is to be held into the suspicious death of Sri Lankan model, actress and pregnant pageant trainer Chula Padmendran Kumarapatirana in light of the circumstances surrounding the death. Chula Padmendra's mother has formally lodged a complaint with the Piliyandala police expressing suspicions over her daughter's death and urging authorities to conduct a through investigations to establish the exact sequence of event that led to her death. Let's see more details about it in Sinhala Giha.
2: නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රස පරීක්ෂකට කියලාද වාර්තාව ගෙනවෙත් තිබුණේ ශ්‍රේණා ප්‍රසන්න ජයසූරිය. ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත්ව සිටි සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්‍ර මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය උතුරු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඒ පැවැත් වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණයට විවෘත තීන්දුවක් දුන් බව පිළියන්දල පොලිසිය සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ වාර්තාවද ලැබීමෙන් අනතුරුව සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියගේ මරණයට නිශ්චිත හේතුව සඳහන් කරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන බව අධිකරණ වෛද්‍යවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ.
0: ගෙහන් මේවා තමයි අද දවසේදී පුවත්පත්වල සටහන් කළ තිබුණ ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත්වන්නේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා. කෝටි දෙකහමාරක වංචාවකට මාලිමාවේ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට. අද මේ සම්බන්ධයෙන් පීශාන්ත බණ්ඩාරයි වාර්තාව අරගෙන ඉන්නේ. රුපියල් 260,00,000ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගී කෑගල නාගරික මන්ත්‍රීවරයෙක් ඊ පෙරවරුවේ නාරහින්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා කියලායි සඳහන් වෙන්නේ. මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. කෑගල දීවෙල මාර්ගයේ මිනුවන් ගමුව ප්‍රදේශයේ කබානා තනා දෙන බවට පවසා පැමිණිලිකරුවෙකුගෙන් රුපියල් 260,00,000ක මුදලක් මහනුවරදී ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන තිබෙනවා කියලා තද වැඩිදුර විස්තර විදිහට සටහන් කළා තිනවා ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්.
2: කෝටි දහසක අයිස් පිටුපස පාකිස්තානුව පිරිසක් ශ්‍රී ලංකාන් ඩෙඔචිත රූබන් සහ ප්‍රියංකර කියලා අද දවසේදී වාර්තා කළ තිබෙනේ. හේමන්ත රන්දුන් සහ නෝමන් පලිහිවඩනයි වාර්තාවද දෙවෙන පුවත්පත වෙනුවෙන් එක් කළ තිබුණේ. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු. කොළඹ වරායේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 10,00,000ට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට ගෙන ඒම පිටුපස පාකිස්තාන ජාතික මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සහ ශ්‍රී ලාංකික ජාවාරම් කරුවන් පිරිසක් සිටින බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික ජාවාරම් කරුවන් තිදෙනෙකු කොළඹ සුපිරි හෝටලයක සංගවී සිටියේදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පෙරද රාත්‍රියේම අත්අඩංගුවට ගෙන

0: වෙනවා. මෙම ජාවාරම් කල්ලේ ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ රූබන් සහ ප්‍රියංකර නැමැති මහා පරිමාණ ජාවාරම්කරුවන් දෙදෙනයි. ඔවුන් දෙදෙනා ඩුබායි රාජ්‍ය සංගමයේ සිටමින් මෙම ජාවාරම් මෙහෙවන බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා. පරිවිසුදා වැල්ලේසාරංග ඇතුළු මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය මිලදී ගත්තේ රූබන් සහ ප්‍රියංකර නැමැති මහා පරිමාණ ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් බවද වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා කියලයි වාර්තා කළ තියෙන දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: ලංකාදීප පුවත්පත සඳහන් කරන ශ්‍රී ලනීප 75 වෙනි සංවත්සරයේ අද ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වෙනි සංවත්සර උත්සවයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී අද පස්වරු දෙකේ සිට පැවැත්වෙනවා. ජයග්‍රහණය 100,000 අභිමානවත් 75 වසරක් එක්වෙමු ජයගමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයේ එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල දෙසිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඔය පැවැත්වෙන්නේ කියලායි අද සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත
0: ලබගන සූදානම් විරාමෙන් අතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වලට එකලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 31යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අපි අවධානය යොමු කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නෙල ප්‍රතිඵලවලට ඊයේ සැප්තැම්බර් මාසයේ පළමු වරට අඟහරුවාදා දවස. ඊයේ දවසේදීම හජින සම්පත ජයග්‍රාහි 6297 වන දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ W ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි අංක සටහන් වනවා අංක 8, අංක 3, අංක 2, නැවතත් අංක 2, අංක 7 සහ අවසානයේ අංක 9 විදිහටයි මහජන සම්පත ඊයේ දවසේදී ජයග්‍රාහි 6297 වන දිනුම් වාරයේ ක්‍රියාත්මක වෙද්දී ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක බවට පත් වුණේ.
1: ගොවිසෙත 4539 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඊ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වන අංක 10, අංක 49, අංක 67 සහ අවසානයේ අංක 73 විදිහට.
0: මෙගපව ජයග්‍රහි 2645 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහි සුපිරි අංකය බවට පත් වන අංක 11, ජයග්‍රහි අංක සටහන් වන අංක 9, අංක 11, අංක 61 සහ අවසානයේ අංක 79.
1: මෙගාපව එහෙම වෙනකොට දන නිධානය 2327 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එන් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 4, අංක 10, අංක 41 සහ අවසානයේට අංක 74 විදිහට.
0: ඉන්නතුරු අවධානය යොමු කරන අපි හඳහන ලොතරැයියට ජයග්‍රාහි 1606 වැඩ දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහි ලග්න සංකේතය බවට පත් වුණේ වෘශ්චික ලග්න සංකේතය. ජයග්‍රාහි අංක සටහන් වන අංක 13, අංක 16, අංක 20 සහ අවසානයේට අංක 30.
1: අද සම්පත 872 වන ජයග්‍රහ දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන් වන අංක 2, නැවතත් අංක 2, අංක 7 සහ අවසානයේට අංක 9 විදිහට.
0: ඉන්නතුරු NLB ජය ලොතරැයිය ඊයේ දවසේදී ජයග්‍රහි 565 වන දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය O ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහි අංක සටහන් වනවා අංක 6, අංක 8, අංක 0 සහ අවසානයේට අංක 5.
1: සබදවසක් 413 වන ජයග්‍රහ දිනුම් වාරයේ සිංහ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 3, අංක 6 සහ අවසානයේ අංක 35. එදෙකම සබදවසක් 413 වන දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 4044 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව දැස්සන 6:00
1: විනාඩි 34යි.

0: ලක්කර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 38යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් එසල්
1: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
5: ලකඳ ගෝල්ඩන් වොයිස් අද ගෝල්ඩන් වොයිස් වේදිකාවට ගීතික විජේරත්න දෙලින අලුපත ශ්‍රීමාල් රණතුංග නිරෝජා ශාමලි නුවන්ගේ වැලිවිටි කොට සල්කි මේරියන්ස් කෝසල හිමේෂ් රුෂාන් මින්දික චමුල බිම්සිත් ජනනී යශෝදා මදුමාලි හෙට්ටිආරච්චි රැමෝන ජයමහා ලකඳ ගෝල්ඩන් වොයිස්
6: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
7: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
8: දවසම දිනන්න ලක්කඩ අහන්න
9: රටට වග කියන රේඩියෝ

0: මෙලව දැස්සන හය විනාඩි 43 එපිසෝඩනම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මෙයද දෙවෙනි පුවත්පත ගෙනන වාර්තාව. CID වැඩබලන අධ්‍යක්ෂ SSP රොෂාන් අමරසිංහ හේමන්තරන්දුරු ගෙනන වාර්තාවක මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර ඇති බව තමයි අද චාරිත්‍රාත්මක සහිතව වාර්තා කළ තියෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සඳහන් කළ තිබුණා. ඇතුල් පිටුවල බණ්ඩාරනායක කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බෙන්ම ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා රාජකාරි කර ඇති අමරසිංහ මහතා පොලිස් ස්ථානාධිපති ඇතුළු විවිධ තනතුරු දරමින් රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කර දක්ෂ නිලධාරියෙක් බව සඳහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි කරමින් සිටි ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම ලැබීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුරු සඳහා අමරසිංහ මහතා මෙසේ පත් කර තිබෙනවා. පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම පත් කිරීම සිදු කර තිබෙනවා කියලත් අද වැඩි දුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: දිනමින පුවත්පතටයි මේ අවධානය. වැව් 296ක් පිළිසකර කරන්න ලෝක බැංකුවෙන් මිලියන 5800ක්. රන්මලි සෝමසිරියද වාර්තාව අරගෙන ඉන්නේ. දෙපස් සුලිකුණාටුවෙන් හානි වූ වැව්ද ඇතුළු වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට ලෝක බැංකුවේ මූල්‍ය සහයෝගය ඇතිව රුපියල් මිලියන 5800ක මුදලක් ආයෝජනය කර තිබෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුළු පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. ලෝක බැංකු මූල්‍ය සහයෝගය ඇතිව ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මෙම සුළු වාරි වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අනුව පොළොන්නරුව හම්බන්තොට යාපනය යන දිස්ත්‍රික්ක තුනෙහි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සුළු වාරි වැව් 6ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පතේ.
0: ධනසිරි අමරතුංගගෙන් බය හතක් ප්‍රකාශ ගැනේ. හේමන්තරන්දුළු ගිරණ වාර්තාව දෙවෙනි පුවත්පත වෙනුවෙන් මෙරට ප්‍රධාන පෙළේ මද්රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන ශිරන් බාසික් නෙමෙත්තා සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු ධනසිරි අමරතුංග මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඒ පැය හතක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරු නවයට ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටියා. ධනසිරි අමරතුංග මහතා නගරාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශිරාන් බාසික් නැමැත්තා උපකාර කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. තවද දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ ඉදිකර ඇති බව කියන ශිරාන් බාසික්ට අයත් හෝටල් සහ මහල් නිවාස ඉදිකිරීම සඳහා විවිධ උපකාර කර ඇති බවටද ඒ මහතා වෙත චෝදනා එල්ල වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: මාතලේ දැරියකට වසර 6ක් ලිංගික අතවර කළයි 10ක් අත්අඩංගුවට. අද විමල් ජයසිංහයි වාර්තාව ගෙනෙන්නේ වසර 6කට ඉහතදී 13 හැවර දිවියේ පසු වූ දැරියකට වසර 6ක් තිස්සේ බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන ඥාති සහෝදර සහෝදරියන් 7 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා වෙන්නේ. මෙම සැකකරුවන් අතර ත්‍රිරෝද්‍රත් රේඳුරන් 5 දෙනෙකු සිටිනවා පොලිසිය සඳහන් කරනවා. එම සැකකරුවන් අතර ස්ත්‍රී දූෂණයට ආධාර අනුබල ලබා දුන් බව කියන ඥාති සහෝදරයන් 3 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. එම දැරිය මේවන විට 18 හැවිරිදි තරුණියක් බවයි සඳහන් වෙන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිවෙන පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට. වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5ක් දක්වා නැගී ශාම්නුවන් ගණේවත්තයි වාර්තාව ගෙනෙන්නේ. මේ වසරේ පළමු මාස හතේදී වෙළඳ ගිණුමේ හිඟය ආනයන වියදම හා අපනයන වියදම අතර පරතරය සඳහන් වී තිබෙන්නේ. අමරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා අමරිකානු ඩොලර් බිලියන 2.6කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර වැඩිදුර මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ගිය වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාල පරිච්ඡේදයේදී වෙළඳ ගිණුම් හිඟය අමරිකානු ඩොලර් බිලියන 3.9ක් වී තිබුණා. මේ අතරේ 2026 වසරේදී ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුම් හිඟයද අමරිකානු ඩොලර් මිලියන 1017.6ක් දක්වා ඉහළ ගිය අතර ඒ සඳහා ඉහළ ආනයන වියදම සහ අඩු අපනයන ආදායම හේතු බව මහා බැංකුව සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ.
1: එතකම අපි අවධානය යොමු කරනවා අද දිනමින පුවත්පතට. 22 වෙනි සංශෝධනය වෙනුවෙන් රෝගීන් බිල්ලට ගන්න එපා GMOA වෙත ඇමති නලින්දගෙන් ඉල්ලීමක්. 22 සංශෝධනයට එරෙහිවීමට අයිතියක් තිබුණද රෝගීන් බිල්ලට තබා වර්ජනය සැලසුම් නොකරන්නයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කළා. මේ සංශෝධනය හෝ කුමක් හෝ දඩමීමා කරගනිමින් උද්ඝෝෂණය කළාට රටට දැනෙන්නේ නැහැ. නමුත් 22 පදනම් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයකට යන්නේ නම් ජනතාව අපහසුතාවයට පත්වන බව ඔහු සඳහන් කළා. එම අතර මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊපස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියලායි අද සඳහන් කළ තියෙන දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත.
0: කෝටි 3ක කුඩු යතුරු පැද්දීන් ඇද්ද තරුණයා බලපිටියෙන් මාට්ටු. බලපිටියන් රෝ යසමිත් ගෙනන වාර්තාව. රුපියල් කෝටි 3ක් පමණ වටිනා මද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි තරුණයෙකු බලපිටිය ඇලතොට ප්‍රදේශයේදී 1:31 වෙනිදා සවස අත්අඩංගුවටගත් බව අහුන්ගල්ල පොලිසිය සඳහන් කළ තිබෙනවා. මාර්ග බාධකයේදී සැකපිට මෙම තරුණයා පරීක්ෂා කිරීමේදී අයිස් කිලෝ එකක් සහ ග්‍රෑම් 200ක්ද හෙරොයින් ග්‍රෑම් 217ක්ද කුෂ් ග්‍රෑම් 101ක්ද මද්‍රව්‍ය මැනීමට යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගැනීමට සමත් වේ තිබෙනවා. බලපිටියේ ඇලතොට පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මැසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් අද දිවයින පුවත්පත සඳහන් කරලා තිබෙන්නේ.
1: මේ තමයි ගිහන අද පුවත්පත් වල සටහන් කරලා තියෙන ප්‍රධාන සිරස්තල බවට පත්වන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ.
0: ලක්ෂණ මෝර්නිං නිවසලට හඟින වෙලාවත් මතක් කරන්න වෙලාව 6:50යි.

0: වෙලව දැස්සන හය විනාඩි 54යි. අපි සූදානම් විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා ලක්කණ්ඩාය ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු. ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්ද්‍ර මාරසිංහ. අයිබෝන් සුබ දැස්සනක්.
1: අයිබෝන් සුබ දැස්සනක් ගියා මෙතන.
2: අයිබෝන් සුබ දැස්සනක්.
0: මේකලද මේ ඉරාන යුද්ධය නැවතුණාද? මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රශ්න කළ තිබුණා. අපි ඊ දවසේදීත් කතා බහ කරා. මේ දින ගණනකට පසු ඇමරිකාව විසින් ඉරානයේ දූපතකර ප්‍රහාරයක් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කළ තිබුණා. මොනවද මේ මැද පෙරදිග පැත්තෙන් වාර්තාවන නවතම තොරතුරු?
1: ඔය අතරම දවස් කීපයක් මේ යෝකියන යුද්ධ ගැටුම් එතරම් ලොකුවට බරපතල තිබුණේ නැහැ. හැබැයි පසුව ඇමරිකාව චෝදනා කළා ඉරානයේ හෝමුස්වල වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කරනවා කියලා. ඒ චෝදනා කළා ඒ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් විදිහට ඉරානයේ ඇතැම් මධ්‍යස්ථානවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කළා. ඒතර ඔය ඔවුන් කියන්නේ මේ වාණිජ නෞකාවල ගමනාගමනට එල්ල කරන ප්‍රහාර නිසා තමයි මේ ප්‍රතිචාර දක්වන කියලා ඇමරිකාව සඳහන් කරන නිසාම දකුණු ඉරානයේ විවාහ මංගල්‍ය තිබ්බ තැනකට මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා කියලා මාධ්‍ය වාර්තා කරනවා. හතර දෙනෙක් මිය ගිහිල්ලා තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඒ විදිහට ඇමරිකාව ඉරානයේ යම් යම් මධ්‍යස්ථානවල ප්‍රහාර එල්ල කරද්දී මේ ප්‍රතිචාර විදිහට ඉරානයත් ඇමරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර විදිහට අසල්වැසි රටවල ඇමරිකාවේ මධ්‍යස්ථානවල ප්‍රහාර එල්ල කරලා තියෙනවා. දැන් ජෝදානයේ ඇමරිකා ඉලක්කවලට ප්‍රහාර එල්ල කළා කියලා ඉරානයේ කියනවා. ඒ වගේම ජෝදානයේ කියනවා මිසයිල 13ක් නිරීක්ෂණය කරා කියලා. ඒ අතරේ මිසයිල 10ක් වැළක්වා කියලා තවුන් කියන එක කියන්නේ මිසයිල 3ක් පතිත වෙලා තියෙනවා. ඊට පස්සේ බහරේනේ පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. ඒත් මේ ඉරාන ප්‍රහාර නිසා කුවේටෙත් ආරක්ෂක පද්ධතිය සක්‍රිය කරලා තියෙනවා ඉරාන ප්‍රහාර හින්දා. දැන් මේ විදිහට ප්‍රහාර එල්ල වෙද්දී ඇමරිකා ජනාධිපතිවරයා කියනවා ඉරානය මේ විදිහට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනවා නම් රටක් විදිහට නැත්තරම් නැති කළ දානවා කියලා තමයි උන් කියන්නේ. මේ විදිහේ අඛණ්ඩව අවස්ථා ගන්නවකදීම ඇමරිකා ජනාධිපතිරා මේ ආකාරයෙන්ම තර්ජන නිකුත් කළා ඉරානයට ප්‍රහාර නවත්තන්නේ නැත්නම් කියන දේ අහන්නේ නැත්නම් ඔවුන්ට දැඩි ප්‍රතිචාර දක්වනවා කියලා. කොහොම වෙතත් වරින් වර මේ ප්‍රහාර එල්ලවීම තවමත් තියෙනවා. ඒ අතරතුර ඉරානය ඇමරිකාවේ තව මධ්‍යස්ථාන කීපයකට කියන්නේ ඉරාකයේ පිහිටි මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඔවුන් කියන්නේ ඉතා බරපතල හානි සිදු වුණා කියලා. නමුත් ඒක ස්වාධීනව තහවුරු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඉරාකයට මොනතරම් හානි සිදු වුණාද කියලා කොහොම වෙතත් දෙපැත්තට විවිධ මතවාද පළ කරගනිමින් දෙපැත්තෙන්ම අවස්ථා ගන්නවකදී ප්‍රහාර එල්ල කරන නිසා තවමත් මේ මැද පෙරදිග ගැටුම් සමතරපත් වුණා කියලා කිසිවකටත් කියන්න හැකියාවක් නැහැ. හේතුව මේ රටවල් දෙක අතර පමණක් නෙවෙයි, මේ රටවල් දෙක අතර තියෙන ගැටුම් සහ මතභේද නිසා අසල්වැසි රටවලටත් ප්‍රහාරාත්මක තර්ජන එල්ල වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවලට විවිධ පාර්ශ්වවල අනෙකුත් ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා.
0: නැවතත් මේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන්, ඒ වගේම මේ ලෝක බොරුතෙල්
1: ප්‍රහාර නිසා තමයි වරින් වර වැඩිවීමක් සිද්ධ වෙන්නේ, වගේම අඩුවීමක් සිද්ධ වෙන්නේ, උච්චාවචනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඒක අර ස්ථාවර අඛණ්ඩවම මේ විදිහට යනවා කියන විදිහට වඩා මේ ප්‍රහාර සහ ඇතිවන තර්ජන හමුවේ මේ විදිහේ වෙනස්කම් තමයි සිද්ධ වෙමින් පවතින්නේ.
0: හොඳයි, බෙහෙන් ස්තුතියි චන්ද්‍ර මාර්සිං මහතා දවසදිත් අපිත් එක්ක එකතුලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට. අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: මෙසි ජගත් පිටියට සමුදෙයි. අර්ජන්ටිනා පාපන්දු නායක සහ තරු පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසි ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ දීර්ඝ සටහනක් මගින් ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට ගත් තීරණය ඊයේ නිවේදනය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකම අද සඳහන් කළ තියෙනවා ගාල්ලේ කොළඹ ටෙස්ට් තරඟවලදී නිපන්දු යැවීම දඬුවම් කළ යුතු වරදක්. ලෝක පූජිත ක්‍රීඩක ගවස්කා කියයි ප්‍රින්ස් ගුණසේකරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ සහ කොළඹදී පැවති ටෙස්ට් තරඟවලදී දඟපන්දු යවන්නන්ගේ නොසැලකිලිමත්කමින් විශාල නිපන්දු ගණනාවක් යැවීම දඬුවම් කළ යුතු වරදක් බව ලෝක පූජිත ක්‍රීඩක සුනිල් ගවස්කා මහතා සඳහන් කරනවා. එලෙසින් නිපන්දු යැවීම අධෛර්යමත් කිරීම උදෙසා යෝජනාවක් ඉදිරිපත් කරන සුනිල් ගවස්කා මහතා පවසන්නේ ක්‍රීඩකයින්ට සෑම නිපන්දුවක් සඳහාම දඩ මුදලක් නියම කළ යුතු බවයි කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් ක්‍රීඩා තොරතුරු විදිහට
4: කාටූන්ස්
3: අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පත, රද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් අධිවේගේ ආදායම කෝටි 40ක්ලු හැදුවේ නම් ඇඹුල්තියල් ගේන්න කියලයි සඳහන් කරලා තියෙන්නේ අද ලංකා දිවපුවත්පති.
0: අපි යනවා දිවෙන පුවත්පතේ ශ්‍රේෂ්ඨමයන් කාටුනේට. මෛත්‍රීට සතුටු යුගයේ ජනපති සම්මානය පිරිනමනලු. දුක්ඛිත යුගයේ සම්මාන පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අදත් දුක් විඳින අයටද කියලයි අද ශ්‍රේෂ්ඨමයන් කාටුනේන් අහලා තියෙන්නේ.
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනියත් ඔය සම්බන්ධයෙන්මයි ගිහන් සඳහන් කරලා තියෙන්නේ අද. සතුටුම යුගයේ ජනාධිපති සම්මානය මෛත්‍රීට ලැබිලා. ඇත්තටම අපි ඒ කාලේ කොයි තරම් hina වුණාද කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: මජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනිය වෙනසුරු වරුන්ගේ විශ්‍රාම වයස දික්කිරීමට විරුද්ධ පෙත්සම් විමර්ශනය පටන් ගත්තලු. ජනමත විචාරණයක් ඒ කියලා කට්ටියගේ පපුව ගැහෙනවද දන්නේ නැහැ කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා තියෙන අපි ලකන මෝනින් නිවුස් වලට දිමා කරන තෝරා ගන්නවා දෙවෙනි පුවත්පතේ යෝකයි තත්වය කාටුනේ අනුරාධගේ ඕන් තිරිඟු පිටි වැඩි වුණු වරම් හැංගී පාන් ගෙඩිය රුපියල් 10කින් නැගී හීන් සීරුවේ කොහොමද ගේම් ඉඟි පාටි හැමෝගෙම මිනිසුන්ටමයි දුගී කියලයි අද වාර්තා කළ තියෙන පාට් හැමෝගෙම මිනිසුන්ටමයි දුගී කියලයි අද ඕකයි තත්ත්වේ කාටුනෙන්ස් කවීන් සඳහන් කළ තියෙන පිළක්කඩ මෝනින් නිවුස්වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි
3: වාසනාවන්ත සුබදාසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma sahayogita anugrahaya photo

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 0117 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: සුබදවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: මෝනිින් සුබූදැසනක් හතයි විනාඩි අටයි.
1: Good morning. වැඩි වරුණානං යන්නනේ.
0: කවුද?
1: වැඩි වරුණාන. තවත්ින්.
0: මට තියෙන ප්‍රශ්නේ ඊට වැඩි ලොකු ප්‍රශ්නයක්.
1: මොකද?
0: ඉඳලා හිටලා රස්සාවට නොයාව.
1: ඉඳලා හිටලා කියන්නේ පාසා බ්‍රෝ.
0: හරි. Good morning සුබූදැසන. මේ රවණ ගොරවණ එහෙම නැත්නම් රවණ ඔරවණ තද වෙන බස්සට වඩා දෙපැත්ත කොටවන කොට්ටෝරුව භයානකයි. මං අද උදේ දැක්ක වැකියක් මේක. රවණ ඔරවණ තද වෙන බස්සට වඩා දෙපැත්ත කොටවන කොට්ටෝරුව භයානකයි.
1: හයි.
0: කොට්ටෝරුව කෙටියොත් ඉතින් ආයි සෝරි තමයි. ඒ කියන්නේ හානිය වැඩිනේ.
1: ඔව්.
0: මේක අපේ ජීවිතවලට ඇප්ලයි කරාම අපි අවට ඉන්න මිනිස්සුත් එක්ක ගත්තාම මේ කතාව කොච්චර දුරට සාධාරණද? සමහරු ඉන්නෝ අපිට මූණෙන් පොඩි හිනාවක්වත් නැහැ. රවණවා අපිව නොරුස්සන ස්වභාවයක් නේ.
1: ඔව්.
0: එහෙම දක්වනවා. හැබැයි
1: ඒක හිත ඇතුළේ හොඳයි.
0: ඔව් සමහර විට හොඳයි. එහෙම නැත්නම් හානියක් නැහැ.
1: නැහැ.
0: සමහරු ඉන්නවා හිනා වෙලා නේ පිටට තට්ටුවක් දාලා ඉන්නවා. හැබැයි එයා කොට්ටෝරුවෙක් වගේ අවසානයේ
1: කොටනවා.
0: ඔව් ටික ටික විනාශ කරනවා. එනිසා මේ අවට ඉන්න මිනිස්සු දිහා බලනකොට ඉතාම විමසිලිමත් වෙන්න ඔබට බස්සන් සහ කොට්ටෝරුවන් මුණ ගැහෙන්න පුළුවන්. බස්සගෙන් ප්‍රවේශම් නොවුනත් කොට්ටෝරුවගෙන් ප්‍රවේශම් වෙන්න. හරි?
1: හරි.
0: එහෙනම් අපි මේ පැය පටන් ගන්නෝ මේ අද උදෑසනම වාර්තා වෙන මේ තම සංවේදී සිදුවීම ප්‍රියංකර පෙරේරා ආදරණීය ගායන ශිල්පියා අපේ අතරින් වියෝ වෙනවා. අවුරුදු 64ක් ජීවත් වෙලා ඉතින් ලංකාවේ මියුසික් වල එහෙම නැත්නම් සංගීත ශාස්ත්‍රයට සෑහෙන දෙයක් කරපු ආදරණීය ගීහඬක්. අපි ආස කරන ගීත ගණනාවක් තියෙනවා ප්‍රියංකර පෙරේරා හඬින් ගැයුණු.
1: ඔව්.
0: ඉතින් එය ඊට පස්සේ දිල්මින් යෝගී මාපේ මේ දිල්හානියක්
1: දිල්හානි
0: මේ කලා පවුලක් පැත්තෙන් ගත්තාම ඊට පස්සේ ප්‍රියංකරයගේ පැත්තෙන් තාත්තා සහෝදරයෝ ටික මේ ඔක්කොම පහුගිය කාලවලත් අවසන් කාලවලත් ඉතාම හොඳින් ශේෂ්ත්‍රයත් එක්ක ඉතාම නේද සුහදශීලීව කටයුතු කරපු ආදරණීය ගායන ශිල්පියා. ඉතින් කොමුණත් අද උදෑසන මේ පිළිබඳව මේ ප්‍රවෘත්තිය මීට සුළු මොහොතකට පෙර අපිට අහන්න ලැබෙන්නේ. කොමුණත් ඉතින් කලාවට ගීතයට ආදරය කරන හැමෝම ප්‍රියංකර පෙරේරා කියන ගී හඬට හැමදාමත් ආදරය කරයි. අවසන් කටයුතු ගැන මේ ඉදිරියට මේ අවමංගල උත්සවයේ කටයුතු ගැන අපි
1: දැනුම් දෙන්න
0: ඔබව දැනුවත් කරන්න. 7:11

0: උදේ 7 වෙනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකවලක් යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 400 600
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක
4: 0706 478 478. මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
2: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 011 400 600
7: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
8: Reduru Mahatage Vegaya Wedida Katha Karanna පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හතයි විනාඩි 24යි වෙලාව. අපි එල් නිනෝ ගැන තමයි මේ දවස්වල වැඩි අවධානයක් යොමු කරන්නේ.
1: ඕකේ.
0: රෑට නිදාගන්න යනකොට සෑහෙන අපි කියන්නේ වතුර නේද? සංචිතයක් අපේ ඇඟේ රඳවා ගන්න

0: හිටල ඇන්න වේගන්න
1: ඒවාගේ හදනේද
0: චරීර සෞඛ්‍ය කියන එක හරි විදිහට පවත්ව ගන්න ඕනේ. එහෙම නැත්තම් උදේට නැගිටිනකොට අමාරු ඇඟ වේලිලා වගේ තොලකට වේලිලා මේ ඒ කියන තත්ත්වයන් වලින් මිදෙන්න තියෙන අවස්ථාව. ඒ වගේම දාවල් කාලෙත් වතුර බෝතලයක් ළඟ තියාගන්න. විශේෂයෙන්ම මොනරාගල වැල්ලවායවට මේ අපේ මිත්‍රයෝ හැම අපිට කතා කරලා කියනවා සතියට දවස් 2-3යි වතුර දෙන්නේ. සතියට දවස් 3ක් හෝ 4ක්. ඉතින් ඒ දවස් ටිකට ඉතින් වතුර ටික ස්ටොක් කරගන්නවා. පුළුවන් තරම් පිරිමැස්මෙන්
1: වතුර පාවිච්චි කරනවා.
0: මේ මුකුත් වගේ වගක් නැති විශේෂම බස්නාහිර පළාතේ අය
1: අපිට
0: ඔව් ඒවා කිසිම දෙයක් අදාළ නැහැ. ඕන තරම් වතුර නිරපරාදී අපතේ යවනවා. ටැප් එක ඇරලා ටැප් එකේ ලීක් එක හෝස් එක ගාලා හැම වාහනේ හොදලා ඔහේ වතුර යනවා. සමහර විට උදේ ඇරලා ආපු පොඩ්ඩ හැලෙන يعني වතුර බිඳුව යන ටැප් එක රෑ යන වෙනකන් ඇරලා එහෙම තැන් ඕන තරම් තියෙනවා. ඔය හෝටල් වල හැම ගිහිල්ලා අත හොදලා හැම නේ රෙස්ටෝරන්ට් වල හැම ගිහිල්ලා හරියට ටැප් එක වහන්නේ නැහැ.
1: ගෙදර නෙවෙයිනේ. එහෙත් නැගලන්නේ.
0: පන්සල් වල ආගමික ස්ථාන වල සිද්ධාස්ථාන වල තියෙන ඔය නේද? පැන්නේ හින්නේ එහෙම තියෙන තැන් වල. එහෙම නැත්නම් ආගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඔය බටලයින් එකේ ලීක් එකක් ගිහිල්ලා වතුර නිතරම ලීක් එකක්.
1: ලීක් වෙනවද?
0: ඒක දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. මොකද අපිට ඇත්තටම ඒව අදාළ නැහැ.
1: අපේ නෙවෙයිනේ.
0: මේ ඔය අනික අපිට වතුර තියෙනවනේ. බස්නාහිර මම දැක්ක ප්‍රවෘත්ති වලට කියනවා බස්නාහිර විශේෂම කැලණි ගඟ තමයි වැඩිම පානීය ජල අවශ්‍යතාවයන් සපුරන ගඟ. ඉතින් කැලණි ගඟේ වතුර තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ.
1: ඒ නාස්ති කරන්නේ
0: නාස්ති ඕන තරම්
1: නාස්ති කරන්නේ.
0: මේක කියන්නේ ඔබ කරන එක අපි කරන එක තමයි අපි මේ මතක් කරන්නේ. අපි දැන් යෝජනා කරන්නේ වතුර අරපිරි මැස්මෙන් පාවිච්චි කරන්න. අර මෙන්න මෙහෙම කිව්වොත් ලේසි. අත්‍යවශ්‍යම දෙයකට අරින්න වතුර පාවිච්චි කරන්න.
1: අර වගේනේ.
0: අර කියන්නේ අත්‍යවශ්‍යම දෙයකට අරින්න
1: එළියට වහින්න එපා.
0: වාහනේ එළියට ගන්න එපා.
1: ඔව්.
0: අත්‍යවශ්‍යම දෙයකට අරින්න පොල් ගෙඩිය ගන්න එපා. ඒකේ කාලවල කිව්වනේ.
1: අත්‍යවශ්‍ය නැත්තම් කන්නත් එපා.
0: ඔව්. හරි. රයිට්. 7:27 ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරනවා. වසර 77ක විශ්වාසයත් එක්ක ක්‍රිමිරාජ නිෂ්පාදන මාකට් එකේ තියෙන අපේ වෙළඳපොලේ ඖෂධ සල්වල තියෙන අපි කාලය තිස්සේ විශ්වාස කරපු නිෂ්පාදන පෙළ හෙම්බිරිසාව කැස්ස ඉඳලා
1: ගැස්ට්‍රයිටිස්
0: ඔව් ශරීරයේ තියෙන සියලුම රෝග සඳහා නිෂ්පාදන තියෙනවා.
1: වැල් මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ පෙයාව තියෙනවා, ක්‍රිමිරාජ සඳුන් පැණිය තියෙනවා, නාගරාජ තෛලය තියෙනවා, එතකොට කුරුලෑසුවේ තියෙනවා, සර්ව විෂාදී තෛලයක් තියෙනවා. හරි දෙනවා. ඒ ලෙඩවලට විතරක් නෙවෙයි, ඔය විශ සත්තු හැම කෑවමත් ඔන්න ඒකටත් තෛලයක් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම ඔබට කෙන ගන්න පුළුවන් 0112 753 889 කියන නම්බරකට කතා කරොත්.
0: ඒ මතක් කරේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඒ වගේම කියන්න ඕනේ RDB බැංකුව ගැන. වාට මේ වෙලාවේ FD එකට හොඳම රේට් එක දෙන්නේ RDB එක. ශාකා 272ක් තියෙනවා රට පුරා.
1: ඔව්. ඉතින් ඒ හින්දා ළඟම දින ශාකාවට ගිහිල්ලා අද මාගේ account එක open කරලා මහන්සිලා හම්බ කරපු සල්ලි ටික තැම්පත් කරලා එන්න. කිසිම බයක් සැකක් තියාගන්න එපා.
0: රයිට්. එතකොට ඒ RDB ගැන කිව්වේ මගේ යාළුව මැසේජ් එකක් දාලා තියෙනවා නාන්නත් එපාද කියලා.
1: එපායි පත්‍යවශ්‍ය නැත්නම් නාන්නත් එපා.
0: අතුර තිබුණත් නැතත් බල නාන්න නැහැ නේ බං.
1: බොරු නෑනේ.
0: එහෙම තමයි කියන්නේ තියෙ. මේ ඔය නාන නෑම මදේ.
1: නේ. ඔව් ඒකත් ඒකත්.
0: සමහර අය රස්සාවල එහෙම නාන නෑම මදේ. අපිට කියන්නේ අපේ බොස් එහෙම කියයි. උඹලා ඉතින් ආය අමුතු වෙන්න නෑ ඕනේ රුදියට ගිහින් නාන්නේ පැය තුනක්.
1: හොඳනම ඇති.
0: හරි මේ ඉක්මනට මතක් කරන්න ඕනේ අපි රටම එකට ජාතික ක්‍රියාන්විතය ගැන. මද්‍රව්‍ය විෂමද්‍රව්‍ය. හරි.
1: ඔව්
0: මගේ යාළුවෙක් මේලා අහගෙන ඉන්නවා මල්ලි විෂමද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. එයාට කියන්න ඕනේ නැහැ මොකද එයා ඒවෙන් කොහොමත් තොරයි. හරි. ඔය ඉඳලා හිටලා යාළුවට එකක් හම්බුණාම හවසට පොඩියට මොන හරි කරාට
1: ලොකු දේවල් කරන්න.
0: ඒත් ඔය පොඩියටවත් කරන්න එපා. හරි. ඒක තමයි රටම එකට ජාතික වැඩසටහන. මේ දවස්වල කුඩු අල්ලනවා කන්ටේනර් ගන්න. ඊට පස්සේ පොඩි පොඩි ඒවා ඔය පොඩි මෝටර් සයිකල් එහෙම නවත්තලා චෙක් කරනකොට හවු වෙනවා. පොඩි පොඩි ඒවා මේ අතේ ගුලි කරගෙන යන්නේ.
1: ඔව් අය අර චුටි චුටි කඩවලනේ.
0: මේ හැම දෙයක්ම අවසාන බලාපොරොත්තුව වෙන්නේ අපේ රටේ තරුණ ප්‍රජාව එහෙම නැත්නම් ආදරණීය ඔබ මේ විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ජාවාරම් කරන මේ කියන සියලු දෙනා මෙතනින් ගලව ගන්න.
1: ඔව්
0: කාටවත් අල්ලගෙන

0: ගිහිල්ලා කුදලගෙන ගිහිල්ලා ගහලා වෙඩි තියලා ඝාතනය කරලා එහෙම තනක් නෙවෙයි මේ. මේව මෙතනින් ගලව ගන්නයි මේ ක්‍රියාන්විතය සිද්ධ කරන්නේ.
1: ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ හරම චූටිම චූටි දෙයයි. 19:27 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. දන්න කියන කෙනෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඔයාට තේරෙනවා නම් ඔයා මේ ජාවාරමට හරි සම්බන්ධයි නැත්නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා. ඔයාට පුළුවන් ඒ ජීවිතෙම් දෙන්න 19:27ට කෝල් එකක් දීලා.
0: ඉතින් දන්න කියන ඕනම කෙනෙකුට මේ පණිවිඩය දෙන්න. මොකද අපේ රටේ එහෙම තත්ත්වයක් තියෙනවා. පහුගිය කාලවල එහෙම නැත්නම් දැන් පහුගිය පැය 24 ගත්තත් ඔය පත්‍රවල එහෙම මුල් පිටුවල පොඩි අකුරෙන් දාලා තියෙන නේද? සිදුවීම් ගණනාවක් අතරේ තියෙන්නේ ගොඩාක් ඒවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රවෘත්ති.
1: සහ අපරාධවලටත් ඔක ලොකු හේතුවක් නේ.
0: 7:30 වෙලාව.

0: අයිස් විකුණලා ජීවිතේ ගොඩදාගන්න මිනිස්සු. අයිස් රජා කියලා හඳුන්වපු මිනිස්සයා.
1: හරි.
0: ඔයා දන්නවද කවුද කියලා?
1: කවුද?
0: අයිස් රජා.
1: කවුද?
0: ඔය ඔයගලගේ ඔෆිස් වල ඉන්න කෙනා නෙවෙයි ඈ. ඔෆිස් වලත් ඉන්නවනේ කීකද? අපේ ඔෆිස් එකේ ඉන්න අයිස් රජා. එයා එනවා අයිස් ගහනවා යනවා.
1: යනවා.
0: හරි.
1: ඔව්.
0: අපේ ඉන්නව හැම. නම කියන්න බෑ. උදේ හවස හම්බේ නෑ.
1: හරි.
0: උදේට එනවා අයිස් ගහනවා යනවා. හැම ඔෆිස් එකකම ඉන්නවා. තමන්ගේ තම තමන් ඔෆිස් වල ඉන්නයි මතක් කරගන්න.
1: ගෙදර ඉන්න කම්මැලි කමට එනවා වගේ.
0: ඔහෙම ඉන්නව ඈ. ඔය රජේ කන්තෝර වල විශේෂයෙන් ඉන්නවා. ඔක්කොම අයිස් රජාලා. මමයි රජා වගේ.
1: ඒ කට්ටියට තමයි අර කන්තෝර සින්දුව ගැහුව.
0: සින්දුව. ඔව්. දැන් ඔය අයිස් රජා කියලා ලෝකේ ඒ කාලේ ඉඳලා තියෙන මිනිස්සෙක්.
1: හරි.
0: මේ මෑත කාලේ අපි කියන අයිස් ගැන නෙමෙයි මේ කියන්නේ. සීතල සීතල ගිනි යන්නේ මේ. හරි.
1: හරි.
0: මේ අයිස් රජා ඉඳලා තියෙන්නේ 1940 ගණන්වල. අමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තේ. හරි. මම මේ කතාව පටන් ගන්න කලින් මං ආයෙ කියනවා ලෝකේ පළවෙනි වතාවට අයිස් විකුණලා බිලියන පතියෙක් වුණ අයිස් රජා ගැනයි මම මේ කියන්නේ.
1: හරි.
0: කාටවත් ප්‍රොමෝෂන් දෙන මද්ද්‍රව්‍ය නැමැති අයිස් ගැන නෙමෙයි මේ කියන්නේ. හරි. ඒකට විරුද්ධයිනේ.
1: ඔව්.
0: එතකොට මේ කතාව ගලපනවා මම ෆ්‍රිජ් එකත් එක්ක. දැන් අද කාලේ අපිට ඕනම එකක් කෝල් කරලා බොන්න ෆ්‍රිජ් එක තියෙනවා.
1: ඔව්.
0: ඒ කාලේ ඔය 1800 ගණන් වල ෆ්‍රිජ් එක තිබුණාද? දැන් ඊටත් එහා ඈත අතීතයට ගියාම ලෝකේ කොහොමද යම් දෙයක් සිසිල් කරලා බිව්වේ?
1: හා. ඒකනේ.
0: ඔය දැන් නම් අපේ ගෙවල් අහල පහල ඉන්න මාමල එහෙම දන්නව කොහොමද සිසිල් කරලා බොන්නේ කියලා. ඔය වෙල් වල එහෙම බෝතල් වල දාලා අර වතුර යට එහෙම ගහලා තියෙන මඩාස්සේ. එතකොටත් සිසිල් වෙනවා.
1: මේ ක්‍රමේ නෙවෙයිනේ.
0: මේ ක්‍රමේ නෙවෙයි. මම තව පොඩ්ඩකින් මේ කතාව දිගටම දිගාරින්නම්.
1: හැබැයි
0: මට ඊට කලින් තියෙනවා.
1: මොකද?
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ
1: දිගාරින්න.
0: ඔව්. ලොතරැයි ප්‍රතිඵල ටික කියන්න.
1: හරි.
0: ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්න ඕනේ. මොකද ටිකට් ගත්ත අය බලාගෙන ඉන්නවා හතා මාර වෙනකන් අංක ටික කියනකන්. දැන් 7:37ක් වෙලා මේ ඉක්මනට අංක ටික කියලා ඉන්න. හා?
1: හරි.
0: ගන්න ලොතරැයි ටික අතට.
1: ගත්තා.
0: කෝටිපතියෙක් ලක්ෂපතියෙක් බිහි කරන ජාතික ලොතරැයි මණ්ඩලය. ඊයේ දවසේ දිනුම් මැද්ද සුබ දවසක් ලොතරැයිය සිංහ ලග්නේ ජයග්‍රහයි ලග්නේ. ජයංක අංක 3635. ජය ලොතරැයි ගත්තනම් අංක 0.6 අංක 8 අංක 0 සහ අංක 5. අද සම්පත ගත්තනම් අංක 7 9 2 7 9 2 2 7 9 W. හරි. ඉංග්‍රීසි අකුර W. හඳහන ලොතරැයි ගත්තනම් වෘශ්චික ලග්නයත් එක්ක 13 16 20 30. ධන නිධානය ගත්තනම් N අක්ෂරයත් එක්ක අංක 4 අංක 10 අංක 41 අංක 74. මෙගා පවර් ඒ අක්ෂරයත් එක්ක අංක 11 ප්‍රසාද අංකය. ජයංක අංක 9 11 61 සහ 79. ගොවිසත ගොඩක් අය ගන්න ටිකට් එකක් මෙන්න අංක ටික. ඊ අක්ෂරයත් එක්ක අංක 10 අංක 49 අංක 67 සහ අංක 73. මහජන සම්පතත් ගත්තා W අක්ෂරය අංක 8 අංක 3 අංක 2 අංක 2 අංක 7 සහ අංක 9. මේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කිව්වේ ඔයා ගත්ත ටිකට් වල නේද? වාසනාව තියෙනවා නම් මේ අංක ටික අනිවාර්යයෙන්ම ඔයාට තියෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ ඔයා මේ වෙනකොට සුපිරි ජයග්‍රාහකයෙක් වෙලා ඇති. ඉතින් බලන්න ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40ක් වියදම් කරාම තව ගොඩාක් දේවල් කරනවා. රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී ඔයාට දායකත්වය දෙනවා. පෞගිය කාලවල කෝටි ගණන් ලක්ෂ ගණන් කෝටිපතියෝ 40කට ආසන්න පිරිසක් අපේ රටෙන් බිහි කරලා තියෙනවා.
1: ඔව්.
0: මොනවද මේ රුපියල් 40න් කරන්නේ කියලාත් අපි බොහොම කෙටියෙන් මතක් කරමු.
1: රුපියල් 40ට මෙන්න මේ වගේ ලොකු දේවල් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවාර මුදලට, සමාජ සේවාර මුදලට වගේ අර මුදල් රැසකට මේ අපේ රටේ සංවර්ධන රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න කෙලින්ම ලොකුම ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන් මේ පුංචි රුපියල් 40න්.
0: ඔව්, ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඔයා අදත් වාසනාවන්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්

0: හතයි විනාඩි 44යි නවත්තපු තැනින් කතාව පටන් ගන්න.
1: ඕකේ ඊයේ නවත්තපු තැනින් කියලා ඉස්සර ටීචර්ස්ලා කියනවා.
0: මතු සම්බන්ධයි කියලා අපි කියන්නේ සින්දුවට. ලොතරැයි මල්ලේ අංක ටික මතක්
1: කළා.
0: අයිස් කතාවේ අයිස් රජා ගැන කීකී හිටියේ.
1: මං ඉවසෙලක් නැතු හිටියේ කියලා.
0: ඔයක දිග කතාවක් ඒකයි මං එතනින් පොඩ්ඩක් කඩලා බ්‍රේක් එකක් අරගෙන ගිහිල්ලා. නැත්තම් අපේ මාකටින් එකෙන් බයිනෝ මේ මල්ලි දිගට කතා කරනවා වැඩි.
1: ට්‍රයිස් ලගන්න.
0: මං ඉතින් ඒගොල්ලන්ට කියනවා එනම් උඹලාවිල් මේක කරපන් කියලා. 1841 ග්‍රීෂ්ම කාලේ අමරිකාවේ ෆ්ලොරිඩාවේ හිටපු දොස්තර ජෝන් ගෝරි. ජෝන් ගෝරි.
1: හරි.
0: යාට මාර ප්‍රශ්නයක් ආවා. ඒ කාලේ කහවුන කියන දරුණු රෝගිය පැතිරලා මිනිස්සු මැරලා යන ගත්තම මේ ලෙඩ්ඩුන්ගේ ඇඟේ රස්නය සෙල්සියස් අංශක 40ට වැඩි නිසා මේක කන්ට්‍රෝල් කරන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. හැබැයි ලෙඩ්ඩුන්ව කූල් කරන්න දොස්තර මේ ගෝරිට AC ෆෑන් අනම් මනම් මුකුත් ගැන එහෙම අයිඩියක් නැහැ. ඒ කියන්නේ AC ඒ කාලේ නැහැ.
1: නැහැනේ.
0: ෆෑන් නම් තිබුණා. හැබැයි ෆෑන් එක මදි.
1: හා.
0: හරි. නිය හුලම් පෙති කියලා ගමුකෝ. ෆෑන් කියන එකම මේ අද කාලේ අපි කිව්වට ඒ කාලේ මක් හරි ප්‍රාථමික ක්‍රමයක්.
1: ඔව්.
0: ෆ්‍රිජ් තිබුණේ නැහැ. කූල් වතුර ගන්න තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මියා අමුතු ප්‍රතිකාරයක් කළා. එයා අයිස් කුට්ටි ගෙනල්ලා ඒවා ඔය ෆෑන් එක ළඟින් තියනවා. ෆෑන් එක වගේ තියෙන ඔය හුලම් පෙති ඉස්සරහින් තියනවා. හුලම්
1: පෙති.
0: හා. එතකොට එතනවට වාතය සිසිල් වෙනවා.
1: හරි.
0: එතකොට ලෙඩ්ඩුන්ගේ ඇඟට වැදිලා එයාලට සහනයක් එනවා කියලා කියනවා.
1: හා.
0: හැබැයි මේකට දවස් يعني දවසකට සාමාන්‍යයෙන් අයිස් කිලෝ 100 ගානක් ඕන වෙනවා.
1: ඒකනේ.
0: අයිස් කේන් එකම එක විදිහයි තිබුණේ. ඒ තමයි කිලෝමීටර 1000 ගානක් ඈතින් තියෙන හිම මිදෙන විල් වලින් අයිස් කුට්ටි කපලා ගේන්න ඕනි. මේ මුළු අයිස් බිස්නස් එක එකම පාලනය කරපු මිනිස්සයාට තමයි අර මං කිව්ව අයිස් රජා කියන නම කියන්නේ.
1: හා.
0: එක මිනිහයි මේව කරන්නේ.
1: හරි.
0: මේ හොස්පිටල් වලට මෙයාගේ මේ කන්සෙප්ට් එකට ඕන කරන ඔක්කොම අයිස් සප්ලයි කරන්න ඉක්කෙනයි.
1: හා.
0: අයිස් සප්ලයි කරන්න ඉක්කෙනයි කියවම ඔයගොල්ලන්ට ගොඩක් අය මතක් කරගන්න. හරි.
1: හා.
0: අර හැම තැනකම ඕනම එකක් සප්ලයි කරන එක්කෙනෙක්
1: ඉන්නවනේ.
0: ඒ වගේ. සප්ලයර්, මේන් සප්ලයි. අයිස් රජුගේ අයිස් කොච්චර ගණන්ද කියනවනම් හා දවස් කීපයකට අයිස් ගන්න යන වියදම සාමාන්‍ය මිනිස්සෙක්ගේ අවුරුද්දක විතර පඩිය. හා.
1: එච්චර ගණන්ද?
0: මේ අයිස් වලට මිනිස්සු කිව්වේ සුදු රත්තරන් කියලා. සල්ලි නැතිකමට අයිස් ගන්න බැරුව තමන්ගේ ලෙඩ්ඩු මැරලා යනවා මේ ගෞරි දොස්තර දැක්කා. මේ අයිස් රජාගේ ඒකාධිකාරයේ කඩන්න ක්‍රමයක් හොයන්න තීරණය කළා. 19 වෙනි සියවසේ මුලදී අයිස් කියන්නේ මාර දුර්ලභයි. පෝසත් අයට විතරක් තිබුණ දෙයක්.
1: හරි.
0: පෝසත් අයට විතරක් තිබුණ දෙයක් තමයි අයිස් කියන්නේ. හරි. අමරිකාවේ උතුරු පැත්තේ තියෙන ඔය විල් මිදුනම මිනිස්සු ඒ අයිස් උඩට ගිහිල්ලා අශ්වයෝ දාලා ලොකු කියත් වලින් අයිස් කපලා ගේන්න ගත්තා. මේක මාර අනතුරුදායක වැඩක්. සමහර ලාට අශ්වයෝ එහෙමම වැටිලා ඒ වතුරට වැටිලා කූල් වතුරට වැටලා
1: මැරෙනවා.
0: මිනිස්සුත් මැරෙනවා. 1805 බොස්ටන් වල හිටිය අවුරුදු 22ක කොල්ලෙක් ෆෙඩ්‍රික් ටියුඩ. එයාට අමුතු අදහසක් ආවා.
1: මොකද?
0: එයාගේ අයියා ඔය කැරිබියන් දූපත්වල උණක් හැදිලා මැරුණ කෙනෙක්.
1: හරි.
0: ටියුඩට හිතුණා අයියට අයිස් ටිකක් තිබුණා නම් අන්තිම මොහොතේ බේර ගන්න තිබුණා
1: කියලා. තිබුණා. හා.
0: එයා තීරණය කළා අමරිකාවේ තියෙන අයිස් නැව් වලට පටවලා කැරිබියන් දූපත් වලට ගේන්න. මේ අදහස ඇහුවා මිනිස්සු hina වුණා. පිස්සෙක්. ඒ අරුවට පිස්සු දෙවා. ඒ මාර ජෝකර් කෙනෙක් නේ බා. මොකද සති 3ක් තිස්සේ මහ රස්නෙ මැදින් අයිස් නැවක් ගේද්දි මේව දිය වෙනවා.
1: දිය වෙනවනේ.
0: ටියුඩට පිස්සු නැහැ. මේට අවුරුදු 2500 කලින් හිටපු පර්සියානු රජවරුත් කාන්තාරේ මැද අයිස් කෑවා කියලා අහලා තිබ්බ. හරි?
1: හරි.
0: ඒගොල්ලෝ අයිස් දියනුවී තියාගන්න ක්‍රම 3ක් පාවිච්චි කරා කියලා මෙයා අහලා තිබුණා. අයිස් තදට පැක් කරාම අයිස් කැට වෙන් කළා තියනවට වැඩිය ටිකක් වෙලා යනවා දිය වෙන.
1: හරි.
0: ලොකු ගොඩවල් හැදුවම අයිස් ඒත් සෑහෙන ප්‍රමාණයක් කාලේ යනවා දිය වෙන.
1: හා.
0: ඔගොල්ලෝ දැකලා ඇති ඔය මාළු කඩවල එහෙම අයිස් කඳු වගේ ගහලා
1: තියන්නේ.
0: හා. ඒ කියන්නේ දිය වෙන්නේ නැහැ. අපිටත් හිතෙනව නේද? නිකන් මෙහෙම නිරාවරණය වෙලා තියෙනකොට දිය වෙනවා. නැ ගොඩක් තියෙන තැනක් නිසා
1: දිය වෙන්න පරක් වෙනවා.
0: පරක් වෙනවා. දිය වෙන්නේ නැහැ නෙමෙයි පරක්.
1: පරක් වෙනවා.
0: සුළඟින් ආරක්ෂා කරන්න. මේගොල්ලෝ යක්චාල් කියලා මහ ලොකු ඩෝම් වගේ හැඩේ ගොඩනැගිලි හැදුවා. යක්චාල්. පර්සියානුවන් තමයි ඔකට යක්චාල් කියලා
1: කියන්නේ. යක්චාල්.
0: හා. මේවා බිත්ති මීටර 2ක් විතර ඝනකමයි.
1: හරි.
0: මේක ඇතුලේ ලොකු වලක් හදලා ඒකේ අයිස් පිරෙව්වා.
1: හ්ම්.
0: ටිවුඩ කළෙත් මේකම තමයි අර පර්සියානු රජවරු කරපු එක තමයි මේ කරේ. එයා තමන්ගේ නැවේ ලී කූඩු හදලා අයිස් ටික ඒකට තද කළා, පැක් කරා. පැක් කළා ගෙනිච්චා කැරිබියන් දූපතට. පුදුම කියන්නේ සති 3කට පස්සේ ආයිත් අයිස් වලින් භාගයක් ඉතුරු වෙලා තිබුණා. ටිවුඩ අයිස් ගිනිච්චේ දූපත් වල මිනිස්සු අයිස් දැකලවත් තිබුණේ
1: නැහැ.
0: ඒ මිනිස්සු අයිස් අරන් වතුර භාජන වල දැම්මා. එතකොට ඒවා තව ඉක්මනින් දිය වුණා. ටිවුඩට සත පහක්වත් හොයාගන්න බැරි වුණා. එයා බංකොලොත් වෙනවා. නායකාරින්ගෙන් බේරෙන්න හැංගිලා හිටියා. දෙපාරක් කිරේ ගියා. හරි. හැබැයි වැඩේ අතෑරීමේ. එයාට තේරුණා මිනිස්සු අයිස් වලින් වැඩක් ගන්න දන්නේ නැහැ කියලා. එයා බාර් වලට ගිහිල්ලා ඔය බාමන්ලා කියලා ඉන්න. බාමන්ලට නොමිලේ අයිස් දීලා අයිස් දාපු කූල් ඩ්‍රින්ක්ස් හදන්න කියලා දුන්නා. ඒකම දැන් ඔය එකම ගානකට ඔය රස්නි බීම එකකුයි සීතල බීම එකකුයි දුන්නා. මිනිස්සු සීතල එකට තමයි පිස්සු වැටෙන්නේ. මිනිස්සු සීතලේවට පිස්සු වැටෙනවා. ටිවුඩ අයිස්ක්‍රීම් හදන්නත් කියලා දුන්නා. මේක කොච්චර හිට් උනාද කිව්වොත් කියුබාවේ නායකයා වෙච්ච ෆිඩෙල් කැස්ට්‍රෝ. ෆිඩෙල් කැස්ට්‍රෝ දවසකට අයිස්ක්‍රීම් ස්කූප් 18ක් විතර කෑවා කියලා ඉතිහාසයේ
1: කියනවා. දෙයනේ.
0: මේ අයිස්ක්‍රීම් පිස්සුව හින්දා CIA එක එයාට වසදාපු අයිස්ක්‍රීම් එකක් දීලා මරන්න හැදුවා කියලා කියනවා. 1833 වෙද්දි ටිවුඩ මාස 4ක නැව් ගමනක් ගින් ඉන්දියාවේ කල්කටා වලට අයිස් යවුවා. එහෙදි අයිස් වලට මාරිල්ලුමක් ආවා. ඩොලර් ලක්ෂ ගාණක් යවුවා. අන්තිමට යා අයිස් රජා කියන නම එයාට රෙජිස්ටර් කරගත්තා.
1: අන්න කොල්ලගේ වැඩ.
0: ඔව්. අන්න ටිවුඩ තමයි අයිස් රජා කියලා කියන්නේ. මතකද මං ඔයාලට පටන් ගන්නකොට කිව්වා අයිස් රජා කියන.
1: ඔව්.
0: 1860 ගණන් වෙද්දි ඇමරිකාවේ හැම ගෙදරකටම අයිස් කබඩා කරන්න අයිස් පෙට්ටියක් ආවා. මේක ලී වලින් හදපු උඩින් අයිස් දාන්න පුළුවන් පෙට්ටියක්. මේකට අයිස් කියන අයිස් මෑන් කියලා වෙනම රස්සාවකුත් හැදුනා. ඉතින් ඔය අදටත් සමහර නේද ප්‍රාථමික සමාජය අය කියනවා මේ ෆ්‍රිජ් එකට අයිස් පෙට්ටිය
1: කියලා. අයිස් පෙට්ටිය කියලා. ඔව්.
0: ඕක තමයි ෆ්‍රිජ් එකේ කතාව. කොහොම තමයි අයිස් පෙට්ටිය නිර්මාණය වුනේ?
1: හරි හරි හරි හරි.
0: අවුරුදු ගාණක් පරණ කතාවක් නේ.
1: බලන්න ඉතින් නේ.
0: දිග කතාවක්. බොහොම කෙටි කරලා කිව්වේ.
1: අපි නිකන්වත් හිතුවද මේ අයිස් කියන්නේ මෙච්චර ලොකු දෙයක් කරපු දෙයක් කියලා නේ?
0: අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැති ගොඩාක් දේවල් මුලින්ම ප්‍රාථමික විදියට පටන් ගත්ත මිනිස්සු තමයි ගොඩ දාලා
1: තියෙන්නේ.
0: ඒ කාලේ කිව්වේ සුදු රත්තරන් කියලාලු.
1: ඒකනේ.
0: ලේසි නෑ. දැන් අද කාලේ රත්තරන් වල තියෙන වටිනාකම නේ.
1: ඔව්.
0: එහෙම එක බැලුවම ඒ කාලේ ඒ ඩිමාන්ඩ් එක තිබිලා තියෙන අයිස් වලට.
1: අයිස් වලට.
0: රයිට්. 7:51.
1: ඒකද නේ මගේ බොයෆ්‍රෙන්ඩ් හැමතිස්සෙම මට සුදු රත්තරන් කියලා කියන්නේ.
0: එහෙම කියනවා.
1: මාව වටින හින්දා.
0: එයාව ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට පෙන්නුවොත් මොකද?
1: අයියෝ යාහෙබ.
0: එයාගේ ඇසේ සුද ඇවිල්ලා තිය සමහර විට ඇස සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තියෙන්නේ මෙතන බතරමුල්ල කොස්වත්තේ. රොබර්ට් ගුණවර්ධන මාවතේ.
1: මම එක්කන් යන්නම් එහෙනම්.
0: ගිහිල්ලා පෙන්නන්න ගොඩක් අඩුවට ඇස් දෙක පරීක්ෂා කළා. ඒවට අවශ්‍ය කරන බේත් හේත් ඔක්කොම ටික ශල්‍ය කර්ම ඔක්කොම කරනවා. සතියකින් දෙකකින් ඔයාට ওই නම යා කියන්නේ. හරි
1: හරි.
0: ලෙන්ස් ටෙක් අයිකියාකට කතා කරන්න පුළුවන් නම්බර් එක මතක් කරන්න.
1: 0706 476 478. එහෙමත් නැත්නම් 0112 785 858.
0: 7:52.

0: ඔය කාලේ සුදු රත්තරන් කියලා කිව්වට අයිස්වලට මං කිව්වට රත්තරන් තමයි අද දවසේ වටිනම දේවල් කියලා.
1: ඔව්.
0: ලංකාවේ ලොකුම ස්වර්ණාභරණ නිෂ්පාදනාගාරයේ පිරිසක් අපි අහගෙන ඉන්නවා.
1: අනේ රත්තරන් කොල්ලෝ ටිකක්ද?
0: ඔව් රත්තරන් කොල්ලෝ ටිකක් අතර ඉන්නවා. යසිරු බීම්සර, එතකොට කසුන්, ඉරෝෂන්, අපේ වර්ක්ෂොප් එකේ නිශාන්ත කියලා යට කියන්නේ. ඉතින් ඔක්කොම එකතු කරගන්නවා මේ ඒගොල්ලෝ රත්නපුරේ ගිහිල්ලා එන ගම.
1: අපේ
0: ආශාදීගේ කොල්ලෝ ටික.
1: අනේ අදරේ රත්තරන්.

0: තේරුම් යයි කලකට පස්සේ.
1: මොනාද
0: අපේ සින්දුවහ?
1: මොකද
0: ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ.
1: අපේ මගේ දන්නේ නැහැ.
0: ඕනම කෙනෙකුට මේක තමයි
1: අවසානේ තෝරම වෙන්නේ.
0: මේක ජූඩ්ඩයියේ ඔයා කාලෙකට කලින් කියපු සින්දුවක් වුණාට මේක ඉතින් සර්වකාලීන ගීතයක්.
1: ඔව් මං හිතන්නේ ජෝඩයියා ඉස්සරහා දැකලාමද මන් දන්නේ ඔය සින්දුව කියලා.
0: කාලෙකට කලින් ඇහිච්ච ලස්සන සින්දුව. අපි අලුත් පැයට ඇවිල්ලා ඉන්නේ.
1: උදේ 8:00 විනාඩි 1යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: මගේ යාළුවෙක් ඉන්නවා, එයා සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා කෑමයක් ගන්න ගියා.
1: හ්ම්.
0: ඒ ගෙවන්නේ 250 නම් 2500 දේවල් බලාපොරොත්තු වෙනවා.
1: ආ හරි හරි හරි හරි.
0: කෑමක 250යි කිය?
1: ඔව් ඔව්.
0: එයා සාමාන්‍යයෙන් 2500ක දේවල් මේ කෑමකේ බලාපොරොත්තු.
1: හරි.
0: මාළු කෑල්ල ඇදට කපලා. මාළු කෑල්ල පොඩියට කපලා.
1: පොඩි.
0: හා. ඊට පස්සේ පරිප්පු එක තැම්බිලා වැඩි.
1: වැඩි. හා.
0: හොදි ගතිය වැඩි.
1: හොදි නෑ. නැත්තම් හොදි නෑ. හරි.
0: ඊට පස්සේ හාල් වල ඇට ලොකුයි.
1: හරි.
0: ඒ කියන්නේ එයා ඇවිල්ලා 250යි කෑමේ. ඔව්. 250ට මේ කාලේ කෑම එකක් දෙන එකත් මුදලාලිට වැඳලා එන්න ඕනේ. හෝටලේ අයිතිකාරයට වැඳලා එන්න ඕනේ 250 මාළු කෑල්ලක් එක්ක කෑම ගත්තෙ.
1: දෙනවට. ඔව්.
0: හැබැයි මගේ යාළුවා 2500ක දේවල් එකේ උහින්.
1: හ්ම්.
0: මං දැන් යත් එක කෑම කඩවලට යන්න.
1: හැබැයි එයා යන්නේත් අර 250 එක කන්නද?
0: ඔව්. මිනිහායම වියදම් කරලා කන්නේත් නැහැ. හරි.
1: හරි.
0: පාටි වලට ගියත් යාළුවන්ගේ පාටි වලට ගිහිල්ලා එහෙම එනේ. ආදී.
1: ආ පස්සේ එහෙම අමතක වෙන එකනේ.
0: නම කියන්න බෑ. මෙයා හොරෙන් නම අහනවා මගේ. නම කියන්න බෑ. හරි. රයිට්. එහෙම තමයි ඉතින් කඩවල වල කෑම කියන එක. එහෙම රසට කන්න පුළුවන් තැනක් නැහැ නේ ඇත්තටම.
1: ඔව්.
0: එහෙම කන්න පුළුවන්කමක් තියෙන විදිහේ රෙස්ටුරන්ට් එකක් හෝටලයක්. ඔයා කරනවා නම් ඔයා මතක තියාගන්න ඔයා ඔය ඉන්න දර නෙවෙයි ඉන්නේ. අපි අහගෙන ඉන්න රෙස්ටුරන්ට් එකක් එහෙම කරන කවුරු හරි ඉන්නවා නම් මුලින්ම මිනිස්සුන්ට රසට කෑම ටික දෙන්න. ඊට පස්සේ වාගේ ලාභය ඔයා දන්නේම නැතුව ඔයා හම්බ කළා. ඔයා හොඳ තැනක ඉඳී තව අවුරුද්දක් දෙකක් යනකොට.
1: ඔව්.
0: ලංකාවේ හොඳටම හෝටල් කරන අය දන්නවා ඒගොල්ලෝ කෑමවල ක්වලිටි එක කොච්චර මේන්ටේන් කරනවද කියලා. කඩවල් 100ක් ගත්තොත් කඩවල් 10ක්වත් නැහැ ක්වලිටි එකට කෑම එකක් දෙන්න.
1: ඔව්.
0: අඩුම තරමේ ප්ලේන් ටී එකක් දෙන්න. ටී එකක් බොන්න ගියත් නිකන් ඇල් වතුර වගේ.
1: ඔව්. කහට ගතියක් නැහැ.
0: කහට නැහැ, පීටි නැහැ, සීනි නම් සමහර විට වැඩිපුර දාලා තියෙනවා.
1: සීනි තියෙන.
0: හරි. මේ විජේ ප්‍රොඩක්ට්ස් ගැන මතක් කරන්න ඕනේ. ගෙදර කුයන ගෘහණියක් වුණත් නේ, එහෙම නැත්නම් හෝටලයක උයන සූපවේදියෙක් වුණා. වාගේ කෑම ටික රස වෙන තරමට තමයි වට ඉල්ලුම
1: තියෙන්නේ.
0: ගෙදර අම්මා හදන කෑමකට ආයි සමාන කරන්න පුළුවන් කෑම අපිට වෙන කොහෙවත් හොයාගන්න
1: බැහැ.
0: හැබැයි කෑම ටික රසට උයන්න ඕනේ කියලා ඔළුවට එන හැම වෙලේම 100%ක් ස්වභාවික විජේ නිෂ්පාදන පාවිච්චි කරා. මොකද මාකට් එකේ දැන්ට තියෙන ප්‍රමිතිගතම ප්‍රොඩක්ට් එක තමයි
1: විජේ.
0: විජේ නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර වෙළඳපළෙත් විජේ නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක්
1: තියෙනවා.
0: 8යි විනාඩි 3යි පැල්වත්ත කිරියක ගැන මතක් කරලා යන්නම්. අපේ සුපර් මාකට්ස් වල තියෙන වැඩිපුර අලවිවන කිරිපිටි පැකට් එක තමයි පැල්වත්ත කිරිපිටි පැකට් එක. මේකට උදාහරණ ඕන තරම් තියෙනවා. දැන් ওই සුපර් මාකට්ස් වල තියෙන කිරිපිටි රාක්කේ තියෙනවනේ.
1: ඔව්.
0: ඒවැ ගොඩාක් කාලාට පැල්වත්ත කිරිපිටි පැකට් එක නැහැ.
1: හ්ම්.
0: ඒ කියන්නේ ස්ටොක් එක මේ ගේනවා.
1: ඉවරයි.
0: මේ ඉවරයි.
1: පැල්වත් එනවා, පැල්වත් යනවා.
0: අනිත් ඒවා ඕන තරම් තියෙනවා. මොකද මේක 100%ක් දේශීය නිෂ්පාදනයක්. සහ අර හැමතිස්සම කියනා වගේම ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක, ගුණාත්මක බව, මිල. මේක ඇතුලේ තව පොඩි මේ සහ කම්පණ ඇති වෙන කාරණාවක් තියෙනවා. ලංකාවේ කිරිගොවීන් 30,000කට විතර නේ.
1: ඔව්.
0: ඒ අයගේ ජීවිතේ සරි කරගන්න පැල්වත් නිෂ්පාදන ආයතනයේ දෙන සපෝට් එක.
1: ඔව්.
0: ලංකාවේ කිරිගොවීන් අන්නාත වෙලා හිටියේ කාලෙක.
1: ඔව්. ඉතින් ඒගොල්ලන්ට නෑ නේ මුකුත් පිටරටින් ගේන්නේ.
0: ඔව්. ඒගොල්ලන්ගේ කිරි ටික ගන්න නිෂ්පාදකයෙක් හිටියේ නෑ. ඒ ඔක්කොම හරියට පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ කරගෙන දැන් ලංකාවේ කිරි ගොවියටත් හොඳ කලදසාවක් ගිහිලා තියෙනවා. ඒ ඔක්කොම පැල්ලත් නිෂ්පාදන ආයතනය නිසා.
1: ඔව්.
0: අනේ නිසා ඒ හේතුවත් ඇති අපිට පැල්ලත්
1: කිරි නිෂ්පාදන ගන්න.

0: අටයි විනාඩි හතයි වෙලා ගුඩ් මෝනින් සුබදාසන අපි අලුත් පැයක ඉන්නේ නේද?
1: ඔව්.
0: මේ පැයට එනකොට අපිත් එක්ක ඉන්න අනුග්‍රහකයන් ඔක්කොම මතක් කරන්න. තව ලස්සන ලස්සන දේවල් ගොඩක් අපිට කතා කරන්න වෙලාව තියෙනවා පැය දෙකක්.
1: ඔව්. ඒ හින්දාම මේ නැපෙතක.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදිම එළිය කරයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6769 579.
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
7: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
8: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
7: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
8: උදේ 8:15.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
10: අද උදේ වුණු පුතේ ෂෙයා වෙන ෆොටෝ එකක්.
8: මොකද?
10: හයිවේ එකේ යන වාහනයකින්.
8: හරි.
10: ඒ වාහනේ යන කෙනා වීඩියෝ එකක් මේ පොඩි ෆොටෝ එකක් අරන් දාලා තියෙනවා. අර ගස් අස්සේ ඉඳලා හයි ස්පීඩ් අල්ලන පොලිස් නිලධාරියගේ ෆොටෝ එක.
8: අපි අර කලින් දවසක කිව්වා වගේ.
10: වාට මතකයි අපි කලින් දවසක කිව්වා හැංගිලා ඉඳලා ගස් අස්සේ ඉඳලා හැංගි මුත්තම් කරලා එහෙම අල්ලන්න බෑ.
8: ඔව්.
10: එහෙම අල්ලන්න බෑ කියලා පහුගිය දවසක පුවත්පත්වල මේ ප්‍රවෘත්ති වාර්තා කරලා
8: තිබුණා.
10: පොලිස් නිලධාරීන් රථවාහන පොලිස් නිලධාරීන් ඉන්න ඕනේ පාරේ.
8: පේන්න.
10: පේන්න ඉන්න ඕනේ. හා එකපාරට එහෙම මෙහෙන්
8: කඩගෙන පනින්න බෑ.
10: කැතයිනේ. ලැජ්ජයිනේ.
8: යුනිෆෝම් එකට හරි නෑනේ මෙයා.
10: හරි නෑනේ. සමහරු එහෙම ඉන්නේ. සමහර ඉන්න වාහන වලට මුවා වෙලා ලයිට් කණු වලට මුවා වෙලා
8: ගස් වලට.
10: ඔව්. ඒ මුවා වෙලා ඉන්නකොට මේ පැත්තෙන් ගිහිල්ලා මුවා වෙලා ඉන්න එකේ ෆොටෝ එකක් අරන් Facebook දැම්මම හරි ලැජ්ජයි.
8: අතත
10: දැන් ඕනම කෙනෙක් ළඟ මොබයිල් ෆෝන් එකක් තියෙන නිසා මේක හොඳට නරකට දෙකටම පාවිච්චි
8: කරන විශේෂයෙන්ම FB එක වගේ.
10: ඔව්. ඉතින් මේ ඔය පොලිස් නිලධාරීන් නීතිය සාමය රකින්න ඉන්න මේ රටේ ඉතාම ගෞරවනීය රස්සාවක් කරන.
8: ඔව්.
10: ඔබ දන්නව එහෙම නොවුනොත් මේ අය නොහිටින්න රට මොන වගේ තැනක තියෙයිද කියලා. ඉතින් දැන් කොහොම නමුත් එහෙම හැංගිලා ඉන්න ඔට්ටු නැහැ.
8: ඔව්. ප්ලීස්. විහිළුවක් වෙන්න එපා.
10: ඔව්. ඒ වගේම අපේ අයියලත් නේද?
11: ඔව්.
10: වංගු ගහන්න ලෑස්ති වෙන්න එපා.
11: ඔව්.
10: ඔය මෝටර් සයිකල් වල යනවා හෙල්මට් නැතුව ඉස්සරහා ඉන්න කෙනාට කවර් වෙලා හැම යන අය.
11: අද උදේත් මම දැක්කා.
10: එහෙම යනවා. එහෙම යන ඕන තරම් ඉන්න.
11: ඒකලෝ හෙල්මට් දාන්න පොලිසියට බයනේ.
10: ඒකනේ. තමන්ගේ ඔළුව තමන්ගේ ජීවිතේ නෙමෙයි පොලිසියට බය හෙල්මට් දාන්නේ. ඒ වුණාට මේ අර ෆොටෝ එක දැන් ගොඩක් ෂෙයා වෙලා. පුළුවන් නම් රිපෝට් ගහලා ඒක නවත්තමු. හොඳ නැත්තේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව. මොකද මේ හැම නිලධාරියම ඔහොම නැහැ. හරි හරි ඒ ඒ ෆොටෝ එක හරි දැක්කම ලැජ්ජ හිතෙන ඇත්ත. මූණ පොඩ්ඩක් තියෙනවා. අර දඩේම යන කාලේ. ඈ තුවක්කු බටේයි ඔළුවයි විතරක් පේන්නේ ගස්සස්සේ. ඔය ඔය වගේ ෆොටෝස් තිබුණා ඔබට මතක ඇති වීඩියෝ දර්ශන තිබුණා ඔය අවසන් සත්න පැවතිනකොට උතුරේ. ගස්සස්සේ අර කොළපාට ඇඳුම් ඇඳගෙන යුද හමුදාව කරපු අර වීරෝධාර ක්‍රියාන්විතේ. ඒකවිල වීරෝධාර ක්‍රියාන්විතයක්.
11: ඒක නෙවෙයි මේ.
10: ඔයගලන්ට එහෙම වෙන්න බෑ. ගස්සස් ඉඳලා එහෙම පොලිසිය එහෙම කරන්න එපා. මේක අපි මේ මේ හාස්‍යයට ලක් කරා නෙමෙයි. එහෙම කරාම හරි නෑ.
11: ඔයගලන්ටත් හරි නෑ අපිටත් හරි නෑ.
10: කියන්නේ සමහර නිලධාරීන් කීප දෙනෙක් නිසා සමස්ත පොලිස් නේ
11: දෙපාර්තමේන්තුවම
10: අපහසුතාවයට පත් වෙන. තව වීඩියෝ එකක් යනවා. ඒත් ඔය මොකක් හරි නම්බර් ප්ලේට් එකකට ලියලා තියෙන.
11: හරි.
10: නම්බර් ප්ලේට් එකේ ස්වරූපය වෙනස්. ඔය සමහර ඉන්න නම්බර් ප්ලේට් තමන්ට කැමති කැමති විදිහේ නම්බර් ප්ලේට්
11: ඩිසයින් කරගන්නවානේ.
10: ඔව්. ටයක් ස්පෝටි නේද? වාහනවලට එහෙම. තමන් කැමති විදිහේ. එහෙම කරන්න බෑ. රජයේ අනුමත නම්බර් ප්ලේට් එකක් තියෙනවා. ඒකට අනුව තමයි අපි අපේ වාහනේ තියාගන්න
11: ඕනේ.
10: හිතුන හිතුන දේවල් කරන්න බෑ. කෑලි එල්ලන්න බෑ.
11: ඔව්.
10: හරි. ඔය ඔක්කොටම අනුගත වෙලා තමයි ආ පාරට වාහනේ දාන්න ඕනේ. එහෙම බෑ කියලා හිතනවනම් වාහනේ ගෙදර තියාගමු. නේ. ඔව්. මොකද මේ අවසානේ හැම එකම බලාපොරොත්තුවක් තියෙනවා රටේ ආරක්ෂාව, මාර්ග ආරක්ෂාව, පදිකීන්ගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව. නේ. මේ හැමදේම අපි ටේකියා වැඩසටහන හරහා තුබෝ දැනුවත් කරනවා.
11: ඔව්.
10: ඒ හින්දා දෙගොල්ලොම ලැජ්ජ නැතුව ජීවත් වෙමු. 8 විනාඩි 9යි වෙලාව. මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. ඔයාට FD එකක් දාන්න මේ වෙලාවේ තියෙන හොඳම බැංකුව RDB එක. ශාකා 272ක් තියෙනවා රට පුරා. මාස 3-6-9 විදිහට ඔයාට RDB එකේ FD එක දාන්න පුළුවන්. ළඟම ශාකාවට එන්න. ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. එල් නිනෝ තත්ත්වයක් එක්ක ඉස්සරහට ඔයාගේ කෘෂිකාර්මික කටයුතු වල සෑහෙන වතුර ප්‍රශ්න තියෙනවා. දැනටමත් ඒ බව දැනෙනවා. එහෙනම් ඔයාට පුළුවන්කමක් තියෙනවා වතුර කොච්චර හරි දුරකින් ඉඳලා ඔයාට ගන්න පුළුවන්කමක් තියෙන පරිසරයක නම් තියෙන්නේ. මෙන්න මේ කියන විදිහට ඩීප් ටෙක් එකත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න.
11: ඒගොල්ලෝ ඇවිල්ලා ආගේ ඔයා ඉන්න තැන ජල අවශ්‍යතාවය, එතකොට ඔයාට ජලය ලබා ගන්න ඕනේ ගැඹුරේ වගේම දවසකට ඔයාට කොච්චර වතුර ඕනේද කියලා අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට කැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉඳන් සවකිරීම දක්වා ඒගොල්ලෝ ආගේ උදව්වට ඉන්නවා. ඉතින් දැම්ම මේ නම්බරයකට කතා කරන්න 077-777-7374.
10: ඒ මතක් කරේ ඩීප් ටෙක් ගැන ලංකාවේ මේ සෝලා පද්ධති දහස් ගණනක් කරපු රට පුරාම ඩීප් ටෙක් එක සම්බන්ධලා වැඩ කරන පිරිස ඉන්නවා රජයේ සහ පෞද්ගලිකංශේ. ඉතින් ඉතාම කාර්යක්ෂම සුවදශීලී සේවාවක්, හරිම විශ්වාසවන්ත පිරිසක්. මේ ඔක්කොමත් එක තමයි ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඒ වගේ මම මෙතනදිම කියන්නම් ඔයාලට ඩෝමා ගැන. ඩෝමා ගැන විශේෂ දෙයක් තියෙනවා මේ දවස්වල කියන්න. දැන් මේ පෞගේ කාලේ ඩෝමා එකට එහෙම නැත්නම් මාක්ස් පෙන් එකට සෑහෙන පිරිසක් අලුතින් බඳවගත්තානේ.
11: ඔව්.
10: රැකියා යැබෑරුතු තිබුණා ගොඩක්.
11: ඔව්.
10: මේ කාලේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික ආයතනයේ ඩෝමා නියම අමතර කොටස් අලවිය සඳහා දිවයින පුරා අලවි නියෝජිතවරුන් දැන් බඳව ගන්නෝ. ඉතින් ඔයාගේ ඔයාට මෙන්න මෙහෙම ඉඩකඩ තියෙන තැනක් නම් ඔයා ප්‍රධාන මාර්ගයක් අසල වර්ගඩි 200ක් හෝ ඊට වැඩි වෙළඳ ස්ථානයක් හිමි අයෙක් නම් බැංකු අපකරු විස්තර සමග ඔයාගේ අයදුම් පත වට්සප් කරන්න ඕනේ. මාක්ස් පෙන් සමූහයේ අලවිය සහ අලවි මෙහෙයුම් සම්බන්ධ ප්‍රධානී අමල්ක මැණික් කඩවරට. ඉතින් එතුමාට වට්සප් කරනවා නම් මෙන්න නම්බර එක 0764-2394-27 0764-2394-27 අමල්ක මැණික් කඩවර. ඉඩ තියෙන කෙනෙක් නම් අන්න අර කිව්වාගේ බැංකු අප කර හැම තියන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔන්න ඕකයි කතාව. සින්දුවක් අහලමුද?
11: අහමු අහමු.
10: මොකක්ද දාන්නේ?
11: ඔයා කියන ඕනද? ඔයා කියන්න එපා. ඔයා දාන ඕන සින්දුවක් මං අහනවා. පෙරදෙනා තව පොඩ්ඩින්
10: ඉන්නවා.

0: 8:26 වෙලාව. ඒ කාලේ රජවරුන්ගේ මුළුතැන්ගේ.
1: හරි.
0: පොඩ්ඩක් අපි මවල බලමු.
1: පළතුරු පිරිලා.
0: එක පැත්තක පළතුරු කපනවා. අනිත් පැත්තේ එතන මෙහා පැත්තේ ෆෘට් ජූස්
1: හදනවා. හරි.
0: තව දෙන්නේ 3 දෙනෙක් බිසවට ඕඩර් කරන ඔය රූපලාවන්‍ය සම්බන්ධ කෑම බීම ටික.
1: හරි.
0: නේ.
1: ඔව්.
0: ඒ ටික හදනවා. තව පැත්තකින් රජතුමාට ඕන කරන ටික. ඉතින් ඔය
1: සුප්පනම්මන.
0: සුප් දඩමස්. ඊට පස්සේ මඤ්ඤොක්ක තම්බලා, පොල් ගාලා.
1: අනේ.
0: ආ කට්ට සම්බලක් හදලා.
1: එපා ඇති නේද වගේ බඩ කෑගහ.
0: ඊට පස්සේ පිසවට පොඩ්ඩක් ඔම්ලට් එකක් දාලා. ආ එළවලු ටිකක් පොඩ්ඩක්
1: තම්බලා. සලාඩ් එකක් හදලා.
0: ඔව් වෙජිටබල් සලාඩ් එකක් දාලා. සුදු බත් එයාට වෙනම. හරි. ඊට පස්සේ එයාට ඩෙසර්ට් එකට වෙනම පළතුරු ප්ලේට් එකක්.
1: කපලා හොදලා තියෙනවා.
0: ඊට පස්සේ රජ මේ රාජකුමාරයාට එයා ජිම් යන කොල්ලෙක් නා බිත්තර 10ක් 15ක් තම්බලා.
1: ආ
0: ඕට්ස් වගේ ඒවා එක පැත්තක.
1: හරි කිරි වේදරා.
0: ඔව් දැන් බලන්න ඔය ඇවිල්ලා රජ ගෙදර කුස්සිය. අපේ ගෙදර කුස්සිය. මුකුත් නැහැ. කරවලයි බතුයි පරිප්පුයි පොල් සම්බෝලයි.
1: පිට්ඨ කැරියක් තියෙන්නේ ලුණු කැරියේ බෑවකුයි.
0: ගොඩාක් පිට්ඨල තියෙන්නේ හිස් ඔය අර බටර් පෙට්ටි.
1: නම කියන්නේ තුත්තක් තියෙන එක.
0: ඔව් පොඩ්ඩක් තියෙන. ලුණු කැල්ලක් තියෙනවා.
1: වැහෙලිච්ච දෙහි බෑවක් තියෙනවා.
0: සුදු ලුණු විකක් දෙකක් තියෙනවා.
1: කරපිංච.
0: රම්පේ කරපිංච. තක්කලි ගෙඩියක් කොහේ හරි මුල්ලක හැංගිලා
1: අද වෙලා ඉන්න.
0: පර වෙන්න ඔන්න මෙන්න, චොර වෙන්න ඔන්න මෙන්න තියෙනවා. හරි. ඊට පස්සේ මාළු කූරිය දෙන්නෙක් අඩු කැඩිච්ච නේද?
1: ඔව්.
0: ඉස්සෙක් ඉඳලා හිටලා.
1: ඉස්සෙක්?
0: ඉස්සු ඉස්සු.
1: ගලගේ වරින් ජීවිතේ ඉන්නවා.
0: හරි. දැන් ඔය මේ කුස්සිය ගැන කතා කරනකොට ඔය රජ ගෙදර ඉස්සර උයනකොට
1: හරි.
0: එතන ඉන්න ලොකුම සූපවේදියා. කවුද ප්‍රධානියා කියලා එහෙම හොයාගන්න ක්‍රමයක් තිබිලා නැහැ. ඔක්කොම ලොක්කෝ වගේ. ඒ රජාට නෙවෙයි.
1: රජාටනේ. ඔව්.
0: හරි. රජතුමා බැලුවා මේක හරියන්නේ නැහැ. මොකද කරන්නේ? රජතුමා දැම්මා එන්න කිව්වා මහ ඇමතිට. එන්න කියලා කිව්වා අයිසේ. අර බලන අර කුසිය හැටි. එහෙමයි රජතුමනි. මොකද්ද රජතුමනි කරන්න ඕන?
1: අත් කරනවා.
0: අස් කරනවා කිය. රජතුමනි අන්තපුරේ විසෝරු ටික
1: බිසි.
0: ඔව්. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ අස් කරන්නයි කියලා.
1: මේ වෙලාවේ පොඩ්ඩක් බිසි.
0: රයිසුමා කිව්වා ඕක කවදාවත් කෙරෙන ගන්නේ මේ උයි. හා? උන්ට තියෙන වැඩත් එක්ක. දැන් බලනවා කී දෙනෙක් සැලුන් ගියාද උදේ. එහෙමත් ඒවා තියෙනවා.
1: ඔව් ඔව්.
0: නෑ ඔය අතර ඔය සූපවේදීන් සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා. ඔය ප්‍රධානියා හොයාගන්නේ කොහොමද කියලා.
1: මොකද්ද කොහොමද?
0: මම එතනනේ කතා කරේ හිටු.
1: හා?
0: අපිටත් ඉතින් අන්තපුරේ වතක් වුණා.
1: ඒවත් දන්නේ නැහැ ඉතින් ඔයත්. හා.
0: ඉතින් සූපවේදීන් අතර ප්‍රධානියා පත් කරන රජතුමා කෝවා මහමෙතර කතා කරලා මේකට ක්‍රමයක් ඕනේ. මහමෙතර කෝ අපි මෙහෙම කරමු.
1: කද?
0: අපි ගහමු ඒගොල්ලන්ගේ ඇඳුමේ. ඔය ප්‍රිෆෙට් බැජ් එක ගහනවා වගේ.
1: ආ.
0: එහෙමයක් ගහමු. මොනිටර් බැජ් එක.
1: ඔව් ඔව් ඔව්.
0: ඒ වගේ. තොසුක බෑ. මට ආපු ගමන් මෙහෙම බැලුව බැලමුට ඉක්මනටම ප්‍රධානියා හොයාගන්න
1: ඕනේ. අතර ගන්න පුළුවන් වෙන්න ඕනේ.
0: හායි. මොකක්ද ලම්සර කරන්න පුළුවන්? රජතුමනි එහෙනම් අපි යාට වෙනම ඇඳුමක් අඳමු.
1: හා.
0: වෙනම ඇඳුමක්. නෑ දැන් තම්ස කියන්නේ තව වියදමක් යන වැඩන්නේ මම. මේ ප්‍රශ්නේ අදාලානේ තියෙන්නේ. ඒකට මොකද්ද කියන්න පුළුවන්? රත්තුමනි අපි මෙහෙම කරමු. අපි එහෙනම් කාඩ්බෝඩ් වලින් උසට කැප් එකක් වගේක් හදලා දාමු. ආ කාඩ්බෝඩ් වලින්.
1: කාඩ්බෝඩ් වලින්.
0: හොඳයි නැයිසෙ. මරු අයිඩියා එක. ගේනවා බිසිල් බෝඩ් එක. රාජපුරසේ කණා කඩේ ගිහලා බිසිල් බෝඩ් එකක් අරගෙන.
1: රුපියල් 10යි.
0: ඒ කාලේ ඉරත් වැඩියට ඒ වගේ වෙන්න ඇති. අපි මේක මවල දෙනකොට ඉතින් දන්නේ නැද්ද?

0: බොරු හෙමතින් දාන. ඉතින් කොහොම හරි ඔය චෙෆ්ලාගේ උස තොප්පිය කතාව රජ කාලෙට ගියාම එහෙමයි. ලොකුම සූපවේදියාගේ අපි කියන්නේ එක්සිකියුටිව් චෙෆ් කියලා.
1: ඔව්.
0: තොප්පිය අඟල් 12ක් විතර උසයි.
1: දයනේ.
0: මෑන්ස් වෙනම කෑම කන්න ඕනේ තොප්පිය දරාගෙන.
1: ඒකනේ. යන්න එන්න බෑනේ කොහෙන්වත් හදිසියකට.
0: ඔව් මේක සාමාන්‍ය පරිගණක මොනිටර් එකක් තරම් උසයි කියලා කියනවා. සහායකයෝ ඉන්නේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ ඊට වැඩිය පොඩ්ඩක් කොට තොප්පිය තමයි දාන්නේ.
1: ආ හරි හරි.
0: දොරේ නම් බැලුවම උසම තොප්පිය තියෙන්නේ කාගේ ඔළුවේද? අන්නේයා තමයි නායකයා.
1: නායකයා.
0: හරි. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. මේ තොප්පිය වටේ පොඩි රැලි ප්ලීට්ස් නමක්
1: තියෙනවා.
0: නියම සාම්ප්‍රදායික තොප්පියක හරියට රැලි 100ක් තියෙන්න ඕනේ කියලා
1: කියනවා.
0: රැලි 100න් කියවෙන කතාවක් තියෙනවා.
1: මොකද?
0: සූපවේදියාට එකම එක බිත්තරයක් ක්‍රම 100කට පිසින්න පුළුවන්
1: කියලා. ආ හැකියාව හැකියාව.
0: ඔව්. ඉතින් කාට හරි මේක ආපු ගමන් හිනා යන්න පුළුවන්. බිත්තරයක් උයන්න ක්‍රම 100ක් තියෙන්න පුළුවන්.
1: ඒකනේ.
0: පිස්සු හැදී. ඔම්ලට් එක හදන එක එක ක්‍රමයක්.
1: හරි.
0: බිත්තර කහමදය සෙල්සියස් අංශක 63 දී විතර රත් කරන එක තව ක්‍රමයක්.
1: හා.
0: තව තියෙනවා පෝච් කරන ක්‍රමය කියලා.
1: හරි.
0: තම්බන එක ස්ක්‍රැම්බල් කරන එක.
1: හා.
0: මේ හැම සූක්ෂම වෙනසක්ම එකිනෙකට වෙනස් ශිල්පීය හැකියාවක්.
1: හරි.
0: හැමෝම මේ විභාග ලියලා මේක ඔප්පු කරන්නේ. හැබැයි මේ රැලිසිය කියන්නේ වෘත්තීය දක්ෂතාවයේ සංකේතයක්. තමන්ගේ හැකියාව ඔලූඩ තියාගෙන යන ලස්සන ක්‍රමයක්.
1: හරි.
0: තව පැත්තකින් බැලුවොත් මෙතන භෞතික විද්‍යාත්මක සැලසුමකුත් තියෙනවා.
1: මොකද?
0: තරු පහේ මුළු තැන් ගයක් කියන්නේ සාමාන්‍ය තැනක් නෙවෙයි.
1: ඔව්.
0: එක පැත්තකින් ගෑස් ලිප්. අනිත් පැත්තේ සෙල්සියස් අංශක 200 විතර රත් වෙච්ච තෙල් තාච්චි. එතන පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පහින වෙලාවල් තියෙනවා. මිනිස් සූර්ය වැඩිම රස්නයක් පිට වෙන්නේ ඔළුවේ. පෑගනන් මේ රස්නින් ඉදිද්දි මේගොල්ලන්ට ක්ලාන්ති හැදෙන්න පුළුවන්.
1: හරි.
0: එතකොට මෙන්න මෙතනදි තමයි මේ තොප්පිය උදව්
1: වෙන්නේ.
0: තොප්පිය යට වාටිය ඝන කපුරෙද්දෙන් හදලා තියෙන්නේ. ඒකෙන් නලලින් ගලන දාඩිය සම්පූර්ණයෙන් උරා ගන්නවා. කෑම් වලට දාඩිය බිඳුවක්වත් වැටෙන්නේ
1: නැහැ.
0: ඒ වගේම උස තොප්පිය ඇතුලේ ලොකු හිස් ඉඩක් තියෙනවා. හිසෙන් පිටවන උණුසුම් වාතයේ ස්වභාවික ඉහළට යනවා. දුම් කවුලුවකින් වගේ තොප්පිය උඩින් ඒ රස්නේ පිට වෙනවා.
1: අනේ.
0: එතකොට හිසට නිතරම ස්වභාවික වාතාශ්‍රයක් ලැබෙනවා. ඔන්න ඕක තමයි මේ කතාව.
1: එතකොට ඔළුව රත් කරගන්න ඕනේ
0: නැහැ. ඔව්. ඔළුව රත් නොවී වැඩ කරනවා. ඉතින් සරල නිලැඳුමකට පවා අවුරුදු 200ක ඉතිහාසයක් සහ විද්‍යාවක් තියෙනවා.
1: එතකොට මේ කෙස් වැටෙන හින්දා නෙවෙයිද තොප්පිය දාන්නේ?
0: කෙස් වැටෙන එකද නැත්නම් බිත්තර 100ක් අර 100 ක්‍රමයකට බිත්තර හදන නිසාද?
1: හා.
0: ටික හිතලා බලන්න වෙනවා.
1: මම තමයි කිය අඳුර ගන්න.
0: ඔව්. මේ ගැන තව කතාවක් තියෙනවා.
1: කත?
0: මේ කතාව යන්නේ මේ රජවරුන්ගේ කතාවට එහා පැත්තට ගියාම 19 වෙනි සියවසේ. ප්‍රංශයේ ප්‍රධාන සුපවේදියෙක් හිටියා.
1: හරි.
0: එයාගේ නම මාරි ඇන්ටොයින් කැරීම්.
1: ඇන්ටොයින්.
0: ඔව්. මේ ක්‍රමයේ සුදුපාට උස තොප්පියක් බවට පත්කලේ මෙයා.
1: ආ.
0: පස්සේ කාලේ හෝටල් කලාවේ පියා වෙච්ච ඕගස්ට් එස්කොෆියා මේක නිල නීතියක් බවට පත් කළා.
1: හරි.
0: ඉතින් මුල් අතීත කතාවල තව එකක් තියෙනවා. මේ අතීතයේ පැරණි කතාවල මධ්‍යකාලීන යුගයේ සූපවේදීන් ඔය ආක්‍රමණ වලින් බේරෙන්න ක්‍රිස්තියානි ආරාම වලට ගිහිල්ලා හැංගුණා කියලා. එතෙන්දි පූජකවරුන් වගේ පේන්න කළුපාට උස තොප්පියක් පළඳින්න මෙයාට පුරුදු වුණා. ඊට පස්සේ තමයි අර මාරි ඇන්ටොයින් ඇවිල්ලා මේක සුදු පාට කළා නීතියක් බවට පත් කළා කියලා
1: කියන්නේ.
0: ඉතින් ඔන්නෝගයි තොප්පියේ කතාව.
1: තොප්පියේ කතාව.
0: මීට කලින් අහලා නැහැ දැකලා නැහැ.
1: ඒකනේ.
0: ඒ වගේ දේවල් තමයි අපි මෝනිෂෝ එකේ කතා කරන්නේ. අහලා තිබුණත් අපි ආයි ඔයගලන්ට ඒ ගැන මතක් කරමු. උස තොප්පියක් දාගෙන ඉවුවට වැඩක් නැහැ. රාහට කෑම ටික හදන්න බැරි.
1: බැරි නං.
0: ඒක කාලා බඩේ අමාරු හැදෙනවා නං. ඒක කාලා බඩට නිවනක් නැත්තම්.
1: තොප්පියෙන් ගහන්නේ.
0: එහෙම ඉන්නවා ඈ. එහෙම ඉන්නවා. ඇව්ව ටෝටල් ක්ෂේත්‍රයේ අර සර්ටිෆිකට් මේ සර්ටිෆිකට් කටේ තියන්න බෑ
1: කෑ
0: සමහර හෝටල් අපි මේවට බැලලා යන්නේ වෙන හෝටලෙකින් කම්.
1: ඔව් අපි යන්නේ.
0: අපිට සෙට් වෙන්නේ නැත්නම් ඒ හෝටලේ අපි වෙන හෝටලෙකින්.
1: ඔයා ඒක නිකන් හෝටලයක් ගැනමද කිව්වේ?
0: නෑ මම ක්‍රිමිරාජ ගැන කියන්න ආවේ. ක්‍රිමිරාජ නිෂ්පාදක. ක්‍රිමිරාජ කියන්නේ ওই බඩේ අමාරුවට නේද? ලදරු පණු රෝග වලට හොඳ ප්‍රොඩක්ට් එකක්. අවුරුදු 70කට වැඩිය පරණයි.
1: ඔව්.
0: ගෙන්න ගන්න මෙන්න මේ නම්බරයට කතා කරා.
1: 0112 753 889.
0: ආයිකේ.
1: 0112 753 889.
0: ෆාමසි වල සුපර් මාකට්ස් වල පොඩි කඩවල ඕනම තැනක ක්‍රිමිරාජ ප්‍රොඩක්ට් එක ගන්න තියෙනවා.
1: ඔව්.
0: හරි. ඉතින් තව නිෂ්පාදන ගොඩාක් තියෙන නිසා ඔය ක්‍රිමිරාජ කරල් ගුලි තමයි බඩේ අමාරුවට ලදරු පණි රෝග වලට. හරි. මේක අවුරුදු 77ක් පරණ නිසා විශ්වාසයක් තියාගන්න පුළුවන්.

0: පනිවතින් රාජ්‍ය සේවක ඔබට පිදන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114700600
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුළුවට මහ බලයක්.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
4: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබර රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රැසක් SLT Mobitel Fiber.
6: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: ලකන රේඩියෝ ITN.

0: උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: 15 සියවසේ ඉඳලා 19 සියවස වෙනකන් අප්‍රිකානුවන් මිලියන 12.5ක් විතර වහල් වූ විදිහට නැව්වල වැඩට ගියානේ. ඔයාට මේ කතාව කියනකොට මතක් වෙනවනේ අපි මීට කලින් දවසක වා හිටියා නේද අර?
0: මොකද?
5: අර ජමයිකාවේ අයට හොඳට දුවන්න පුළුවන්.
0: ඔව්. අර පස්සල මැජික් එක.
5: හා. එතකොට ඔය වහල් යුගයෙන් බේරිලා ආපු අයට ගොඩාක් වෙලාවට ඉතාම අසාමාන්‍ය හැකියාවල් පිහිටලා තියෙනවා. ඔය කළු ජාතිකීන්ට.
0: හරි.
5: එතකොට මෑත කාලේ හොයාගෙන තියෙන සමීක්ෂණයකින් සුදු ජාතිකීන්ට වැඩිය කළු ජාතිකීන් මේ ලෝකේ බොහෝ තැන්වල ඉතාම ඉදිරියෙන් ඉන්නවා කියලා. හරි. ඒකට හේතුව අර කිව්වා වගේ ඒගොල්ලන්ගේ ජානමය, ඒගොල්ලන්ගේ පස්ස, ඒගොල්ලන් කන බොන දේවල්, මේ වගේ දේවල් එක්ක මාර ලස්සන ඉතිහාසයක්
0: තියෙනවා.
5: ඕනම එකක් දරා ගන්න ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට ඕක තමයි ඒගොල්ලන්ගේ ඔය මැජික් එකට හේතුව වෙලා තියෙන්නේ.
0: ඔව්.
5: ඉතින් දැන් ඔය මිනිස්සු ගැන ඉතිහාසය හොයාගෙන යනකොට දැන් ඔය අද කාලේ අපි කතා කරාට කළු ජාතිකයෝ ගැන ඉස්සර කාලේ ගොඩාක් කතා කරලා තියෙන්නේ ගොඩාක් ගෝත්‍රිකයෝ කියලා පිරිසක් ගැනනේ.
0: ඔව්.
5: ඒ ගෝත්‍රික ලෙවල් එකේ යම් යම් මට්ටමක් තමයි ඔය අද ඉන්න ජමයිකානුව ඇතුළු කළු
0: ජාතිකයෝ.
5: කෙන්යාව වගේ රටවල, ඉතියෝපියාව, කළු ආෆ්‍රිකන් ලයින්.
0: ඔව්.
5: අන්න ඒ වගේ අය මේ ඒගොල්ලන්ගේ ජානවල තව ඉතුරු වෙලා ඉන්න පිරිස කියලා සමහරු කියනවා. මිනිස්සු එක්ක බැලුවම සත්ත්ව ලෝකයේ ඉන්න වඩාත්ම ශක්තිමත්ම සතා තමයි අශ්වයා කියලා කියන්නේ.
0: ඔව්.
5: අශ්වයා කියලා කියන්නේ අශ්වයාගේ ඉතිහාසය හොයාගෙන ගියාම එහෙම සෑහෙන ඉතිහාසයක් තියෙන සතෙක්.
0: හා.
5: අපි වාට මතකද පෞගේ දවස්වල කෝ ඔටුව ගැන?
0: ඔව්.
5: ඔටුව කියන්නේ මිනිස් ඉතිහාසය වෙනස් කරපු සතෙක්නේ. එතකොට අශ්වයා කියන්නේ එහෙම කෙනෙක් තමයි. ඉතිහාසයේ යුද්ධවලදී නේද?
0: ඔව්.
5: මේ අශ්වය පාවිච්චි කරා. අශ්වයයි ඔටුවයි අතරත් ලොකු ළඟ නෑකමක් තියෙනවා. ඒ අර යුද පෙරමුණවල සමහර ලාවට අස්සෙන්ට ඉස්සරහෙන් ඔටුව තියලා තියෙනවා. මොකද ඔටුව කියන්නේ මිනිස්සුන්ට හරිම ළඟ සතෙක්. දැන් අපි පෞගේ කාලේ ඔටුව ගැනත් කතා කරා. ඇයි මං අදත් ඔටුව ගැන කතා කරන්නේ? මේ කාලේ වැඩිම අවධානයක් යොමු වෙන සතා තමයි ඔටුව.
0: ඔටුව.
5: ඒකට හේතුව ඔය වියලි කාලගුණය සහිත රටවල් කාන්තාරවල මේ කාලේ අපේ රටවල් වල අපි කියන්නේ එල්නිනෝ එක තියෙන නියඟය කියලා.
0: ඔව්.
5: ලෝකේ ගොඩක් රටවලට වහින්නේ නැහැ. එතකොට ඔටුවන්ගෙන් වැඩ ගන්න ප්‍රමාණය පහුගිය අවුරුදු එකමාරේ තව වැඩි වෙලා තියෙනවා.
0: හා.
5: බාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉතිහාස කතාවල ඔටුව යොදාගත්ත කතා ඉඳලා ඒව නිකන් නැත්තරම නැති වුණා වගේ ස්වරූපයක් තිබුණානේ.
0: තිබුණානේ.
5: එහෙම නැහැ. මේ පාරිසරික වශයෙන්, දේශගුණක වශයෙන් වෙන විපර්යාසයන් වලට ගොඩක් වෙලාවට ඔරොත්තු දෙනම සතා තමයි ඔටුවා.
0: ඔටුවා.
5: ඒ හින්දා දැන් ආයි ඔටුවන්ගේ වටිනාකම වැඩි වෙන කාලය.
0: දැන් ඔටුවගේ කාලේ.
5: හොඳ ඔටුවෙක් හරි මේට අවුරුදු එකමාරකට කලින් හිටපු ගානට වැඩිය එකමාරකින් ඒ වටිනාකම එකමාර ගුණයකින් වැඩි වෙලා.
0: ආ හරි හරි හරි.
5: ඉතින් හොඳ ඔටුවෙක් බලනවා නම් ගන්න නේ. මේ පරක්කු කරන්න එපා, ඉක්මනට ගන්න.
0: මට ඔයා දිහා බැලුණා.
5: හොඳ ඔටුවෙක් තමයි. මම හොඳ ඔටුවෙක් තමයි.
0: මෙහෙම හිටියට.
5: සමහර ඉතින් ඉන්නවා මං ඔටුවගේ. හරි. මේ ඔටුව ගණන් යනවා ඉස්සරහට වාහන වලට වැඩි.
0: එහෙනම් ඉක්මනට ඔටුවෙක් ගන්න.
5: වාහනයක් ගන්නවට වැඩි හොඳ නැහැ.
0: ඔටුවෙක් ගන්න එක.
5: අපි ඊළඟ පැයට යන්න ඕනේ 8 විනාඩි 50යි. අපේ සමන්ත අයියත් මේලා අපි අහගෙන යනවා.
0: සමන්ත අයියා?
5: ගෝවින්න අයියා. රවින්දරත් අපි වහගෙන යන එදා කතරගම
0: ගියේ.
5: ඔයයි එම මැතිණියයි
0: කළු දොතල් ගෙනාවේ නැහැ නේ තරහයි.
5: ගේන්න ඇති අපිට නොදී කාටද? එතකොට අපි තව යාළුවෙක් සිද්මින. එයාත් අපි අහගෙන
0: ඉන්නවා.
5: එයාගේ පොඩි දෝස් මුරයක් තියෙනවා මේ. අනිත් අයගේ නම් කියනවා, එයාගේ නම
0: කියන්නේ නැහැ කියලා.
5: හරි. සිද්මින මාසෙකට විතර කියලා තියෙනවා.
0: අනේ සිත්.
5: හරි. විෂමද්‍රව්‍ය සිප්පින කියනකොට මට මතක් වෙනවා විෂමද්‍රව්‍ය.
0: පාවේ කොල්ලා.
5: නෑ නිකම්ම මට මතක් වුණා. එයා ඒකට විරුද්ධයි. එයා ඔය අරක්කු සිගරට් බොන අයට ඊට පස්සේ විෂ මද්‍රව්‍ය පාවිච්චි කරන අයට විරුද්ධයි. හැම වෙලේම එයා යාගේ යාළුවන්ට කියනවා ඒ නරක දේවල් වලින් ඉවත් වෙන්න.
0: අනේ සිරිමත් වගේ නේද?
5: එයා එහෙම ඉවත් වෙන්න කියලා එයා හවසට බාන. හරි. රටම එකට ජාතික වැඩසටහන කියලා මතක් කරනවා. ඉතින් ඔයා මේ වෙලාවේ විෂ මද්‍රව්‍ය එක්ක සම්බන්ධතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ පාවිච්චි කරන කෙනෙක් නම්, ඔයාට මෙතනින් ගැලවෙන්න ඌමනාවකුත් තියෙනවා නම්, ඒකට කවුරුත් නැත්තම් සහාය වෙන්න 19:27 කියන නම්බර් එකට කතා කරන්න.
0: එහෙම පාවිච්චි කරන කෙනෙක් ගැන ඒ කිව්වේ. එහෙම පාවිච්චි කරන කෙනෙක් ගැන ඔයා දන්නවනම් ඒත් ඔයාට පුළුවන් එයාට උදව්වක් විදියට 19:27 කතා කරන්න. මොකද ඔයාගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, ළඟම ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ ජීවිත වෙනස් කරන්න ඔයා මේ ගන්න පොඩි කෝල් එකෙන් ඔයාට පුළුවන් ජීවිත දහස් ගණනක් පෙර ගන්න.
5: RDB බැංකුව ගැන කියන්න ඕනේ. RDB කියලා කිව්වම ආ දන්නවා, රජයේ ආරක්ෂාව සහිතව ඔයාගේ සල්ලි ටික පරිස්සමට තියන්න පුළුවන් හොඳම තැන. ඉතින් RDB බැංකුවේ FD එකක් ඕපන් කරන්න හොඳ පොලියක් ලැබෙනවා. මාස 3ක් 6ක් 9ක් මාස 3කට දාලා බලන්නකො මොකද
0: කියන්නේ. ඉස්සලාම දාලා බලන්න අපි කියනවට.
5: ඊට පස්සේ මාස 9 මාස 6 ඔය විදිහට දාන්න පුළුවන්. ඉතින් RDB එකේ ශාඛා 272 රට පුරා.
0: ළඟම දෙන ශාඛාවට ගිහිල්ලා බය නැතුව account එක ඕපන් කරන්න සල්ලි ටික පපා වගේ දාලා ඉන්න.
5: විජය නිෂ්පාදන විජය නිවසින් යන විජය පපඩම් ගැන මතක් කරන්න. එක පාරට අපිට ඔය කෑම එකක් එහෙම අතර ගත්තා විතර මේකට පපඩමකුත් තිබ්බනම්
0: තිබ්බනම් මරුනේ කියලා.
5: ඒකට ගැළපෙන මෙනු එකක් තියෙනවා. හැම එකටම
0: පපඩම
5: හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා. මිරිස් මාළු කරියක්. පරිප්පු එකක්. ඊට පස්සේ අපි හිතමුකෝ තක්කලි සම්බෝලයක්. නැව වෙජිටබල් සලාඩ් එකක් අය. ඒක ඔන්න පපඩමක් කිව්වම නියම් පොඩි එකක් තියෙනවා.
0: තියනා නේ.
5: තව තියෙනවා සෝයා මීටුයි පරිප්පුයි පපඩමයි.
0: ඒකත් රසයි. පොල් සම්බෝල.
5: පොල් සම්බෝලයි පපඩමයි. බත් ඕනේ
0: නැත්. බත් එක්කනේ.
5: ඔය කොහොම වුණත් මේ පපඩම් කියලා කිව්වම අපි හරි ආස කෑම. නිකනුත් කනවා.
0: ඔව්.
5: සමහර අය නිකනුත් කියලා කිව්වම.
0: ඔව් ඔව් මට තේරෙනවා මට තේරෙනවා. මොකද්ද කියන්න හදන්නේ කියලා.
5: හොඳ නේ හොඳ රසේනිතු පපඩමක් කනවන වාඩ මතක් කරනවා මොකද්ද
0: විජය පපඩම්
5: විජය පපඩක් විජය නිවසින් එන්නේ ප්‍රමිතිනිතු පපඩම් එකක් ඒක වර ගන්න පුළුවන් කමක් තියෙනවා 8:54 එනං අපි ඊළඟ පැයට යමු
0: නේ උසහල
5: සින්දුවක් එක්ක මොකද්ද මෙතන අහන සින්දුව මේ වගේ

0: ලකඩ රේඩියෝ ITN. ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579
1: ලක්කඳ ගෝල්ඩන් වොයිස් අද ගෝල්ඩන් වොයිස් වේදිකාවට ගීතික විජේරත්න දෙලින අලුපත ශ්‍රීමාල් රණතුංග නිරෝජා ශාමලි නුවන්ගේ වැලිවිටි කොට සල්කි මේරියන්ස් කෝසල හිමේෂ් රුෂාන් මින්දික චමුල බිම්සිත් ජනනී යශෝදා මදුමාලි හෙට්ටිආරච්චි රැමුණ ජයමහා ලක්කඳ ගෝල්ඩන් වොයිස්

0: වෙලාව පෙරවරුණාවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ප්‍රවීණ රංගනහා ගායන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටියේ මහතා මිය යන විට 64 වන වියෙහි පසු වුණා. ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. බිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙක වූ ප්‍රියංකර පෙරේරා මහතා ගීත රසක් ගායනා කරමින් ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුගේ දේහ පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට ආධාරණු පළතුරු සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරේ පොලිස් වසභයේ බලවියා කන්දපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීමේ අපරාධයට අඩු පළතුරු බවට පැවසෙන සැක්කරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගංගොඩවිල ප්‍රදේශයේදී. බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ටාස නිලධාරීන් වැටලීම සිදු කළා. සැක්කරුගෙන් ලැබුණු තොරතුරු මත අපරාධ සිදු කිරීම සඳහා පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉරානයේ මැද පෙරදිග ඇමරිකා මධ්‍යස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඇමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ගොන් ආරක්ෂණ පද්ධති, රේඩාර් පද්ධති සහ නාවික පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාව පවසන්නේ. එන්පසු ජෝර්දානයේ බහරේනයේ සහ ඉරාකයේ පිහිටේ ඇමරිකා ඉලක්කවලට මිසයිල් හඩ්‍රෝඩ ප්‍රහාර එල්ල කළ බවයි ඉරානයේ සඳහන් කළේ. මිරිඳු ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ.

0: 89.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: උදේ 9:04

0: නවයයි විනාඩි 8යි ලස්සන සින්දුවක්.
1: බින්දු බින්දු.
0: ඔව්. ඔය සින්දුව මෙහෙම කියතයි. 1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15. එහෙමත් කියන්න පුළුවන්. බිව්වා මෙහෙම සින්දු කියන තැන්වල.
1: වචන මතක නැති වුණාම?
0: එහෙම කියලා. Right. මේ සින්දු කියනවා කියලා කියන්නේ ඕනම කෙනෙකුට නේද? පිහිටන්න පුළුවන් ගුණයක්. අහගෙන ඉන්න එක තමයි අමාරු.
1: අමාරු.
0: දැන් අපි පාටි වලට ගියාම බේරෙන්න බෑ අපිට.
1: අනේ.
0: අනේ සින්දු කියන්න එපා.
1: එපා.
0: සින්දු කියන්න එපා.
1: වේග වැන්දා.
0: හරි. ලකන ගෝල්ඩන් වොයිස් කියන ඔයා කියන බා.
1: ලකන ගෝල්ඩන් වොයිස් මේ වෙද්දි අපි ආරම්භ කළා දිනවා. මේ වෙද්දි අපි දවල් 1 ඉඳන් හවස 4 වෙනකන් ඒගොල්ලෝ ගයපු සින්දු ඔයගලන් සජීව අහන්න සලසලා තියෙනවා. දෙකටම ඔහම රැඳිලා ඉන්න පුළුවන්. අපි ඊළඟ තරගයට ඔයගලන්ටත් ඔහම ඉඳලා අපි වහගෙන ඉඳලා අප්ලයි කරන්න පුළුවන්. නේද?
0: ඔව්. ඔව් පුළුවන්.
1: හ්ම්.
0: දැන් අද අදත් තියෙනවා නේද?
1: තියෙනවා තියෙනවා හැමදාම තියෙනවනේ. නෑ හැමදාම නෑ.
0: හැමදාම කියන අද තියෙනවා.
1: අද තියෙනවා.
0: අද තියෙනවා. අදත් තරංකරුව රසක් ඉන්නවා සින්දු කියන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් දැන් ලක්කඩ গোল্ডන් වොයිස් කියලා page එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා videos ටික බලන්න පුළුවන්.
1: ඒකට like කරන්න. බලලා විතරක් බෑනේ like කරන්න.
0: ඔව් ලක්කඩ page එකේ නෙමෙයි ලක්කඩ গোল্ডන්
1: වොයිස්
0: page එකේ තමයි සින්දු ටික තියෙන්නේ. ඉතින් තරං කරපු අය ඒ videos ටික අරගන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඔයා ජනප්‍රියම තරුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාගේ fan base එක ඔයා හදාගන්න ඕනේ. තමන්ගේ ප්‍රමෝෂන් තමන් කරගන්න ඕනේ. ඒක තමයි අපිනම් අදහන දහම.
1: කවුරුත් කරලා දෙනකන් ඉන්න එපා.
0: අපිව ප්‍රොමෝට් කරන්නේ නෑ. අපි කරලා දෙනවා භාගයක්. ඕගොල්ලෝ තේ සපෝට් එක ඕගලගේ පැත්තෙන් දෙන්න. ඉතින් අනිත් අයට පුළුවන් සින්දු අහලා කමෙන්ට් එකක් තියන්න. 9යි විනාඩි 9යි.

0: උදේ 9:00 විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: මහට ලංකාවටම ලකන පෙරනෝවරු මේ පැයි මොළව මතක් කිරීම සුරේකිමු මගතුට
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19,600.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700.
6: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම

0: විජය කුරක්කන් පිටි හැලප තලප නේ
1: හරි
0: ඕන එක හදාගන්න පුළුවන් හැලපයක් කාපු කාලයක් මතක නැහැ කියලා
1: හිතනවා අනේ ඕවනේ
0: කඩේට ගියා සුපර් මාකට් ගියා විජය මේ කුරක්කන් පිටි පැකට් එකක් ගත්තා පොල් ටිකක් ගෑනලා දැම්මා සීනි ටිකක් දැම්මා ඇනුවා වතුර චුට්ටක් දැම්මා කැඳ කොළ ටිකක් කඩාගෙන ආවා කැඳ කොළ හොයන්න දැන් බැරි වෙන්න පුළුවන් ඉතින් මොනවද හදාගන්න බෑ කැඳ කොළේ මැද්දෙන් දැම්ම මෙහෙම කරා අනිත් පැත්ත ගැව්වා ඉතින් ඔක අර මොකද්ද වණ්ඩුවේ වගේ නේ තම්බන්නේ
1: ඔව්
0: හදලා තියනවද හැලප
1: ඔව්
0: හැලපයක් විතර හදාගෙන
1: මම බැලුවේ ඔයා දන්න කාරණා නේ
0: මම දන්නවා මම ඉස්සර හැලපාදලා කඩවල වලට දැම්ම
1: ආ මෙහෙට එන්න කලින්
0: මේ ජොබ් එක නැති වෙච්ච කාලේ
1: ආ නැති වෙච්ච කාලේ
0: රයිට් රසම රස කුරක්කන් නම් සියර්සියක් ස්වභාවික විජේ කුරක්කන් පිටි ගැනීම මතක් කරේ ඉතින් පිට්ටු හදාගන්න නේ පිට්ටු උනත් ඔය උදේකට ෆ්‍රෑකට උනත් සතියන්තයකට උනත් විජය නිවසින් එන විජේ කුරක්කන් පිටි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරන්න ඇහැ සම්බන්ධ තියෙන සියලුම ගැටලු වලට විසඳුම
1: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තමයි ඇසේ සුදුවත් කිරීමේ සත්කම දියවැඩි ආසායනය ග්ලූකෝමා සායනය ලමාක්ෂ සායනය ඇස් කන්නඩි සේවා බාහිර රෝගී අංශ මෙන්න මේ හැම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන් සේවාවන් ටිකක් ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඕන වෙලාවක මෙන්න මේ නම්බරයකට කතා කරන්න 0706 478 478 හැමත් නැත්නම් 0112 858 858
0: ක්‍රිමිරාජ නිවසින් ගැන මම කතා කරන්න ඔය ගෑස්ට්‍රයිටිස් වලට බොන සඳුන් පැනිය ගැන
1: හරි
0: ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ අපේ ජාතික රෝගය
1: වගේ ලෙඩක්
0: ඒ කියන්නේ හැමෝටම තියෙනවා මේක ඉතාම සුබ කාරණාවක් නෙවෙයි අපි කෑම එක පරක්කු වෙනවා අපි අතට අහුවෙන මොනවා හරි කනවා පාම් පිටි වලට අපේ ලොකු ඇල්මක් තියෙනවා තෙල් සහිත ආහාර කනවා අධික මිරිස් නේද සහිත කෑම වලට අපි ප්‍රියනම් ඒකත් ප්‍රශ්නයක් මොකද

0: යාවකු ලැසුවේ කරල් ගොලි එතකොට මොකද්ද තව ඔන්න ඔය වගේ සර්ව විෂාදිතයිල මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ නිෂ්පාදන ඔක්කොම නිෂ්පාදනය කරලා තියෙන්නේ 0112 753 889 කියන අංකයට කතා කරලා ගෙදරටම හරි වෙළඳසැලට හරි ෆාමසිට හරි ගෙන ගන්න පුළුවන්
1: ඒ ක්‍රිමිනාජ් ගැන මතක් කරේ ඒ වගේම පැල්ලත්ත කිරි ගැන මතක් කරනවා නම් පැල්ලත්ත කිරි වීදුරුවක රස බලනවාට පැල්ලත්ත අයිස්ක්‍රීම් ගැනත් කියන්නම් වර්ග කීපයකින් දැන් වාඩ ගන්න පුළුවන් කමක් තියෙනවා
0: එතකොට තියෙනවා අපේ බ්ලූබෙරි ෆෘට් ඇන් නට්
1: චොක්ලට්
0: බටර්ස්කොච් ආසයිනේ ඔන්න ඔය වගේ රස වර්ග ගණනාවක් තියෙනවා මොන රසට හැදුවත් කිරි රසේ නම් අනිවාර්යයෙන්ම තියෙන අයිස්ක්‍රීම් එකක් නම් පැල්වත්ත අයිස්ක්‍රීම් තමයි

0: මාට නවයයි විනාඩි 32යි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනුම් මැදපු ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු. ඊයේ ගත්ත ටිකට් එකක් මෙන්න.
1: අයියෝ ඔච්චර hina වෙන්නේ. හා? කත hina වෙන්නේ ඔච්චර.
0: නිකන් ඉතින් දන්නේ නැත්.
1: හා.
0: මං දන්න කෙනෙක්. මේ වෙලාවේ බස් එකේ එනගන් අපි අහගෙන එනවා.
1: හා.
0: ඒක තව පොඩ්ඩින් කියන්න. හා.
1: සුබ
0: දවසක් ලොතරැයි සිංහල අග්නය ජයංක අංක 3635. එවගේම ඡායලොතරයිය ඕ අක්ෂරයේ අංක 6 අංක 8 අංක 0 සහ අංක 5. අද සම්පත ගත්තනම් 7927922479W. හරි. ඊට පස්සේ හඳහන ලොතරයිය වෘශ්චික ලග්නයත් එක්ක 13162030. ධන නිදානයේ එන් අක්ෂරයේ 41014174. ඒ අක්ෂරයත් එක්ක මෙගා පවර් ලොතරයියේ අංක ටික. ඒ අක්ෂරය ප්‍රසාද අංකී අංක 11. ජයග්‍රහ අංක 9 11 61 79. ගොවිසත ලොතරැය ඊ අක්ෂරයත් එක්ක අංක 10 49 67 73. මහජන සම්පත W අක්ෂරය අංක 8 අංක 3 අංක 2 අංක 2 අංක 7 අංක 9. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ගන්න හෙටත් ගන්න හැමදාම ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එක. එහෙම වුණොත් ඔයාට දිනුමක් තිබ්බොත් ඔයා සතුටු වෙයි. ඔයා සතුටු වෙනවා කියලා කියන්නේ
1: අපිත් සතුටුයි.
0: ඔව්. ඔයා අවට ඉන්න, අහගෙන ඉන්න හැමෝම සතුටුයි. කවුරු හරි කෙනෙක් සතුටු නැත්තම් එයා ඔයාගේ
1: හතුරා.

0: නවයයි විනාඩි 38යි වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport

0: කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ආර යනකොට පොලිසිය අපිට එකපාරට වාහනේ නවත්තලා අත දාලා කියනවා වාහනේ නවත්තලා බහින්න කියලා. බහිනවා. බැස්සට පස්සේ කියනවා ලයිසන් ඉන්ෂුරන්ස් ඒව ගන්න, ඒව නැත්නම් වාහනේ ඉන්නකොටම කියලා. ඒ ටික
1: දෙනවා.
2: ඔය අතර තව සමහර පොලිස් නිලධාරීන් ඉන්නවා මෙහෙම කියනවා.
1: කොහමද?
2: පිමින්න බලන්න. හොඳට පිම්බනම් හරි. හොඳට හොඳට හොඳට හොඳටම පිම්බම්. මොකද වෙන්නේ? සාමාන්‍ය
1: මොකද?
2: ඒ කියන්නේ දැන් අපි බීලා නැත්තම්
1: හරි
2: බය වෙන්න ඕනේ.
1: ඔව්.
2: බීලා නැත්තම් ඇත්තම නියම් කියන්නේ කටේ කෙල හැම විසිවෙන්නම පිමින්න පුළුවන්.
1: හරි.
2: ඒගොල්ලෝ කියනවා ඒගොල්ලගේ අතට පිමින්න කියලා.
1: අතට? හරි.
2: ඔව්. එහෙම අතට පිමින්න බෑ.
1: එහෙනම්
2: එහෙම අතට පිමින්න එක හරිද? අපි නීතිය ගැන දැනගෙන ඉන්න ඕනේ.
1: ඔව්.
2: පාරේදී පොලිසියෙන් අතට පිමින්න කිව්වම ඔයත් බයෙන් බයෙන් පිඹිනවා නං. පිඹලා තියෙනවා නං. හා? නැත්තම් බැලුමක් පුම්බන්න කිව්වොත්.
1: හා?
2: සාමාන්‍ය අපිට මේක වෙලා තියෙන දේවල්.
1: ඔව්.
2: මේ සෙල්ලම කරන්නේ ඔබෙත් මගෙත් නොදැනුවත්කම නිසා කියලා ඔබ දන්නවා. නීතිය ගැන බියෙන් නිලැඳුමට බයෙන් ගැහි ගැහි ඉන්න තාක්කල් මේක අසාධාරණයක් කියලා මම දැක්ක ලිපියක් ලියලා තිනවා කෙනෙක්.
1: මම
2: ලියපු කෙනා කියන්න. නීතිය ගැන හොඳින් ඔයා දැනගෙන ඉන්න ඕනි. ඔයාගේ අයිතිවාසිකම් ගැන අවදියෙන් ඉන්න ඕනි. හරි. වාහනයක් නැවැත්තුවම රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, දුම් වාර්තාව ඉල්ලීමට ඒගොල්ලන්ට නීත්‍යානුකූල බලයක් තියෙනවා. වාහනේ පොත අනිවාර්යෙන් ඉල්ලන්නේ නැති වුණත් විශේෂ සැකයකදී ඉල්ලන්න පුළුවන්.
1: ඔව්, හරි.
2: මෙතෙන්දී ඔය දැනගන්න ඕන දේ තමයි මේ සියලුම ලියකියවිලි නිවැරදි නම් කල්ලිකුත් වෙලා නැත්තම් ඔයාව නිකරුණේ රඳවා තබා ගන්න කිසිම අයිතියක් නැහැ.
1: හරි.
2: ඔබට ඉදිරියට යන්න ඉඩ දීම ඒගොල්ලන්ගේ රාජකාරි. හැබැයි ලියකියවිලි වල කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක්
1: තියෙනවා.
2: හරි. ලියකියවිලි හරියටම තියලත් ඔබව කොටු කරගන්න වෙනත් ක්‍රම සොයන අවස්ථා අද්දගීම් වලින්
1: තියෙනවා. තියෙනවා.
2: ඔය අතට බිමින්න කියලා කියන්නේ ඒක. ඔබ දන්නවද මේක කිසිසේත්ම නීත්‍යානුකූල නැහැ කියලා මේ ලිපි ආශ්‍රයෙන් මම කියන්නේ.
1: හරි.
2: හොයලා බලන්න තව ටික. ඔබ මත්පැන්, ඔබට මත්පැන් ගඳ වාහනේ වෙනවා නම් කතා කරනකොට අපහසුතාව පෙන්වනවා නම් වාහනය වංගු ගසමින් ධාවනය කරනවා නම් එතකොට සාධාරණ සැකයක් ඇති කරගන්න පුළුවන් පොලිස් නිලධාරියන්. එහෙම නැතුව නිකුණේ පාර යන වාහන අතර කරලා බැලුම් පුම්බවන්න කිසිම අයිතියක් නැහැ කියලයි මේ කියන්නේ. යම් මේකින් අතට පිමින්න කිව්වොත් කලබල නොවී ඉතා ආචාරශීලීව ස්ථිර හඬින් කියන්නලු මෙන්න මෙහෙම.
1: කොහමද?
2: මම දන්න විදිහට මේක නීත්‍යානුකූල පරීක්ෂණයක් නෙවෙයි.
1: නෙවෙයි.
2: මම ගැන සැකයක් තියෙනවා නම් කරුණාකරලා අනුමත අලුත් මුද්‍රා තිබූ මුඛ ආවරණයක් සහිත ශසන විශ්ලේෂණයකින්, ඒ කියන්නේ බැලුම පරීක්ෂා කරන්න මම උපරිම සහයෝගය දෙන්න. ඔබ නීතිය දන්නවා කියලා එතකොට එයාට ඒත්තු ගන්නවා.
1: කණ්ඩ දෙකක් ගහලා ඇතුළට එක්කන් එයි.
2: නෑ. ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනුවෙන් අලුත්ම මුවාවරණයක් ඉල්ලා සිටීමට ඔයාට පූර්ණ අයිතිය තියෙනවා කියලා කියනවා.
1: හරි.
2: එක බැලුමක් එක් පුද්ගලයෙකුට එක වතාවයි. එකම බැලුම 3-400ක් පුම්බන් නෑ මිස්. හරි. හරි. මේක නෝ ටිකක් හොයලා බලන්න. ඊට පස්සේ ඔබව රජයේ වෛද්‍යවරයෙකු වෙත යොමු කළා. රුධිර සාම්පල, මුත්‍රා සාම්පල පරීක්ෂාවත් කරන්න වෙනවා.
1: හරි.
2: ඔයා නිර්දෝෂී නම් බය වෙන්න දෙයක් නැහැ. හිතාමතාම රඳවාගෙන හිරිහැර කරනවා නම් බොරු චෝදනා එල්ල කළොත් නිහඬව ඉන්න එපා කියලයි මේ කියන්නේ. මොකද අර කියනවා වගේ මේ සම්බන්ධව අපි දැනුවත් වෙලා හිටියොත් විතරයි අපිට මේ කියන දේවල් වලට සහයෝගය දෙන්න පුළුවන්කමක්
1: තියෙනවා. ඔව්.
2: නේ? එතකොට ඔබ මත්පැන් පානය කළා නැති බවට 100%ක් විශ්වාස නම් පොලිසිය ඔබට බොරු නඩුවක් දාන්න හදනවා නම් කිසිසේත්ම බිය වෙන්න එපා. මේ මාව දැන්ම රජයේ වෛද්‍යවරයෙකු වෙත අරගෙන ගිහිල්ලා රුධිර හෝ මුත්‍ර පරීක්ෂණයක් කරන්න කියලා වට ඉල්ලන්න පුළුවන්. මොකද ඒක විද්‍යාත්මක වාර්තාවක්.
1: හරි.
2: ඒ නිසා අධිකරණ හැමුවේ මේ ඒ වගේ වார்த்தාවකට ඔයා නිර්දෝෂී කියලා ඔප්පු කරන්න පුළුවන්. නිලැඳුමට ගරු කරන්න ඕනේ. හැබැයි නිලැඳුමට මුවා වෙලා අහිංසක මිනිස්සු දඩයම් කරන්න ඉන්න කීයක් හරි පගාව ගන්න ඉන්න අත යටින් කීයක් හරි ඉල්ලන්න උත්සාහ කරන ගෙවල් වල පෞද්ගලික ඇරියස් පාරේ ඉන්න මිනිස්සුන්ගෙන් පිරිමහන්න හදන එහෙම නිලධාරීන් කොහෙත් ඉන්න පුළුවන්.
1: ඔව්.
2: පොලිසිය විතරක් නෙමෙයි. රජයේ ආයතන වල ඉන්න පුළුවන්. සමහර බැංකු වල ගියාම බැංකුවේ කවුන්ටරේ ඉන්න එක්කෙනා අපිව කණ්ඩා හදන. බැලුවර කේදර ප්‍රශ්නේ. මහත්තයාගේ ප්‍රශ්නේ අපේ පිටින්
1: යවන්නේ.
2: අපිව මහත්තයා වගේ දකින්නවද? ඒ නිසා මේ ගැන ඔබ දැනුවත් කරේ. රටම එකට ජාතික වැඩසටහන ඔබ දන්නෝ. මේ දවස්වල ක්‍රියාත්මකයි 19:27 තමයි නම්බර එක. ඉතින් කෝල් කළා ඔයා දන්න කවුරු හරි ඉන්නවා නම් මද්රව්‍ය වලට මේලා බැහි වෙලා එයාව ගලව ගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම චාවාරම් කරන කෙනෙක් ගැන වුණා තෝඩුවාවක් ඉතාම රහසිගතව දෙන්න අවස්ථාවක් තියෙනවා. RDB බැංකුව ගැන කිව්වොත් රට පුරා ශාඛා 272ක් තියෙනවා. FD එකක් දානවා නම් RDB ගැන මේ කියන්නේ වාට මාස 3 6 9 විදිහට RDB එකේ ගිණුමක් ඕපන් කරන්න පුළුවන්.
1: දිවයින පුරා ශාඛා 272ක් තියෙන හින්දා බය වෙන්න දෙයක් නෑ, හොයාගෙන යන්න දෙයක් නෑ. ළඟම දින ටවුන් එකට යන්න ගිහිල්ලා ශාඛාවට ගිහිල්ලා account එකක් open කරලා වාගේ සල්ලි ටික පරිස්සම් කරලා තැම්පත් කරලා එන්න. ආයේ බය වෙන්න දෙයක් නෑ. ආයේ සල්ලි ටික කවුරුත් හොරකම් කරන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. ඒ තිබ්බ ටික හොඳ පොලියක් වැටලා ඔයාට ආයේ ගන්න පුළුවන්.
2: ඒ වගේම deep tech solar ගැන කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන සියලු දෙනාට ලංකාවට මේ පවතින කාලගුණය වියලි කාලගුණය තියෙන බොහෝ ප්‍රදේශවලට වගාවන් වලට වතුර හිම නැහැ. ඒකල සෑහෙන අපහසුතාවට පත්ලා ඉන්නවා. ඒ අයට තමයි මේ මතක් කිරීම කරන්නේ.
1: ඉතින් ඉරේලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න නිසා වගාබෙම් ගොවිපළවල් සහ විදුලිය පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශවලට තමයි මේගොල්ලෝ මේක ගොඩාක් ප්‍රයෝජනවත් කියලා කියන්නේ. මෙන්න මේ නම්බරයකට කතා කළා. ආටත් මේ සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් කතා කරලා ඒකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරලා මොකද්ද ඔයාට ගැළපෙන්නේ, කොහොම දෙයක්ද ඔයාට ගැළපෙන්නේ කියලා හැම දෙෙම ළඟ ඉඳන්ම කියලා දෙනවා. 077-777-7374 කතා කරන්න.
2: පැල්ලොත්ත නිවසින් එන පැල්ලොත්ත බටර් එක රසම රස බටර් එකක්. අර ගන්න පුළුවන් නවුම් බටර් එකක් සුපර් මාකට්ස් වලින් ළඟම තියෙන කඩේ ග්‍රොසරි එකේ. ඉතින් අවුට්ලට් වල ඕනම තැනක පැල්ලොත්ත කියනවා.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: මේ හැමදේම අලුත් විදිහට පටන් ගන්න ඕනේ. මේ දේවාලයෙන් පරණයි. දවසකට 50ක් 60ක් වෙන දේවාලයකින් එද තීරුවක් නැහැ. සතියට 1000 ගානක් සෙනඟ අපි ළඟට එන්න ඕනේ. අපි එහෙම ක්‍රමයක් හදන්න ඕනේ.
1: මට තේරෙන්නේ නැහැ අයියේ. අපි කොහොමද 1000 ගාන මිනිස්සු මෙතනට ගෙන්නගන්නේ?
2: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
3: ලොක්කොස ඔක්කො ඉස්සරහා උඹලා අපි ඔක්කොම බලකොක්ක තමයි බං. අර පේන්නේ නැද්ද? එක එක මහයෝන් වෙනුවෙන් මහා පාරේ බලු දුක් විඳිනවා.
4: මේ වාසනා. දෙයයන් ළඟ වැඩ කරන ගමන් දෙයයන්ට අපහාස කරන්න එපා වාසනා.
3: දෙයයන් ගාව වැඩ කරන හැම මිනිහම කරන්න දෙයයන්ට අපහාස කරන එක තමයි බං.
2: දෙයයන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න. ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරුගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර වහරගම
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න.
7: මම නම්
6: එතදින එළිය කරයි.
8: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
9: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
8: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
10: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
9: සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව
9: හැම වංගුවකම අලුත් කතාවක්
8: 18 වංගුව
9: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
8: 18 වංගුව
11: සම අනුග්‍රහය
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: මම නම් දැන් මානම රිලැක්ස්.
14: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
15: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
12: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
16: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
17: 9:54 වෙලාව අපි වැඩසටහන ඉවර කරන වෙලාව ඇවිල්ලා. එනං විජේ නිෂ්පාදන වලින් දවල්ට කෑම යන්න. පැල්ලත් වලින් 10 මාට තේ එකක් බොන්න.
18: ඔව්.
17: ඊට පස්සේ තවන RDB එකේ FD එකක්
18: දාන්න.
17: මේ ටික තමයි කියන්නේ.
18: ඔව්.
17: ලේසි නේද? සරලව කිව්වා.
18: ඔව්.
17: හරි. විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන. පැල්ලත් නිෂ්පාදන ගැන මතක් කරනවා නම් පැල්ලත් කියන්නේ අපේ රටේ නිෂ්පාදනය. ඉතින් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන හිතන ඕනම කෙනෙකුට කිරිපිටි ගන්නකොට පැල්වත්ත
18: රස ගුණ දෙකම හිතන කට්ටියට
17: RDB ගේ FD එක ඕපන් කරන්න ඕන විදිහ ගැන ආයම තුන් කියන දෙයක් නැහෙනේ. ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගියා ඕපන් කරා.
18: ඔව්. සල්ලි ටික පරිස්සමෙන් දැම්මා. නිදහසේ හිටියා.
17: 8:54 අපි ගිහින් එන්න
18: හිටු. ගිහින් එන්න. මම නෝ.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතින් ගෙන් අපිත හරින දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිම යන්ත්‍රක සාදම්බර හිමිකරයකු වන්න අධමාවතන්න බිදුව එකැකයි හතයි පයිසේ හැත්තනමයයි පන්සේ හැතනමයයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0871 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ලක්හනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: තද සුලත් සහ රළු මුහුද සම්බන්ධයෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරක වීමක් කළා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙලිට ඔබෙන් වෙන බුදු ප්‍රදේශ වෙලසුණුගේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 60 දක්වා වැඩි වෙන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම මොන්රෝගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවටත් දැනුම් දී තිබෙනවා. ඒශ්වයලයේ දකුණු ලිබරලිට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අවස්ථා දෙකදී ඔවුන් මෙහෙම් සිදු කර ඇති බවයි ජාත්‍යන්තර බාධ්‍ය ස්ථාන කළේ. සිදුවී තිහාඩි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වේ නැහැ. මීට පෙර අවස්ථා ගණ්ඩාවකදී හිස්බුල්ලා සංවිධාන ඉලක්කවලට ඒශ්වයලයේ ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඔවුන් දකුණු ලිබරලයේ ගොඩබිම් මෙහෙම් ආරම්භ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේනි ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට
5: 24 පෑම සීරුවෙන් ලක්

0: ITN රටට වග කියන රේඩියෝව.
1: වංගු ගහලා චන්දි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: දහාට වංගුව
2: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
4: මම මේ කල්පනා කළේ මේ සින්දුවක් ගහලා වැඩේ පටන් ගන්නවද නැත්නම් අපි කවුද කියලා වැඩේ පටන් ගන්නවද?
2: ඒක තමයි අපි හංගිනේ. ගුඩ් මෝර්නින් නේද?
4: අයබෝන් ගුඩ් මෝර්නින්. හරත් අපි සූදානම් 18 වංගුව පටන් ගන්න. බලාලා 18 වංගුව වෙනස්.
2: ඔව්.
4: ඇයි වෙනස් වෙන්නේ?
2: සින්දු ටිකේ පුංචි වෙනසක් අපි කරානේ.
4: ඔව්, ආදරණීය බදාදාවක් එක්ක අපි හිතුවා පැය 3ක් ඔබ ළඟ ඉන්න 60 70 80 දශක වලට ගිහිල්ලා ඒ රසතෙන් ඒ හැඟුම් බර දැන්
2: මතක් කරන්න,
4: ඒ වටිනා කියන දැන් මතක් කරගන්න. ඒක හරි වෙනස් වෙයි, හරි වෙනස් අත්දැකීමක් වෙයි
2: ඔබට.
4: අපි එමනම් අද ප්‍රේමණීය බදාදාවේ 18 වංගුව පටන් ගන්න හිතුවා මෙන්න මේ විදිහට. හැබැයි පටන් ගැන්මම කියන්න වෙනවා දුක්බර කතාවක්. මොකද දන්නවද, අද අලුයම අපිට වාර්තා වෙච්ච වාර්තාව තමයි ප්‍රවීණ ගායන ශිල්පියෙක් වුණු ජේ මිල්ටන් පෙරේරා මහත්මයාගේ පුත්‍රරත්නය ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංක පෙරේරා මහත්මයා සිය දේශරියට සමුදෙනවා. එතුමා ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ එකතැනගේ තාත්තගේ උරුමය අලුත් පරම්පරාවටත් වෙනස් විදිහකට දායාද කරපු කෙනෙක්. හරිද? ප්‍රියංක පෙරේරා මහත්මයාට අපි 18 වංගුවේ උත්තමාචාර්ය පුදුමෙන් අපි ගමන පටන් ගමුනේ. ප්‍රියකර ජයරත් මහත්මයාගේ අවසන් කටයුතු හෙට සිද්ධ වෙනවා. ඒ ගැනත් අපි තොරතුරු කියන්නම්. රයිට්. අපි ප්‍රියංකර ජයරත් මහත්මයාගේ මේ හඬින් අද අගහරුවාදා, අද බදාදා ප්‍රේමණීය 18 වංගුව පටන් ගමු.
2: හරි.

ප්‍රියංක පෙරමාත්මයාගේ මේ පෝස්ටයකුත් අපි ශ්‍රයා කරමු ලකන පේච්චගේ. ඔබට ඇවිල කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ප්‍රියංකර පෙරමාත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න තමයි අපිට තියෙන්නේ.

0: 10:10 වෙලාව අද ප්‍රේමලිය බදාදාවේ ලකර 18 වංගු ඉන්න ඔබට පුළුවන් අපිට එකතු වෙන්න.
1: ඔව්. ෆෝන් නම්බර් එක මතක් කරමුනේ 07:03-93537 මේ කිර ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න.
0: සිතේ කෙවලා ඔබ සුභගතුමත් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අද ජාත්‍යන්තර පොල් දිනය. සමහර තැන්වල පොල් කියලා කිව්වහම එක එක අර්ථයෙන් විවිධ අර්ථයෙන් යෙදෙනවා.
1: ඔව්.
0: අපි ඒ ගැන කතා කරමු ගීතෙන් පස්සේ.
1: හා.

0: සුදේ නිදිරිසිංහන් ගීතය ගායනා කළේ පෙරවරු 10යි විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01167649579.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව.
5: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
3: දසුන් විත් යෂෝ
4: 18 වංගුව.
3: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව.
0: අපි 18 වංගු වෙන්නේ අපිට SMS එකක් එවලා තියෙන අය ගැනත් අපිට කියන්න වෙලාවක් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි කියවනේ අර මේ පොල් ගැන කතා කරනවාද ලෝක පොල් දිනේ. හරිද? පොල් කියලා කිව්වහම විවිධ අය විවිධ දේවල් වලට විවිධ අර්ථයන්ගෙන් පාවිච්චි කරනවා. හරිද? දැන් පොල් වල ඉතිහාසයට ගියපුවාම ඇත්තටම මේ පොල් කියලා එකක් කොහෙන්ද හම්බුනේ? පොල් කොහොමද හොයාගත්තේ? මේක කන්න සුදුසුයි කියලා කවුද මේක ඉස්සල්ලාම
6: හොයාගත්තේ?
0: මෙයාගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. කොහොම හරි දැන් රාමායනේ සහ ශ්‍රී ලාංකීය වංශ කතාවන් වලට අනුව හරිද මේ ඉතිහාසයට ගියොත් එහෙම ක්‍රිස්තු පූර්ව පළවෙනි ශතවර්ෂයේ ඉඳන්ම මේ පොල් තිබුණයි කියලා සඳහන් වෙලා තියෙනවා. හරිද? රාමායනේ කියලා කියන ඉතිහාසයේ අස්සක් මුල්ලක් නැර හොයාගෙන ගිහලා ලියපු එකක් නේ.
6: ඒකට
0: ඒකෙත් තියෙනවා ශ්‍රී ලාංකීය වංශ කතාවලත් තියෙනවා. එදා ඉඳන් කොහොම හරි පොල් කන්න තෝරගෙන තියෙනවා. පොල් ගහන්නත් තෝරගෙන තියෙනවා.
6: ඒක තමයි නේද?
0: පොල් ආහාර නිෂ්පාදනයේ ඉඳන් දේව කන්න ලහුවලට ඇවිල්ලා එතනින් ඇඟ සුවඳ කරන්න සුවඳ විලවුන් හදන තැන දක්වා
6: ඇවිල්ලා තියෙනවා නේද?
0: ආ තියෙනවා. හරිද? දැන් එතකොට ලංකාව ඇතුලේ පොල් වල පාවිච්චි මොන වගේද?
6: ඔව්.
0: ගණන් ඇව්වාම එළෝ පොල් පේනවා.
6: එළෝ පොල් පේනවා.
0: හරිද? ආත් එක්ක හරි කේන්ති ගියොත්
6: පොල් ගහනවා.
0: කපුරු මෙත්තක් පත්තු කරලා පොල් ගහනවා.
6: ඔව්.
0: හරිද? ලෙඩක් දුකක් හැදුනොත් ඒත් පොල් තෙල් පාවිච්චි කරනවා. හරිද? වඩා ඇඟෙන් ගඳක් එහෙම එනවා. සුවඳ කරගන්නත්
6: පොල් තෙල් ගාන පුළුවන්ද?
0: අම්මලා පොල් තෙල් නෙමෙයි පොල් තෙල් පොල් වලින් හදන සුවඳ
6: නිෂ්පාදන.
0: හරිද? ඊට පස්සේ පුංචි දරුවෝ අම්ම පොල් ගාන්තන් ආවම
6: චුට්ටක් කනවා.
0: පොල් ටිකක් හොරෙන් කාලා යනවා.
6: හැබැයි
0: ඒක අම්මලා කියන පණුව මාරුව හැදෙනවා කන්න එපා කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. පොල් ටිකක් දරුවෙකුට දුන්නත් ඒක හොඳයි කියලා කියනවා. මොකද පොල් වල තියෙන ලිපිඩ.
6: හරි.
0: දරුවගේ වර්ධනයට ඒක හොඳයි කියලා කියනවා. සීමාවක් නැතුව කන හින්දා වෙන්නේ සමාජලට කන්න එපා පණුව මාරුව හැදෙනවා කියලා කියන්නේ.
6: ඒක තමයි.
0: පොල් ටිකක් දෙන එක දරුවෙකුට හොඳයි. ඒ වගේම තමයි පිරිසුදු පොල් තෙල් හන්දක් විතර දරුවන්ට දෙනවා කියලත් කියන ඉස්සර. හරිද? ඒ වගේම තමයි දැනුත් පොල් තෙල් පිරිසුදුව පාවිච්චි කරනවා නම් කිසිම ලෙඩක් දුකක් හැදෙන්නේ නැහැ. මොකද පොල් තෙල් නෙමේ පාවිච්චි කරන්නේ
6: කෘත්‍රිම දේවල් තියෙන්නේ. අපිට පුළුවන් නම් ගෙදර තියෙන හදාගන්නනේ පොල් ටික වේලෙලා අරගෙන හොඳ ගුණවත් විදිහට පිරිසුදු විදිහට ඔයාලටම පුළුවන් අර කොට්ට පොල් වලින් පොල් ටිකක් පොල් තෙල් ටිකක් හදාගන්න නේද?
0: අනේ දෙයියනේ කියන්න බෑ. පොල් වලින් පිරිසුදු අපි හොදලා කරලා පොල් තෙල් හදා ගන්නවා වෙනුවට පොල් ටික හොදලා සම්බෝලණම් හදලා අපිට දෙනවා.
6: අනිවාර්යෙන්.
0: මොකද ඒකත් එක තැනකද කියනවනේ මේ සම්බෝලෙත් එකපාරක් කිරි අරගෙන හදපුවාම තමයි කියනවා ඒකට ගුණ.
6: හරිද?
0: හැබැයි අපි ඇඟේ ගුණ කෙසේ වෙතත් දිවේ රහනමයි බලන්නේ.
6: ඔව්.
0: ඒ නිසා ගොඩක් වෙලාවට අපි පොල් එහෙම නෙවෙයි පාවිච්චි කරන්නේ. කොහොම නමුත් අද ලෝක පොල් දිනය වත්තේ තියෙන ඉඩක පොල් පැලයක් හදාගන්න.
6: ගානකින් ඒක වටින්න පුළුවන් ඔයාට නැත වගේ දරුවෙක්ට හරි නේද?
0: අනිවාර්යයෙන්ම. නැත්තම් පාරේ ගෙදර එනකොට හවස පොල් ගෙඩියක් ගන්න ගියාම ගණන් අහුවාම එළව පොල් පෙනෙන්න පුළුවන්.
6: දැන් මාස්ටර් පොල් කඩෙන් ගන්න අයට ගාන හදලා බලන්න. පඩියට වඩා වැඩි ගානක් සමහරක් වෙලාවට යනවා පොල් ටිකක් කඩෙන් ගන්න ගියාම. ඉතින් පුළුවන් නම් ගෙදර හදාගන්නනේ. හද දවස මතක් වෙන්න හරි කමක් නෑ නේද දසුන්?
0: ඔව් පොල් පැලයක් හදාගන්න. දැන් අර ඉස්තර වගේ මේ මහසූසට උස යන පොල් ගස් නෙමෙයි.
6: බත් පොල් ගස් තියෙනවනේ අපිට හදාගන්න.
0: තමන්ගේ දනිස් දෙක ගන්න උස වෙන පොල් ගෙඩි
6: හැදෙනවා.
0: අන්න එහෙම ගහක් හදාගන්න. එහෙනම් අපිට එළව පොල් පේන්න කලින්
6: පොල් තලයක් හදාගමුනේ.
0: අපිට SMS එකක් තියෙනවා නේද?
6: ඔව් ඉන්නවා කවුද කෝල් ගන්නවා හෝ ගාලා චුට්ටක් ඉන්න. අපිට චැට් එක බලා ගන්න ඕනේ. ඉතින් පුංචි වෙලාවක් අපිට දෙන්න. මේ වෙලාව මේ අද කලින් වෙවිලා තියෙනවා හරියටම 10:02 වෙනකොට දස good morning කියලා තියෙනවා දෙන්නටම ලස්සන දවසක් කියලා තියෙනවා. ඔය දෙන්න ඔයාට ලස්සනම ලස්සන දවසක් කියන්න ඕනේ. ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. අදත් අපි ලස්සන සින්දුවක් අහන්න ඉන්නවා කියලා තියෙනවා. දුවලා දෙන්න ඉනෝ මෙත්සදී ඔමන්දි. ඒ වගේම මහත්තයා හැම අතද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලක සිරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න මේ මැසේජ් එකකට එවලා තියෙන්නේ මැණිකේ තමයි දඩම් ගස්ලන් දිඳලා.

0: ආචාර්ය විප්‍රත් නායකයන් ගායන කළ ගීතයක් අපි හැවුවේ 10යි විනාඩි 22යි දැන්.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 Lakhanda Radio ITN
0: අපි ප්‍රේමණීය බදාදාවේ ඉන්නේ 18 වන්නේ අපිට අනුග්‍රහය එකතු කරන්න ඉන්න මේ පළවත්ත ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන නිරංජල සරෝජිනි ගායනා කරන ගීතය අහන කලින්
3: අපිට ඉන්න ඕ පළවත්ත නිෂ්පාදන ඔයා දන්නවා නැති වෙළඳපළේ අපේ විශ්වාසවන්ත වෙළඳ නාමයක් එක්ක ක්‍රියාශීලී නිෂ්පාදනයක් මිලදී ගන්න ඔයා හිත හිටියා නම් ඔයා බය නැතුව පළවත්ත නිෂ්පාදන ගන්න ඔයාට පළවත්ත කිරිපිටි යෝගට් අයිස්ක්‍රීම් බටර් මේ ඕන දෙයක් වට පළවත්ත කියන නිෂ්පාදන වෙළඳ නාමයත් එක්කම බය නැතුව විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්
0: රසයි ගුණයි විශ්වාසයයි සියල්ල එක තමයි
3: පළවත්ත නිෂ්පාදන එන්නේ
0: එක්මන්ට SMS එකක් දාන්න මේ පැත්තට
3: 0703 93 5 93 7 අපි දෙන්න රික්මරට මැසේජ් එකක් එවන්න

0: වෙද 6 විනාඩි 29යි ඔබ ප්‍රේමණීය බදාදාවේ ලක්කන 18 වංගුවත් එකේ ඉන්නේ මේ එල්නිනෝ මේ දවස්වල ටිකක් වැඩිපුරම කතා කරන මාතෘකාව.
1: හරිද?
0: මොකද මේ දැන්
1: මේ අවුරුද්දේ
0: ඒකත් එහෙම කතා කරන්නේ.
1: කියන්න බලන්න.
0: මම කියන්නේ ගියේ ඇස්සෙත් එක්කම අපිට එල්නිනෝ දැනෙනවා තමයි.
1: ඔව්.
0: ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. මේ වෙලාවේ එල්නිනෝ තත්ත්වෙන් ලෝකේ බලපෑම් ඇතිවෙන රටවල් අතර ශ්‍රී ලංකාව වැඩි අවධානයක් හිමි විය යුතු රටක් කියලා.
1: අනේ අපේ පුංචි රට නේද?
0: හරිද? ඒ කියන්නේ වුන් අනතුරු අඟවනවා.
1: ඔව්.
0: දැන් එල්නිනෝ තත්ත්වේ හමාර වෙනකොට අපි අර හෙද කාලේ ගැමියෝ මේ කතාව කිව්වෙත් නිකන් නෙවෙයි. කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන කතාව තමයි. මේ එල්නිනෝ තත්ත්වයේ අවසානයේ දරුණු වැස්සක් එනවා කියලා කියනවා.
1: ඔව්.
0: ඉස්සර කිව්වේ ගැමියෝ ගමේ කතාවෙන්
1: මේ
0: හැමදානියන් එකදා වෙහි වලාවේ කියලා.
1: අන්න
0: එහෙම තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අද කියන කතාව එදා
1: ගැමියෝ කිව්වා නේද?
0: හරිද කොහොමරි කියන විදිහට සැප්තැම්බර් ඔක්තෝබර් සමහර නොවැම්බර් දෙසැම්බර් ඒ වගේම පෙබරවාරි ජනවාරි පෙබරවාරි වෙනකොටත් මේ වැසි තත්ත්වය ටිකක් දරුණු වෙන්න පුළුවන් කියලා. අපි දන්න කතාවක් තමයි කොහොමත් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට වැස්සක් වහිනවා. ඒක සමහරලාට ඔය උඩ පැත්තට අනුරාධපුර අම්පාර පොළොන්නරුව පැත්තට හද්ද වැහි වහිනවා කියලා තමයි කියන්නේ. එනිසා එල්නිනෝ ආවත් නාවත් හැමදාම බහපු වැස්ස මෙවර ටිකක් දෙගුණ තෙගුණ වෙලා වහින්න පුළුවන් කියලා කියනවා. එනිසා ඔබ ටිකක් පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ එල්නිනෝ තත්ත්වයේ හින්දා යම් ආකාරයක පානීය ජල තත්ත්වයන්
1: අඩු වෙලා තියෙනවා නේද?
0: අඩු වෙලා තියෙනවා. එහෙම ගැටලු තියෙනවා නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න කියලා තියෙනවා. එතකොට ඔවුන් ඔබට අවශ්‍ය කරන විදිහට මැදිහත් වීමක් කරලා වතුර ටික ගෙනත් දෙයි. මේ වගේම තමයි එල්නිනෝ නිසා කුඹුරු එහෙම වෙල්ලායවල් එහෙම ගොවි බිම් එහෙම පාළු වෙලා තියෙනවා නම් ඔන්න ඒ සඳහාත් වන්දි ගෙවන්න ලෑස්ති කියලා තියෙනවා.
1: දින් අපි මතක් කරමුනේ කාටද දැන් මතක් කරන්න ඕනේ කියන දේ පණිවිඩය අපි.
0: ඔව් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්කමක් තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරයාට ඊට පස්සේ ග්‍රාම සේවකට ඊට පස්සේ කෘෂි පර්යේෂණ නිලධාරින් ඉන්නවා ගම්මට්ටමින් එයාව දැනුවත් කළාට පස්සේ ඔබට එතනින් එහාට වෙන දැනුවත් වීමක් සිද්ධ කරගෙන ඒ අදාළ අංශ වලින් ඔබට වෙලා තියෙන හානිය පූර්ණ කරගන්න පුළුවන් ඒ රාමුව ඇතුලේ. හරිද? කොහොම නමුත් එල්නිනෝ කියලා කියන්නේ ආදරයට අපි එකක් නෙවෙයි.
1: ඔව්
0: උතාගට
1: යන්න අපේ එකක්.
0: එනිසා මේ අවුවට පහලට යනකොට පොඩ පරිස්සමෙන් යන්න.
1: අපි මතක කරමුනේ අපි ආදරෙන් අහගෙන ඉන්න කට්ටියව 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට ඔය මැසේජස් එවලා තිනා හරි මාදරේ. අපි දෙන්නගේ මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකට 18 වංගුවට විශ් කරලා තිනා ගොඩාක් අය. ඉතින් හැමෝ

0: හැමෝටම බොහොම ස්තුතියි. හෙලෝ කියලා තියෙනවා. කොහොමද ඉතින් මාතලේ දිලිනි? අපි ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් ආව එකතු කරගන්නම් අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකට හාද. ඒ වගේම 18 වංගුව වැඩසටහනේ නාදරණීය ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහත්මයාගේ ලස්සන අපි සින්දුවක් දුනා මුලින්ම. ඉතින් එතුමන්ට නිවන් සුව කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලා දෙන්නට 18 වංගු ප්‍රෝග්‍රෑම් එක සුපිරියටම කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. බහරෙන් වලින් අපි වහගෙන ඉන්නවා චන්දන කේ හන්නඩි, එවාගේම ජපාන් වලින් දිල්ස කේ හන්නඩි අහගෙන ඉන්නවා, තන්ගල්ලෙන් ඉන්න වාචාන්සි කේ හන්නඩි, ඒ විතරක් නෙවෙයි ජෝන් පුතත් ඉන්න අපි වහගෙන ආදරණීය බිරිඳ ශාමාවත් එකතු කරගන්න කියලා තියෙනවා. හදරේ ලක්කන්න කියලා තියෙනවා. හොම්මම ඉන්න අපිත් එක්ක දිගටම.
1: ජෝන් පුතත් අපි වහගෙන ඉන්නේ.
0: ඔව් ඒක තමයි. තව එක්කෙනෙක් ඉන්න එකතු කරගන්න පුළුවන් නේද? ගුඩ් මෝර්නින් කියලා දෙනවා ඩුබායි පැත්තට තමයි මම යන්න හැදුවේ. ඩුබායි වලින් මහේෂ් මාව අපි දෙන්න වහගෙන ඉන්නවා. ලක්කන ආගෙන වැඩ ටික කරනවා කියලා තමයි තියෙන්නේ. චේනායා ඉන්නවා වයිෆ් නිමේෂ කට්ටියම එකතු කරගන්න කියලා දිනවා. ලස්සන සින්දුවක් අහන්න අලුත් වැඩේට සුබ පැතුම් කියලා තියෙනවා දසුන්.
1: එහෙනම් මෙන්න ඔබේ ලස්සනම ලස්සන සින්දුව.

0: විශාරද නන්ද මාලනී ගීත ගායනා කළේ පෙරවරු 10 වෙනි රැති සයයි.
1: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
1: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
0: ප්‍රේමණීය බදාදා විදහාට වංගුවට
5: දහඩ වංගුව පැත්තට වංගු ගහන්න ආපු කට්ටියක් ඉන්නවා. වංගුවෙන් නතර වෙනවද නැත්තම් දුර ගමනක් යනවද නේද දස්සන අපිත් එක්ක? දුර ගමනක් ලෑස්ති කරලා තියෙන එක නබි ඔයාලට කියන්නම්.
0: ඔව් වංගු දහඩ වංගුවෙන් එහාට යන්න පුළුවන්. හිතන්නකෝ මේ කරුදී වලලෙන් එහාටත් යන්න ඔබට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.
5: ඒක තමයි.
0: මේක වහගෙන ඉන්න අපි පටන් ගන්නවා වැඩේ ඉක්මනටම.
5: සර්ප්‍රයිස්.
0: කවුද අපි වහගෙන ඉන්නේ?
5: දහඩ වංගුවේ වැඩසටහන මේ ආයාගේ ෂොප් එකේ නම කියන විදිහක් නෑ. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්නම්. මනෝජ් ඉන්නවා, අනුර ඉන්නවා. ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඒ වගේම ආයි බොවන් කියලා තියෙන ආයි බොවන් ඔයාට මඩපාති සුබෝධි වැඩහිටි සමිතියේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තියෙන. ඔතන ඉන්නවා නේද ආනන්ද හේමපාලේ වගේම කරුණාදාස සෝමදාස, රංජිත් ඉලෙප්පෙරුම, නන්දලාල් සිරිකුමාර, ජයතිස්ස, ඒ වගේම ලක්ෂ්මන්. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන හොම්බම අපි වහගෙන ඉන්නේ දවල් එක වෙනකන්.
0: අර මුරගහයෙන් අයියා එකතු කරගන්න කිව්වා
5: නේද? අන්න අන්න මට චුට්ටක් විතර අමතක වුණා. ඔයාට හරියට මතක තියෙනවා කවුද කියලා නේද? දර්ශනී යාමට කෝල් කරා නේද? ඉතින් ඔයාව එකතු කරගන්න හරි මාදරේ. දර්ශනී මට කිව්වා මුරගහේනේ අයියාව එකතු කරගන්න කියලා. ඉතින් මේ දෙන්නම එකතු කරගෙන අපි ආවද ලස්සන සින්දුවක්.
0: මේ විශාරද ගුණදාස කපුගේ ප්‍රේමණීය බදාදාවේ.

0: ඒ තමයි අපේ ගෝල්ඩන් වොයිස්. ඒ කාලේ
1: නේද?
0: දැන් අපි හොයාගෙනනවා ඒ වගේම ගෝල්ඩන් වොයිස්.
1: ලක්කන්ද හොඳ වැඩක් පටන් ගත්ත, ලස්සන වැඩක් පටන් ගත්ත අපි. ඉතින් මේ වැඩේ අද දෙවිනි පියවර තියන තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. අද දවල් එක වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. අද කවුද තරඟ වදින්නේ කියලා දැනගන්න පුළුවන් ඔයාට.
0: අපි කියමුද බලන්න කවුද?
1: කියමු නේද? අද ඉන්නවා ගීතික විජයරත්න මොරටුවෙන් තරඟ වදිනවා. ඒ වගේම තිලිනා ලුපත කඩුවෙලින්, ශ්‍රීමාල් රණතුංග කෑගල්ලෙන් ඉන්නවා, නුවන්ගි වැලි විට ගොඩ මාර්බේ ඉන්නවා. ඒ වගේම සල්කි මේරියන්ස් දංකොටුවෙන්, කෝසල හිමේෂිනු අවිස්සාවේලෙන්, එවිතරක් මේ ෘෂ නින්දක කලගෙඩි හේනෙන්, චමුල බිම්සත් මර්දන් කඩවල, ජනනි යශෝදා කෑගල්ලෙන් ඉන්නවා. එවැගේම මදුමාලි හෙට්ටිආරච්චි කලුතරින් තරඟ වදිනවා. එවැගේම රැමෝනා ජයමහා පයාගල ඉන්නවා. නිරෝෂා ශෝමලි ඒකලින් තරඟ වදිනවා. මේ විදිහට 12 දෙනෙක් ඉන්නවා අද දවල් එකට තරඟ වදින්න. ඉතින් ඊයේ 12 දෙනෙක් හිටියා. ඉතින් අද ඉන්න නෑ, පෙරේද 12 දෙනෙක් හිටියා. අද 12 දෙනෙක් ඉන්න. මේ 24 දෙනාගෙන් කවුද ඉදිරියට යන්නේ කියලා දැනගන්න පුළුවන් සිකුරාද නේද දසුන්?
0: කලබලේ
1: මොකද්ද මේ වුණා කියලා මට තේරුණා.
0: ඔබට පුළුවන්කම තියෙනවා මේ ලක්කන Facebook page එකට යන්න. ඊට පස්සේ මේ 12 දෙනා ගැනම සඳහන් වෙච්ච post එකක් අපි publish කරලා තියෙනවා. ඒකට ගිහලා ඔබේ මතයත් ප්‍රකාශ කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, පොඩි support එකක් දෙන්න. ඒ අයට
1: ඉස්සරහට යන්න නේද?
0: Right. අද අපි house
1: එකට තියෙනවා.
0: එකට පටන් ගන්න මේ 12 දෙනාගේ
1: කරට කර තරඟය.
0: චාමිකා දැන් ලෑස්ති කරගෙන ඉන්නවා. මදු ශංකර්, රනිල් මේසි අල්ල එක්ක. මම දැක්කා රංජන් පුෂ්පකුමාරත් හොඳ එඩිට් එකක් ගහනවා.
1: ඔව්, අනිවාර්යෙන්ම.
0: එසා ඔබට අලුත් අත්දැකීමක් විඳින්න පුළුවන් වෙයි. හවස එකට ලෑස්ති වෙලා ඉන්න. හවස එකට ගෝල්ඩන් වොයිස් අහන්න කලින් ඔබ Facebook page එකට ගිහලා පොඩි like එකක්, comment එකක් දාන්න. ඔබේ මනාපෙත් කියන්න.
1: ඔව්, ඉතින් කවුද මේ විදිහට තරඟ වදින්නේ කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඔන්න අපි post එකක් share කරලා දෙන. ඉතින් ගිහිල්ලා ඉක්මනට යන්න ලක්කන official Facebook page එකට.
0: දැන් වෙලාව පෙරවරු 10 විනාඩි 25යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 petrol heater එක කිලෝමීටර 80කට පැදියෙන් දුවන්න නම් මේක තමයි.
0: මේ තමයි ඒ කාලේ ගෝල්ඩන් වොයිස්.
1: ඔව්. අහමු නේද?
0: එච්.ආර්. ජෝතිපාලා.

0: දහය විනාඩි පනස් දෙකයි.
1: David Peace Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
0: Hama Wanguwakama Alut Kathawak
1: 18 Wanguwa
3: Alut Kalawak කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යෂෝ
1: 18 වංගුවා
0: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුවා
4: අපි ප්‍රේමණීය බදාදාවේ 18 වංගුවේ ඉන්නේ අපි 70 60 එතරම් මේ පිට 90 වෙනකම්ම අපි පොඩ්ඩක් සැරිසරනවා බොහොම ආදරණීය ප්‍රේමණීය ගීත සමුච්චයක් හොයාගෙන. හැබැයි මේ තියන්නේ ඒ දශකවල තිබුණු මතකයන්. ප්‍රේමණීය සැමරුම් මේ සියල්ලෙක් අපි පදාදාවේ වත් එක්ක ඉන්නකොට ඔබටත් පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එකතුවලා මේ අපිත් එක්ක මේ ගීතත් එක්ක එකතු වෙන්න. කරන්න ඕන මෙන්න මේ අංගෙට මැසේජ් එකක් එවන්න.
0: 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බරයකට ඔය මැසේජ් එකක් කියවන් මේ ප්‍රේමණීය බදාදා දවසේ ඔයාලත් පුළුවන් අපිත් එක්ක නතර වෙන්න.
4: කවුද එහෙම SMS කරලා තියෙන්නේ?
0: එහෙම එව්වා ඉන්නවා. ඉතින් පානදුර පැත්තට යන්න තමයි මේ හදන්නේ. පානදුරේ මාතු පිටින් ඉඳලා අපි වහගෙන ඉන්න ලක්කන බස් එකක මේ වෙලාවේ සද්දෙට ලක්කන දාලා තිනවා කියලා තියෙනවා. ඉතින් බස් එකේ නැගලා එයා පොඩි ගමනක් යන ගමන් කිව්වා ඉන්නේ. කුමාර අයියා ඉනවා, සිරෝමි ඇන්ටි, සීත ඇන්ටි, ආශා ඩෙන්සිල් මාමා, තරුවක්කා, කනිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තින තුෂර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එකතු කරගෙන අපි යමු පූර්ණි මාසෙ උවන්නේ ආවත් එකතු කරගන්න. සඳ ලංකාවේ ඉඳලා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඒ වගේ සරච්චන්ද්‍ර රයිස් ඔව එකතු කරගන්න. රයිකුම ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කඩේ සද්දර ලක්කන දාලා තියෙනවා කියලා තමයි කිව්වේ. අපි යමු නේද ලස්සන සින්දුවක්.
4: මේ විජේරත්න වරකාගොඩ ෂූරේ මේක ඉතිහාසයේ ලොකු කතාවක් කියලා දෙන සින්දුවක්.

0: 99.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දනමාර සිංහ
2: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි.
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: බලශක්ති කාර්යක්ෂමතාවක් ළඟා කර ගැනීම සඳහා තාක්ෂණීය මූලධර්ම පුහුණුව සහ මෙහෙයුම් ඇතුළත් ඒකපත ප්‍රවේශයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව නාවික හමුදාව සඳහන් කළා. ඒ විශේෂ සම්මන්ත්‍රණයකදී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවික ක්ෂේත්‍රයේ විද්වතුන් ඊට එක්ව සිටියා. සාගර ආරක්ෂාව හා වෘත්ති දීමේ ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කර තිබෙනවා. පැය හයක් තුල බහරේනිය අවස්ථා තුනකදී ජනතාවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රහාර එල්ලවීමේ අවතාරමක් සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යානිය මැද පෙරදි කලාප කිහිපයකට ප්‍රහාර එල්ල කළා. ඇමරිකාවට අයත් මධ්‍යස්ථාන ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි බහරින් වාර්තා සඳහන් කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් තුලට
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
9: හැම වංගුවකම අලුත් කතාවක්.
10: හාට වංගුව
11: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
12: දසුන් විත් යෂෝ
10: හාට වංගුව
13: සතියේ දිනවල උදේ 10ට
10: හාට වංගුව
14: අපේ ප්‍රේමණීය වදාදාවේ 18 වංගුව එන්නේ බොහොම රසවත් ගීත කිහිපයක් අහගෙන.
15: යෝ අපිට මතක් කරන්න දෙයක් තියෙනව නේද? දසුනේ තුමයි අපේ ජීවිතේට වාසනාව කියන දේ එකපාරෙන් නැහැ නේද? ඉතින් අපේ වාසනාව කියන දේ අපිට උත්සාහයත් එක්ක හොයාගෙන යන්න පුළුවන්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔයාගේ ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳුන්වලා දෙන ධන නිධානය ලොතරැයි පත. ඉතින් පොන්චි රුපියල් 40ක් වියදම් කරලා ඔයා අරගෙන බලන්න ධන නිධානය ලොතරැයි පත. ඒ දින ඉලක්කම් අතරතුර ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ඒ වාසනාව හැංගිලා තියෙන පුළුවන්.
14: එහෙම හිතාගෙන ධන නිධානයක් මිලදී ගන්න ගමන් ඔබ මේ පැතර SMS එකක් එවන්න
15: 0703 93 93 7 මේකේ ෆෝන් නම්බර් එකට අද ප්‍රේමණීය බදාදාවට මැසේජ් එකක් එවන්න.
14: මේ පැයත් ඔබ ළඟ මෙන්න මෙහෙම ඉන්නවා

0: එහෙම කියලා ආදරේ කරලා හදපු ළමයි හරිද? සමහර වෙලාවට මේ අපි ආදරෙන් හිටියට දරුවෝ එහෙම ආදරේ
1: ඉන්නේ නැති වෙන්න පුළුවන්.
0: නැති වෙන්න පුළුවන්. හරි, ලස්සන කතාවක් මේක. ලස්සන කතාවක් නෙවෙයි, මේක දුක හිතෙන කතාවක්. හරිද? මට හිතුණාද කියන්න ඕන කියලා.
1: හරි.
0: මේ කතාව මේ වාර්තා වෙන්නේ බලංගොඩින්. හැබැයි මේකේ මේ අතුරුදන් වෙච්ච අය හම්බෙන්නේ ත්‍රිකුණාමලයේ. හරිද? ඊයේ මේ ලොකුවට මේ කතාව ගැන මාධ්‍යත් වාර්තා කළා තිබුණා. පොලිසියත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ තමයි මේ බලංගොඩ නගරයට උපකාරක පන්තියට ගියපු ගෑනු දරුවෝ 3 දෙනෙක් අතුරුදන් වෙලා කියලා. හරිද? දෙමව්පියන්ට මේක ආරංචි වුණාට පස්සේ කොමාර දෙමව්පියත් හොයලා බැලුවා. පොලිසිය පිහිට පැතුවා. පොලිසියත් හෙව්වා. කොහොම නමුත් පොලිසියටත් තොරතුරක් නොලැබෙච්ච නිසා පොලිසිය මහජන සහාය පැතුවා. ඔවුන් කිව්වා මේ මෙහෙම දරුවෝ 3 දෙනෙක් අතුරුදන් වෙලා තියෙනවා, මේ ගැන තොරතුරක් හොඩුවාවක් දන්නවා නම් අපිට ඉක්මනට කියන්න කියලා. කොහොම හරි මේ පිළිබඳව තොරතුරක් ලැබෙනවා මේ බලංගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමාන්ට. මේ ළමයි ත්‍රිකුණාමලේ ඉන්නවා කියලා.
1: ඊ කොහොමද?
0: බලංගොඩ පන්ති ගියේ.
1: ඔව්, ත්‍රිකුණාමලේ.
0: ත්‍රිකුණාමලේ. කොහොම හරි ත්‍රිකුණාමල පොලිසියට දැනුවත් කරලා කොහමද මේ ළමයි 3 දෙනා පොලිස් භාරයට අරගෙන තියෙනවා.
1: හරි.
0: දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. දැන් කොහොම හරි මේ නිර්පද්‍රිතව මේ දරුවෝ 3 දෙනා හම්බුණා. හම්බෙලා දැන් පොලිස් කාන්තා කාර්යාංශය යටතේ දරුවෝ පිළිබඳ යම් ආකාරයක විමර්ශනයක් සිදු කරනවා. මේක එහෙම සාමාන්‍යයෙන් එහෙම අතුරුදන් වෙලා හොයාගත්තට පස්සේ යම් ක්‍රියාවලියක් තියෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් ළඟට යනවා. එහෙම ටිකක් තියෙනවා.
1: ප්‍රොසෙස් එකක් තියෙනවා නේද?
0: මේ වැඩේ යනවා. හරිද? කොහොම හරි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි.
1: ට්‍රිප් එකක්ද ගිහින් තියෙන්නේ?
0: දරුවෝ දැන් ට්‍රිප් එකක් ගියා නම් ඇත්තට අම්මට තාත්තට ට්‍රිප්
1: එකක් ගන්න බැහැ. ඒක තමයි නේද? මොකද මේ බලමු අපි.
0: ඔව්, දැන් ගෑනු දරුවෝ 3 දෙනෙක් නේ.
1: ඔව්.
0: එතකොට ගෑනු දරුවෝ 3 දෙනෙක් බලංගොඩ පන්ති ගිහිල්ලා
1: ත්‍රිකුණාමලේ හිටියේ කොහොමද?
0: එතකොට ත්‍රිකුණාමලේට මේ ඉර්ධින්ගී නෑනේ.
1: ඔව්.
0: ළමයි යන්නේ නැති බස් එකේනේ.
1: අනිවාර්යෙන්.
0: එතකොට ළමයිට කිලෝමීටර් 100 ගන්නක් එහා යන්න අතේ සල්ලි කොහෙන්ද?
1: ඔව්.
0: එතකොට මේ දරුවෝ අනාරක්ෂිතව, කියන්නේ කිසි බයක්
1: නැහැ කොහොමද? ඒක තමයි නේ.
0: හරිද? එතකොට අනෙත් කාරණේ තමයි දරුවන්ට කිලෝමීටර් 100 ගන්නක් දුර යන්න.
1: දැන්
0: බස් එකට 3 දෙනෙක්ට අපි බලමුකෝ රුපියල් 3000ක් 4000ක්
1: වගේ වෙන්නේ. ඔව් ඔව්.
0: ඊට පස්සේ අනකොට රටකජු පැකට්ටයක් හරි අරගෙන කකා යන්නත් ඕනනේ.
1: ඔව්, බඩගිනිනේ.
0: බඩගිනිනේ. එතකොට දැන් මෙහෙම යන්නත් මේ දරුවා අතට සල්ලිපත් උනේ කොහොමද?
1: ඒක තමයි නේ.
0: එතකොට දැන් උතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක එකතනකදී සමාජයේ දිරක් දොස් කියලා මේ සමාජයේ හරි වැරදි කූරයි නේ. අපේ දරුවන්ට මේ සමාජයේ ඉන්න ඉඩක් නැහැ. සමාජය තමයි දරුවෝ නරක කරන්න කියලා සමාජයට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ
1: දෙයක්. ඔව්, අනිවාර්යයෙන්.
0: දෙමව්පියෝ දරුවන් ගැන මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ.
1: මොකද මූලික අඩිතාලම වැටෙන්නේ ගෙදරින්නේ.
0: ඒ වගේම තමයි මේ වගේ දුර ගමනක් යන්න ගියාකර හොයාගන්න බැංකු කඩක් නැහැ
1: නේද? නෑනේ, ගෙදරින් තමයි හම්බ වෙන්නේ නේද?
0: ගෙදරින් තමයි හොයාගන්නේ.
1: දැන් සල්ලි இல்லදී අම්මලා පොඩක් බලන්න ඕනේ. මේ ඇත්තට මොකටද මේ இல்ல? සමහරකට කට්ටිය කියන්න පුළුවන්නේ ක්ලාස් ෆීස් වැඩි කරලා තියෙනවා, මට මේ ගාණ දෙන්න, මේ ගාණ දෙන්න. අම්මලා ඉතින් අර දරුවෝ ගැන තියෙන විශ්වාසයට දෙනවනේ හොයන්න නැතුව නේද?
0: ඔන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නේ.
1: අන්න.
0: කතාවක් තියෙනවා. ඔබ හැම දෙයක්ම අවිශ්වාස කරන්න ඕනේ. හේතුව තමයි විශ්වාස කරන්න මාවත විවර කරගන්න.
1: ඒ
0: කියන්නේ ඔබ හැම දෙයක් ගැනම සැක කරන්න. හේතුව සැකහැර දැනගන්න. දරුවන්වත් සැක කරන්න. හේතුව සැකහැර දැනගන්න. හරිද? සරුව විශ්වාසයි කියලා මෙහෙම කරපුවාම සමහරట్లాට දරුවත් එක්කන යාළුවා ඔබට විශ්වාස නොවෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: ඔබ දරුවා රැක්කට දරුවා යාළුවා විශ්වාස කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දරුවෝ අනාරක්ෂිත වෙන්නේ දරුවෝන්ගේ සමහරවල් භාවිතාවන් හින්දාම නෙවෙයි,
1: සමාජයේ
0: භාවිතාවන් හින්දාම නෙවෙයි. ඔබ කිව්වා වගේ යාළුවෝන්ගේ භාවිතාවන් හින්දා.
1: ඒ
0: නිසා දරුවෝ මොනවද කරන්න කියලා අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න. දැන් මේ බලංගොඩින් නැගලා, හරිද,
1: ත්‍රිකුණාමලෙන් වැස්සා නේද?
0: ත්‍රිකුණාමලෙන් දරුවෝ හම්බුන එක හොඳයි. අමාරු කොළඹින් නැගලා යාපනයෙන් හෙට දරුවෝ මතුවෙන්න
1: පුළුවන් නේද? ඔව්.
0: ඒ නිසා
1: අවධානයෙන් ඉන්න දෙමව්පියන් නේද?
0: දරුවෝ කොහෙද යන්නේ? මොනවද කරන්නේ? නේද?
1: සමහරක් වෙලාවට දැන් අර අම්මලා ළමයි ගෙන හොයද්දි ළමයිට කරදරයක් වගේ හිතෙන්නත් පුළුවන් නේ. ඒ සමහර කාලේ තියෙනවානේ අම්මලා හරිම කරදරේ මං ගැනම හොයනවා කියලා. හැබැයි එහෙම දේවල් දැනෙන්න තියෙන්නත් ඕනේ නේද දසු?
0: එහෙම හිතන අය අම්මලා වෙච්ච දවසට අම්මලා කලේ මොනවද කියලා ඇත්තටම අඬ කල්පනා කරනවා.
1: ඒක තමයි.
0: ඒ නිසා කවදාවත් දෙමව්පියෝ දරුවන්ට හතුරුකම් කරන්නේ, මහිර කරන්නේ, සහ සමහරලාට යන්න මාවත හරියට විවර කරලා දෙනවා මිසක් බාධා කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම කරන්න ඔබේ සුරක්ෂිතතාවයට. ඒ නිසා කරදරයක වැටෙන්න කලින් දරුවා එළියට බහලා යනකොට කොහෙද යන්නේ කියලා බලන්න.
1: ඔව්.
0: හරිනේ?

0: ගීත ගායනා කළ WR සිංහ දැන් වෙලාව පෙරවරු 11:19යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111. ශනිගමතුම් 19:16.
3: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus කිනුමා
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය deep tech waste motor pump අමතන්න 077 777 7374
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.
9: ලක්හඬ Golden Voice.
10: අපි සොයන්නේ
8: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
9: ලක්හඬ Golden Voice.
0: හැම වංගුවකම අලුත් කතාවක්.
8: 18 වංගුව.
11: අලුත් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්.
0: දසුන් විත් යෂෝ.
8: 18 වංගුව.
0: සතියේ දිනවල උදේ 10ට.
8: 18 වංගුව.
12: ධාර්මංගුවේ ප්‍රේමණීය පදතාවය අපි එන්නේ ප්‍රේමණීය ගීත කීපයක් රසවින්දමින් අපට පුළුවන් ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් එවන්න
13: 0703 93 5 93 7 මේ කින ෆෝන් නම්බර් එකට ආදරණීය මෙසේජ් එකක් එවන්න මේ ප්‍රේමණීය පදතා
12: යාලුවෝ තින්නාන එකතු කරගන්න නේ ඒ වගේම තමයි අද Golden Voice දෙවන දිගහැරුම
13: කියනවා දවල් එකට
12: ඔව් අද තරගකරුවන් 12 දෙනෙක් තරග වදින්න නියමිතයි ඔබ ඉන්න
13: අහන්න
12: Golden Voice එකේ ඔබේ choice එක තෝරන්න ඔබට අවස්ථාව තියෙනවා.
13: ඔව්.
12: මේ වෙලාවේ Facebook page එකේ අපි publish කරලා තියෙනවාද කවුද තරඟ වදින්නේ කියලා.
13: අහහ.
12: comment කරන්න පුළුවන්, like එකක් දාන්න පුළුවන්, පොඩ්ඩක් support කරන්න යාළුවාට, share කරන්නත් පුළුවන්.
13: ඉතින් මේ ආදරණීය කටහඬක්, ඉතින් අර හැංගිලා තිබුණු කටහඬකට අපි දෙන්න පුළුවන් උපරිම වටිනාකම දෙනවා. ඉතින් ඔයාටත් අවස්ථාව තියෙනවා මේකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාගේ ආදරණීය කෙනෙක් ඉන්නත් පුළුවන් නේද දසුන්?
12: අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔබ අද නුවරදවාම මේ දෙවන දිගහැරුම අහන්න. අහන ගමන් පොඩක් තේකුත් බොන්න අමතක කරන්න එපා. හොඳ නේද?
13: කිරිතේකක් නේද?
12: බොනවනා ඉතින් එහෙම ඇඟට පටත
13: දැනෙන්න පැල්වත්ත කිරිතේකක්ම බොන්න. ඒ වගේම අපිට මතක් කරන තව චුටි දෙයක් තියෙනවා. ඒ තමයි ධන නිධානය ගැන. ධන නිධානය ලොතරැයි පද කියලා කියන්නේ පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වාසනාව හොයාගන්න පුළුවන්ද? ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔයාට වාසනාව අරගෙන මේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට තියෙන ධන නිධානය ලොතරැයි පද අරගෙන ඔයාගේ වාසනාව රඟව බලන්න.
12: කෝටිපතියෙක් වෙන්න නම් ඉතින් ධන නිධානයක් මිලදී ගන්න අමතක කරන්න එපා. right අපිට message එකක් කිහිප දෙනෙකුත් ඉන්න අපි මතක් කරමු
13: මතක් කරමු නේ විනීතව ඉන්නවා අපි වහගෙන සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙන ඉතින් ලස්සන ෆොටෝ එකක් කියලා තියෙන යාගේ අම්මගේ ඉතින් අම්මත් හරිම ලස්සනයි ඉතින් ඒ වගේම තමයි දුවත් හරිම ලස්සනයි දෙන්නම එකතු කරගන්න මම ප්‍රේමණීය බදාදාවට මමත් අහගෙන ඉන්නවා වැඩ කරන ගමන් කියලා තියෙන 18 වංගුව දෙන්න ලස්සනටම ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි ඊශ්‍රායෙල් වලින් තමයි චන්දන message එකක් දාලා තියෙන ඔය විද්‍යටම අපි වහගෙන ඉන්න තිසර ඔයාමත් එකතු කරගන්න ඕනේ අයියා අක්කා කියලා අපි දෙන්නට හාට් එකක් කියලා තියෙනවා. ආයුබෝවන් දෙන්නටම කියලා තියෙනවා. ඉතින් ආයුබෝවන්. ඉතින් අපිත් අලුත් ප්‍රෝග්‍රෑම් එක අහනවා ඔන්න හොඳේ කියලා තියෙන බොහොම ස්තුතියි. මුල් ඒරියාවේ තමයි අපි වහගෙන ඉන්නේ. එතන වැඩ කරන තැන ඉන්නවා කුමාරි මිස් ඉන්නවා යාපා සුරේකා. ඒ වගේම මොසිට් ඉන්නවා රේණුකා ඇන්ටි. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න.
12: මෙතව ඔබ තෝරා ගැනීම අබේ වර්ධන බාලසූරිය ස්වරයෙන්.

0: ජීවිතේ සතුටෙන් ඉන්නකොට අපිට සමහර දේවල් අපි කැමති දේවල් ලැබෙන්න පුළුවන්. සමහරක් වෙලාවට නේද දසුන් ඔය අකමැති දේවලුත් ලැබෙන්න පුළුවන් නේද?
1: අනිවාර්යයෙන්ම. සමහර වෙලාවට අපි හිතන දේවල් අපිට ලැබෙන්නේ නැහැ. අපි හිතන දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන අය අපි ළඟට එන්නේ නැහැ නේද? එනිසා හිතන දේවල් වලට නොහිතන දේවල් ඔබ ළඟට එනවා නම් ඒකත් එක තැනකදී ඔබ හිතන දේට වඩා හොඳ දෙයක් ඔබට උරුම වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.
0: ඔව් ඉතින් ඔයාට ලැබෙන දේ හොඳම දේ කියලා ඔයාට හිතන්න පුළුවන් නම් ඔයා අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න කෙනෙක්. හිතලා බලන්න ඔයාත් ඒ වගේ කෙනෙක්ද කියලා.
1: සතුටින් හිතියේ හොඳම දේ ලැබෙන මිනිස්සු නෙවෙයි. ලැබුණු හැම දෙයක්ම කොතනක හෝ හොඳක් දැකපු මිනිස්සු.
0: අනිවාර්යෙන්.
1: ඒ නිසා හොඳම දේ නොලැබුණාට ලැබෙන දේ හොඳක් දැකලා
0: ඒක
1: පිළිගන්න උත්සාහ කරගන්න. සතුටින් ඉන්න. ඒක තමයි වෙන්න ඕනේ.
0: ඔව්.
1: පෙරවරු කහ වෙනාඩ 29 අපිට SMS එවපු කීප දෙනෙකුත් ඉන්නවා. පික්මට මතක් කරගෙන යමු. TM ජයරත්නයන් ගැන ගිරේ අහන්න.
0: තමර කුමාරි ආමට කෝල් එකක් දීලාම කිව්වා මාව එකතු කරගන්න කියලා. ආව හරිම ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ සින්දුව අහන්න. සෙරුවවිල කේඩේ සමරසිංහ ආවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම අපි වහගෙන ඉන්නවා ජයකලනි කොහොලේනේ ඉඳලා. එයා එකතු කරගන්න කියලා තියෙනවා. චිත්‍රානි මාදව ඒ වගේම කසන් මේ හැමෝම එකතු කරගෙන අහමු කියනවා ලස්සන සින්දුවක්. 18 වංගු අපිත් ඉන්නවා කියලා තියෙනවා. බොහොම ස්තුති. පුදා ඉන්නවා ඕෂිත කල්හාර දොම්පේ ඉඳලා අශෝක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ හැමෝම එකතු කරගෙන අපි යමු ලස්සන සින්දුවක් අහන්න.

0: 11 33 ඔබ සුන්දර ගීත කිහිපයක් රස වෙනෙමින් ප්‍රේමණීය බදාදාවේ ඉන්නේ ලක්කර 18 වංගුවේ. අපිට SMS එකක කිහිප දෙනෙක් නැත්නම් මෙසේජ් එකක කිහිප දෙනෙක් ඉන්නවා. එයාත් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් යශෝරා මේ අපි උත්සාහ කරන්නේ හැම වෙලේම කියවන්න.
1: ඔව්.
0: මොනවද?
1: පොත්.
0: නෑ.
1: ඒ දැන් මොනවද?
0: අපි උත්සාහ කරන්නේ ළඟ ඉන්න එක්කනත් එක කියවන්න.
1: ආ නෑ නෑ මම නම් පොත් කියවන්නේ. ඔයා වගේ නෙවෙයිනිම.
0: මම බෙරලනවා පොත් කියවනවා කියන දා පොතක් නම් බෙරලනවා. හරිද? පොත් කියවන අයට ඔන හොඳ කාලයක් එනවා.
1: ඔව්.
0: සාහිත්‍ය මාසෙ. මේ වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ පොත් print කරලා එළි දක්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. ප්‍රචාරණ කාර්යයන් ආරම්භ කරනවා. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු දෙයක් ඉන්න තමන් අමාරුවෙන් ලියපු, තමන් අමාරුවෙන් යම්මාකාරයකින් චිත්‍රණය කරපු කෘති සම්මානයට පාත්‍ර වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි බලමු කාර්ද මේ සැරේ නේද ස්වර්ණ පුස්තක සම්මානයන් රජත සම්මානයන් හිමි වෙන්නේ කියලා. අපේ රටේ ඉන්නවනේ ප්‍රවීණ ලේකෙක. හැබැයි මම දැක්ක පහුගිය දවස්වල නම් කියලා තිබුණා යම්මාකාරයක අර දැන් අපේ රටේ පුවත්පත් කලාවට අත් වෙලා තියෙන ඉරණමක් තියෙනවානේ තාක්ෂණික භාවිතාවත් එක්ක බොහෝ දෙනෙක් දැන් පත්තර අරගෙන කියවන්න ටිකක් මැලි.
1: ඔව්.
0: ඒකට වෙලාවකුත් නැහැ. එමත් ඒකට එච්චර උනන්දුවකුත් නැහැ.
1: අනිවාර්යෙන් ඩිජිටල් එකට හුරු වෙලා ඉන්නේ ගොඩක් අය නේද?
0: ගොඩක් අය. හරිද? ඒ වගේම තමයි අම්මා කරගේ මේ වෙලාවේ මේ පොත්වලටත් අභියෝගයක් තියෙනවා.
1: ඔව්.
0: හැබැයි ওই හැම එකක්ම පිටිපස්සේ යම්මාකාරයක විකල්පයක් නිර්මාණය වෙනවා.
1: ඔව්.
0: හරි. ඒක නිසා මේ ඉදිරියේදී සමහරලාට දැන් එහෙම බාධකයක් තිබුණාට ඉදිරියේදී එහෙම නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණික භාවිතාවත් එක්ක මේවා වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් සාහිත්‍ය මාසයේ පුත් රසක් එළි දැක්වීමට නියමිතව තියෙනවා. කවද තියෙන්නේ?
1: සැප්තැම්බර් මාසේ මේ මාසෙම සාහිත්‍ය මාසයේ විදිහට නම් කරලා තියෙනවා නේද දසු? ඉතින් ආඩත් පුළුවන් ඔයාගේ අර අපි පොතක් කියවලා අපිට ගන්න දැනුම ඇත්තටම සමහරක් වෙලාවට අර ෆෝන් එකක් දිහා බලන් ඉඳලා ෆෝන් එකෙන් පොතක් කියවනවට වඩා ඔයාට ඒ දැනෙන හැඟීම වෙනස් නේද දසුන්? පොතක් අපි අතට අරගෙන ඒ ලෝකෙ ජීවත් වෙනවා වගේ අපිට දැනෙනවනේ. ඉතින් ආඩ පුළුවන් මේ වගේ අත්දැකීම් ලබා ගන්න මේ සාහිත්‍ය මාසේ. අලුත් පොත් අරගන්න දැනුම එකතු කරගන්න මේ හැම අවස්ථාවකම සාහිත්‍ය මාසෙත් එක්ක ඔයාට පුළුවන්. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයකුත් තියෙනවා. ඉතින් මේ හැමදේම එක අරත් සම්බන්ධ වෙන්න පුළුවන්.
0: දනනින්දානේ ලොතරැයියක් අරගෙන සාක්කුවේ දාගෙන
1: පොතක් ගන්න යන්න
0: ඈත කන්දක් දිහා බලාගෙන පොඩි හාන්සියක් දාගෙන පැලවත්ත කිරි එකක් බොන ගමන් පොතක් අරගෙන කියවන්න සාහිත්‍ය මාසෙ. හොඳේ.

0: අපි ඇවේ සුජාත අත්නායක ශිල්පිනිය ගැන කළ ගීතයක් පෙරවර ඔකල හැවෙන ආරතිස් නවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළ

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යෂෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
3: ප්‍රේමණීය බදාදාවේ අපි 18 වංගුවේ ඉන්නේ
4: 11 විනාඩි 41යි වෙලාව. දැන් වෙලාව බලන්නම් දසුන් නැස්තික පේන්න ඕනේ නේද?
3: ඒක තමයි පොඩ්ඩක් එහෙම හැකලා බලන්න.
4: මම බැලුවා මොකද මේ දඟල දඟල වෙලාව බලන්නේ කියලා.
3: එහෙම බලන කට්ටිය ඉන්නවා.
4: ඔව්.
3: හරිද? ඒකට කියන්න ලොකු පණිවිඩයක්
4: තියෙනවා. ඉතින් ඔයාගේ ඇස්වල සුද ඇවිල්ලා තියෙනවා නම් එහෙම නැත්තම් දුර පේන්නේ නැත්තම් ළඟ පේන්නේ නැත්තම් ඔයාලට පුළුවන් ඇස් කණ්ණාඩි ලබා ගන්න. ඒ වගේම ඇස් කණ්ණාඩි ගන්න කියමු සමහරක් වෙලාවට අපි ડોක්ටර්ව චැනල් කරනවානේ. දැන් ડોක්ටර්ව චැනල් කරාට පස්සේ ડોක්ටර්ට වෙනම ගාණක් අපි දෙන්න ඕනේ. ඒතර වට කණ්ණාඩි දෙක ගන්න වෙනම ගාණක් යනවා. ඉතින් ડોක්ටර්ව චැනල් කරන්න වෙනම ගාණක් යනවා.
3: එහෙනම්කොට හිතනවා ඇස් දෙක මෙච්චර ගණන්ද
4: කියලා. එතකොට ඉතින් ඔයාට විශේෂ මුදේ තමයි දැන් ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් එකෙන් දැන් ડોක්ටර්ව චැනල් කරන්න ෆ්‍රී ගන්න පුළුවන් නොමලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඇස් කණ්ණාඩි ලබා ගන්න ළමාක්ෂි සායනය, ඒ වගේම ග්ලූකෝමා සායනය, බාහිර රෝගී අංශය මේ හැමදේම එකම තැනකින් කර ගන්න පුළුවන්. ඉතින් නවීන තාක්ෂණයත් එක්ක නවීන උපකරණත් එක්ක මේ හැමදේම එකම තැනකින් දෙන්නේ ලෙන්ස් ටෙක් AI හොස්පිටල් එකම විතරයි. ඉතින් ඔයාලට මම ඇඩ්‍රස් එක මතක් කරන නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර බුල්ල. ඒ වගේම ෆෝන් නම්බර් එක දිනවා 0778 64 78 0112 78 58 58. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: මේ ගෑනකලෙක් ක්‍රීටි ෆැස්කුවේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

0: ASLT Mobitel 5X ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ASLT Mobitel 5.
1: Golden Voice. අද Golden Voice වේදිකාවට ගීතික විජේරත්න, දෙලින අලුපත, ශ්‍රීමාල් රණතුංග, නිරෝජා ශාමලී, නුවන්ගේ වැලිවිටිගොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රුෂාන් ඉන්දික, චමුල බිම්සිත්, ජනනී යශෝදා, මදුමාලි හෙට්ටියාරච්චි, රැමුණ ජයමහා. Golden Voice.
2: ඔය වයසට ගියත් අවසත ගෙදර කිව්වට අවසත ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉල්දාල මෙහින්දාල යන අතරින් අපතින්නෝ

0: අවට ගින්නාව වෙවි සින්දුවහන්න ඒවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලක්ෂණ මොමලින් ඒසල්
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ඩ රේඩියෝ ITN
8: අපේ මේ ප්‍රේමණීය බදාදාවේ ලකන 18 වංගුවත් එක්ක ඉන්නේ අපේ කාලෙත් එන්නෙන්නම ගෙවිලා ගිහිල්ලා දෙනවා ප්‍රවෘත්ති විකාශයට ඉඩවෙන් කරන්න මැදිරි අපිට SMS එකක් කීප දෙනෙකුත් ඉන්නවනේ මෙසේජ් කරපු
9: ඉන්නවා ඉතින් බොයකට සුම්මනා මං හිතන්නේ එයා දස්සනීපු වෙලා ඉක්මනට අඩු කරගන්න ලෙඩ ටික ඉතින් 18 වංගුව ලස්සනට කරනවා කියලා තිනු ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඉතින් ෆෝන් එක අතට ගත්ත ගමන් මැසේජ් එකක් දැම්ම මං හිතන්නේ හැදිලි නැහැ චුට්ටක් හැබැයි ඉක්මනට අඩු කරගන්න ලෙඩ ටික ඉතින් ওই විදිහටම අපි වහගෙන ඉන්නෝ සිංදුව කියලා තියෙන සුමුදු බලාවක සිදුව දෙන්න පුළුවන් නේ කියලා විනීත තමයි අහලා තියෙන්නේ. ඉතින් ওই විදිහටම අපි වහගෙන
8: අපි ඒකේ ඊළඟ පේජ් එකේ
9: බලමුනේ අනිවාර්යෙන්ම. අපිට ලස්සන සිංදුවක් දෙන්න මේ වෙලාවේ ගවර්න්මන්ට් එකක සද්දට අපි දෙන්න වහගෙන ඉන්නවා 18 වංගු මාෂා දිල්හනේ ඉදවා කමල් දිශාන්ත ඉදවා එවැගේම දම්මිකා විනීත චන්ද්‍රලතා ශිරාණි ඉරංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා සිංදුවක් අහන්න. ඉතින් FM 93.5 93.7 ඔයාලට පුළුවන් අපි දෙන්න වහගෙන ඉන්න දවල් එක වෙනකන්
8: මේ විශාරද නන්දමාලනී

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධන නිධානය නුතරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: на столе.
1: විසිදෙකේ පෙත්සම් විභාගයේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුපිරි එල්නිඩෝවට පෙර සුදානම් අවශ්‍ය බව බහචාර්ය චන්දන කියයි. ශ්‍රී ලංකේ ආහාරයේ ගුණ ගැන ලොවටම කියූ අකමැතිය. පළතුරු වගාවටත් අලුතින් රක්ෂණයක්. ගීතින් හා රංගනින් ජනසිත සැලසූ ප්‍රියංකර දිවි ගමන නිම කරයි. ඇමරිකාව හා ඉරානය අතර යලි ගැටුම්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත්‍ර එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දෙවන දිනටත් ආරම්භ වුණා. අගවැරිසුරු ප්‍රීතිපත්මන් සුරසේන, අචල වෙංගපොලේ, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුගේ අද බහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශිෂ්ටාධිකරණ විරිසුරු බඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගයේ සිදුවනවා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් වෙනුවෙන් නීතිඥවරුන් අදහස් දැක්වීම අද යළි ආරම්භ වුණා. පෙත්සම් කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් අනතුරුව අතරමැති පෙත්සම් කරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. එම දේශන අවසානයේදී නීතිපතිවරයා මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. තද සුළං සහ රළු බුහුද සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු ඇගවීමක් කළා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා විලට ඔබෙන් වඩ බුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවටත් දැනුම් දී තිබෙනවා. පවතින වෙලි කාලගුණයේ හමුවේ වනාන්තර ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් කැලේ ගිනි ගැනීම් පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ ඌව පරණ ගම ඉදිකහදෝව විහාරයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ හතරේම ජල මට්ටම 15 බැස ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බලපා ඇති නියගේ සමග ජලී සොයා වන අලින් ගම්මාන වෙත පැමිණෙන බව ජනතාව පවසනවා. මේ අතර ආදේශී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ ජනවාරි සහ පෙබරවාරි බෝසම් කාලයේ සමග එලිනෝ තත්ත්වය වැඩි වශයෙන්ම ශ්‍රී ලංකාවට බලපාන බවයි. තේ සහ පොල් වගාවටද එයින් බලපෑම් එල්ල විය හැකි බවද ඔහු සඳහන් කළා.
2: මේ දිනවල සුපිරි එල්නිනෝකට අපේ ලෝකය භාජන වෙමින් පවතින 1950න් පස්සේ ඇතිවුණු ලොකුම ව්‍යසනයක් කියලා කියන්න පුළුවන් මේ එල්නිනෝ එක. එල්නිනෝ එකක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ ලෝකයේ සමහර ප්‍රදේශවල වැස්ස වැඩි වෙනවා. ලංකාව ඇතුළු මේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ ප්‍රදේශවලට තදින් පායනවා. තනියෙන් ගියන් ඇති වෙනවා. අපේ ලංකාවට වැඩිම මේක බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාස 30 දිග මෝසම් කාලයේ තමයි. තද නියඟියන් එන්න පුළුවන්. අපිට මේක කලින් ඇවිදලා තියෙනවා. ව්‍යසනන්නට තේ වගාවට, පොල් වගාවට හැම දෙයකටම. නමුත් මේක දැන් අපි පරිස්සම් ගන්න ඕන කාලයක්. ප්‍රධාන දේ මිනිසුන්ට සහ සත්තුන්ට වතුර නැතුව යනවා. ලැබුගිනි ඇති වෙන එක හැමදාම අපි ලංකාවේ මේ කාලෙදි දකලා තියෙනවා. දැන් එතකොට ඇති වුණාට පස්සේ නිවනට වැඩිය හොඳයි මොකක් හරි ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරකින් ගිහින් නිතර පරික්ෂා කරන්න ඕනේ. පැයකට දෙකට සැරයක් ගිහලා මේ කඳුකර ප්‍රදේශයේම ලැබුගිනි එනවද කියලා. එතකොට නිමා ගන්න අපිට ලේසි වෙනවා. දැන් විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන්න තෝනේ ගින් තියන්න එපා කියන එක ගැන. සිගරට් පොටියක්වත් විසිකලොත් නැකතින්න පුළුවන්. තව මාසයක් දෙකකින් හොඳට වැස්ස තියි. ඊට පස්සේ තද පෑවිල්ල පටන් ගන්නවා. මේකද කරන්න පුළුවන් දේවල් මොනවද? ප්ලාස්ටික් ටැංකියක් තියලා ගේක පීල්ලක් දාලා වහලෙට වතුර ටික එකතු කරගන්න ඕනේ මේ ඉදිරි මාස කීපෙදී. කෘත්‍රිම වර්ෂාව. ඒ ක්ලවුඩ් සීඩින් කියලා මේක කියන්නේ. ගුවන් යානයකින් ගිහිල්ලා සිල්වර් හයිඩ්‍රයිඩ් වගේ පොඩි දෙයක් ඒ හැඳක ප්‍රමාණය ඇති. වලාකුලක් උඩට ඉස්සාපුවාම ඒක අයිස් ස්පටික හැදලා වහින්න පටන් ගන්නවා. ලංකා එක ප්‍රදේශයක වැස්ස කොහොමද තියෙන නිසා අර නැති ප්‍රදේශ වලට ගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්.
1: තිරසර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ජාඩය ලොවට වැදගත් පාඩමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාම්බර සූරිය සඳහන් කළා. ඒ බොහෝතාරේ පැවති ලෝක ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට එක්වෙමින් අර්බුද වලට මුහුණදීම සඳහා සවිඥානිකව නැගී සිටිය බැරතේභාවෙන් පැවති සමරුවේ ප්‍රධාන දේශනය පැවැත්වේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියයි. තිරිසිර සාධාරණ සහ පුරංචලනීය ආහාර පද්ධති ඉදිරිට ගෙනයාම සඳහා දැනුවත් භාවය වැඩි කිරීම සම්බන්ධයෙන් සමුළුවේදී විශේෂ අවධානය යොමු වුණා. ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම සංරක්ෂණය සහ පරිපෝෂණය දක්වා සුබදාම සමග සහයෝගයෙන් කටයුතු කරමින් එම උරුමය ඉදිරියට ගෙනයාම පිළිබඳව ශ්‍රී ලංකිකයෙකු ලෙස තමන් ආඩම්බරයට පත්වන බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ. ප්‍රධාන දේශනයෙන් අනතුරුව භූතානයේ අග්‍රාමාත්‍ය දශු ෂෙරීන් ටබ්ගි මහතා සමග සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා. ශ්‍රී ලංකාවේ පාරම්පරික ආහාර පද්ධතියේ තිරිසිර භාවය සහ සමතුලිතතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත පදනම්ව පැවති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. පළතුරු වගාව සඳහා ඩව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළා.
0: අඹ වගාවන්ට, අන්නාසි වගාවන්ට, රම්බුටා වගාවන්ට, කිසිල් වගාවන්ට, ගස්ට වගාවන්ට නියගයක් ආවොත් එහෙම, වලලි හානියක් ආවොත් එහෙම, ගංවතුරක් හානියක් ආවොත් එහෙම විශේෂයෙන් ₹400,000 ඉඳලා ₹700,000 දක්වා වන්දි ලබා ගන්න පුළුවන්. විශේෂ රජයේ අරමුණ වෙන්නේ පළතුරු කොවියා වගාතු රඳවාගෙන ඒ හානිය ආවරණය කර දීම. විශේෂයෙන් අපි දන්නවා ලුකු පපතු වලට විදේශ විනිමයක් වැය කළ රටින් කියන පළතුරු ජාති. එය වළක්වා ගන්න පුළුවන් දේශීය පළතුරු වගා නිපදවීම වැඩි කරන් පස්සේ. ඒ නිසා දේශීය වශයෙන් ගස් නිෂ්පාදනය වැඩි කර ගන්න, අඹ වැඩි කර ගන්න, අන්න ඒ සඳහා අන්නේ නිපදවීම ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා තමයි මේ අවධානම අඩු කර ගන්න අප විසින් රක්ෂණ හඳුන්වා දීම කළ තියෙනවා. එතකොට ඔවුන්ගේ මූලික වාරිකෙන් සිට 7ක් වෙන කුඩා වාරික ලබා දීම කළා. ඔවුන්ට හැකියාව තියෙනවා අවධානම කළමනාකරණය කිරීම කළා. විශේෂයෙන්ම රක්ෂණ බද්ධ වෙලා කුඩා වාරිකයක් ගෙවලා මේ තේ නියං ගංවතු තත්ත්වයන් කළමනාකරණය කරමින් අවධානම අඩු කර කරමින් අපේ රක්ෂණය වෙලා ඔවුන්ගේ වගා දිගටම කරගෙන යන හැකියාව ගොවින්ට හැකියාව තියෙනවා.
1: ප්‍රවීණ රංගන හා ගායන ශිල්පියක වූ ප්‍රියකර පෙරේරා මහතා ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටියේ මහතා බිය යන විට 64 වන වියෙහි පසු වුණා. ප්‍රවීණ ගායන ශිල්පී ජේ ඒ බිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ගීත රැසක් ගායනා කරමින් ජනප්‍රියත්වයට පත් වුණා. චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවකට හා ටෙලිනාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රියංකර පෙරේරා මහතා පිළිබඳ ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ තබන සටහන

0: චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවකට සහ ටෙලි නාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා. කලක් රෝකාතුරව සිටියේ මහතා අභාවප්‍රාප්ත වන විට 64 වන වියෙහි පසු වුණා. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා සිය පියාගේ ගීත ගායනා කරමින් ජනාදරයට පත් වුණා.
1: ප්‍රියංකර කියන්නේ මිල්ටන් පෙරේරාගේ පුතු රත්නයක් විදිහට අපි හඳුනා ගන්නවට වඩා මිල්ටන් පෙරේරා අධ්‍යයනය කරන ලද්ද පුතුන් අතරින් කෙනෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. කොතනින් ඇහුවත් කොයි විදිහට ගත්තත් අර හින්දු 4500ක් විතර තියෙන තැනකදී ටක් කාලා ඔක සූර්ය හවල් තැන හවල් ගීතේ හවල් තැන මෙන්න මෙතන කියලා කියන්න පුළුවන්.

0: ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හා නියකනායක මහත්මියගේ ස්වාමි පුරුෂයයි. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද දහවල් සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතයි. අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
1: ලෝක බැංකු මූල්‍ය සහයෝගය යටතේ ශ්‍රී ලංකාවේ සුළු වරිවැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවෙනි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 5801ක්ම වෙනවා. කෘෂිකර්මී කටයුතු සඳහා අවශ්‍ය සුළු වරි පද්ධති ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන 2029 වසර දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඍතු දීපේ ව්‍යාපෘති යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. පොළොන්නරුව, හම්බන්තොට සහ යාපනේ දිස්ත්‍රික්වල සුළු වරිවැව් 6ක් ප්‍රතිසංස්කරණය කිරීමද මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 256කට අධිකයි. දිට්ව සිලිකුඩාටුවේ හානි සිදු වූ දිස්ත්‍රික් 18ක සුළු වරිවැව් 290න් හදිසි ආපදා ප්‍රතිචාර වැඩසටහනක් යටතේ ප්‍රතිසංස්කරණ කිරීමද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 5578කට වැඩි මුදලක් වෙන් කර ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 97ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක් සහ බණ්ඩාරනාම දිස්ත්‍රික්කයේ වැව් 24ක් ඇතුළුව දිස්ත්‍රික් 18ක එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. සුළු වාරිවැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් ජලය රඳවා ගැනීමේ හැකියාව සහ වාරි ජලය බෙදා හැරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමත් අරමුණක්. එමගින් ගොජනතාවට නියමිත කාලයේදී වගා කටයුතු සිදු කිරීම සඳහා වඩාත් විශ්වාසදායක වාරි ජල සැපයුමක් ලබා දීමයි අරමුණ. ගංවතුර, නියගේ සහ අනිකුත් දේශගුණික අවදානම් හමුවේ වාරි පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩිදුරු කිරීමද මෙහි අරමුණක් බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. රටපුරා අවද්‍රව්‍ය උදුර තුරන් කිරීමේ වැඩසටහන සාර්ථක ක්‍රියාත්මක බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. පොලිසියේ සඳහා විශේෂ දායකත්වයක් සපයන බවයි අමාත්‍යවරයා පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුමට සමගාමීව පොලිස් පාපැදි සවාරිය පොලිස් බුලස්ථාන ඉදිරිපිටින් ආරම්භ වුණා. එහෙට දිනේ දිනිමාවට පත්වනවා. දින තුනක් පුරා පැවැත්වෙන පාපදි සවාරිය ආරම්භ වුණේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.
2: මේ 160 වන සම්වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විවිධ ක්‍රියාකාරකම් මේ වෙනකොට රාශියක් සංවිධානය කරලා තියෙනවා. ඊයේ දිනේදී සංවිධානය වුණා පොලිස් අකඩමියේ අනුග්‍රහයෙන් පර්යේෂණ සමුළුවක්, ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව. ඒ වගේම තවත් විශේෂ කාර්යයක් තමයි අද දිනේ පැවැත්වෙන මෙම පාපැදි ධාවන තරඟය. විශේෂයෙන් තරඟකරුවන් 160ක්, ඒ වගේම වෘත්තීය මට්ටමේ තරඟාවලියක් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉතාම ඉහළ ආකාරයෙන් සංවිධානය කරන ලබන පාපැදි තරඟාවලියක් තමයි අද දිනේ මේ ස්ථානයේ ආරම්භ වන්නේ. මෙත සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ රටමෙකට වැඩසටහන සඳහා දීප ව්‍යාප්ත ප්‍රචාරයක් මෙහරා ලබා දෙන්නත් අවශ්‍ය කටයුතු කරනවා. වෘත්තීය පොලිස් නිලධාරියෙක් නිර්මාණය කිරීමේ කාර්යවේදී අපි සෑම දිශානතියක් කෙරෙහිම අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ විවිධ ක්‍රියාකාරකම් පොලිස් දෙපාර්තමේන්තුව හරහා සංවිධානය වෙන්නේ.
1: ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය දිවේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ හැරුම් ලක්ෂයක් වනු ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් චන්ද්‍ර කුමාරවංශ මහතා සඳහන් කළා. මෙම වැඩසටහන යටතේ ජනතාවට වඩාත් සමීප සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ යථාර්ථයක් බවට පත්වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
3: අපි නියම ව්‍යාපෘතිය තුළ අපි අපේක්ෂිත ඉදිරි වසර තුන තුළ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට තමයි අපේක්ෂාව. ඒකේ පළවෙනි 300 මේ වසරෙත්, ඊළඟට 400ක් ලබන වසරෙත්, 300ක් 2028 වසරෙත් විදිහ 1000 සම්පූර්ණ වෙන්නේ. ඒකට අපි ඊයේ මේ වසරේ 300 අපි නව මධ්‍යස්ථාන 25ක් අපේක්ෂා කරනවා. සායන මධ්‍යස්ථාන 275ක් ඉලක්ක කර. නව මධ්‍යස්ථාන 25න් ඊ අපි ආරම්භ කරා 8ක්. පුළුවන් වුණා සියලුම ඉඩම් නිරවුල් කරලා ඒ තැන්වලට අවශ්‍ය අනිකුත් පහසුකම් ටික ඔක්කොම බලලා ඉදිකිරීම් කරුවන්ට ලබා දෙන්න අවශ්‍ය කරන සියලු කටයුතු ඉවර කරා. ඊයේ වෙනකොට අටක එකල අපි එක පටන් ගත්තා. ජනතාවට අපි විශාල වශයෙන් මේ පිළිබඳව කතා නොකරේ නියම ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට අපි ඒක අනවශ්‍ය විදිහට ප්‍රචාරයක් දුන්නොත් ඒ තුළ ජනතාව අපිට අපේ නියම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බාධා ඒ කියලා. නමුත් දැන් අපි ඉදිරියේදී මේක ශීඝ්‍රයෙන් ජනතාව අතරට රැගෙන යනවා. මම හිතන්නේ ඊයේ වෙනකොටත් ගොඩාක් ඒ ප්‍රදේශයේ ජනතාව අපෙන් ප්‍රශ්න අහන්න ගත්ත. මොකද්ද මේක කොහොමද කරන්නේ, අපි කොහොමද එන්නේ, අපි කොහොමද මේ සේවාව ලබා ගන්න කියන්නේ. මෙතෙන්දි මේක ඇත්ත වශයෙන්ම මේ දේශපාලන ව්‍යාපෘතියක් නෙවෙයි, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිපත්තිය පුළුල් ලෙස පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමක්. අපිට මේ අවස්ථාව සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය පරිපාලනයේ අපිට මේ අවස්ථාව ලැබුණේ නැහැ. මේ ප්‍රාථමික සෞඛ්‍ය පුළුල් කරලා ජනතාව වෙත අංග සම්පූර්ණ පරිපූර්ණ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් තමන්ගේ දොරකඩට අරන් යන්නේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික බංකල්ලයක් වන ඇසළ පෙරහැර විදේශිකයන් අතර ප්‍රචලිත කර මෙරට සංචාරකයන් වැඩි වශයෙන් කෙන්වා ගැනීමේ වැඩසටහනක් සිංගප්පූරුවේදී පැවැත්තුණා. එරට ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි එය සංවිධානය කළේ. පුළුල් තිර යොදා පෙරහැර නැරඹීමට සිංගප්පූරු ජනතාවට මෙන්ම එරටට පැමිණ සිටින විදේශ සංචාරකයන්ට අවස්ථාව ලබා දීම හෙදී සිදු වුණා. ජපානයේ මොංගෝලියාව හා මෙන්මාරය ආදී රටවල තනාපතිවරුන්ද ආරාධ්‍යයන් ලෙස ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාවට ආවේනික ආහාර ද්‍රව්‍යවලින් සංග්‍රහයක්ද පවත්වා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරක සේවා ක්ෂේත්‍රය වඩාත් විධිමත් කිරීමේ අරමුණෙන් සංචාරක සංවර්ධන අධිකාරිය නම් වැඩසටහන් මාලාවක්ද ආරම්භ කළා. සියලු පළාත් ආවදෙවර පරිදි ඒකාත්මක කිරීමයි සැලැස්ම වී තිබෙන්නේ. එහි පළමු අදියර ඌව පළාත් ඇල්ල සංචාරක පුරවරේ කේන්ද්‍ර කර ගනිමින් ඇල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්තුණා. සංචාරකයන් සඳහා දවාතෙන් ආහාර පාන, සංචාරක බග පෙන්වීම සහ විවිධ සංචාරක ක්‍රියාකාරකම් ඇතුළු සේවා සපයන ආයතන හා පුද්ගලයන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා. වෙඩිතබ පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලිස් වසමේ බලවිය කද්දපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ අපරාධයට අනුබල දුන් බවට පැවසෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගඟොඩවිල ප්‍රදේශයේදී. බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ටාසෙල් ධාරයෙන් වැටලීම සිදු කළා. සැකකරුගෙන් ලැබුණු තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා. විදිස්ගත සංවිධානාත්මක භද්‍රව ජාවරම් කරයෙකු එම අපරාධය මෙහෙවා ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. යතුරුපැදියේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු දෙහිවලදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනයට තැත් කිරීමේ අපරාධයට හා ගල්කිස්සේ පොලිස් වසමේ දිවසකට පැමිණ ගිනිඅවි පෙන්වා පහර දීමේ අපරාධයට සැකකරුවන් පැමිණ යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩු බවයි පොලිසිය පවසන්නේ. ඉරානය මැද පෙරදිග ඇමරිකා මධ්‍යස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එය ඇමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ගොන් ආරක්ෂණ පද්ධති, රේඩාර පද්ධති සහ නාවික පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාව පවසන්නේ. එන්පසුව ජෝර්දානයේ, බහරේනයේ සහ ඉරාකයේ පිහිටි ඇමරිකා ඉලක්කවලට මිසයිල් හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය සඳහන් කළේ. හෝමුස් ආශ්‍රිතව පවතින අතතිය හේතුවෙන් කලාපීය තෙල් මිල ගණන් බැරලයක් ඇමරිකා ඩොලර් 100 බවට අසන්න වී ඇති බවයි ජාත්‍යන්තර බාධ්‍ය පෙන්වා දුන්නේ. බ්‍රෙඩ් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 අසන්න වී තිබෙනවා. ඉන්දියාවේ පැවති ආරාධිත කරාතේ ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රොන් පදක්කම් 18ක්, රුධි පදක්කම් 15ක් හා ලෝකෙට පදක්කම් 13ක් හිමි වී තිබෙනවා. තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ බංග්ලාදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. ජයග්‍රහී ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙවිලට පැමිණි බවයි කටුනායක අප වාර්තාකරු පවසන්නේ. විසිදිකේ පෙත්සම් විභාගයේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුපිරි එල්ඩිඩෝවට පෙර සූදානම් අවශ්‍ය බව බහචාර්ය චන්දන කියයි. ශ්‍රී ලංකේය ආහාරයේ ගුණ ගැන ලොවටම කියූ අගමැතිලිය. පළතුරු වගාවටත් අලුතෙන් රක්ෂණයක්. ගීතින් හා රංගනයෙන් ජනසිත සැරසූ ප්‍රියංකර දිවි ගමන දිම කරයි. ඇමරිකාව හා ඉරානය අතර යළි ගැටුම්. මේක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරුවේකට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN
1: දනුලාව දහවල් 12 විනාඩි 23යි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1031 1 286 1011 ෂණික ඇමතුම් 19,600.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
3: 18 වංගුව
2: දසුන් විත් යෂෝ
4: සතියේ දිනවල උදේ 10ට
3: හාට වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
1: ප්‍රේමණීය බදාදාවේ අපි ලක්කන 18 වංගුවත් එක්ක ඉන්නේ. අපි SMS කරපු යාළුවෙකුත් ඉන්නවා. මේ අපි අන්තිම පැය තව හරියටම විනාඩි අපිට 35ක් ඔබත් එක්ක ඉන්න පුළුවන් මේ ප්‍රේමයේ බෙදා ගන්න.
6: ඒකනේ ප්‍රේමයේ බෙදා ගන්න මේ පැත්තට ඉක්මනට එන්න. දවල් එක වෙනකන් ඉන්න අපි දෙන්න ඔයාගාවි 18 වංගුව එක්ක 18 වංගුවේ ආදරේ බෙදා ගන්න. ආපු අය ඉන්නවා මේ පැත්තට. එක්කෙනෙක් කියලා දිනව දසන් විනීතා තමයි කියලා තියෙන්නේ. එයා 2011 ඉඳලා අපිව අහනවලු ලක්කනෝ. ඉතින් 2020 ඉතින් මේ එක දිගටම අපි වහගෙන ඉන්නවා කියලා තින 2020 ලක්කනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිව බලන්න. ඒතර අපි හිටියේ නැ මදසංක අයියා හැම බලන්න ඇවිල්ලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ආදරේ ඉතින් මේ හැමෝමත් එක්ක ඉතින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ආදරණීය අම්ම කෙනෙක්. ඉතින් ওই විදිහටම අපිත් එක්ක ඉන්න. ඉතින් ඒ අපේ ආදරේ නිසාම තමයි කට්ටිය හොයාගෙන එන්නේ නේද?
1: අනිවාර්යයෙන්ම.
6: තව කවුද ඉන්නේ? තව ඉන්නවා. ඉතින් හායි අපිත් ඉන්නවා කියලා තියෙනවා. දුව අංජලී ඉන්නවා, පුතා හසරල් මහත්තයා රුවන් ඉන්නවා, කැන්ඩිවලින් නිරේෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ওই විදිහටම අපි වහගෙන ඉන්නෝ. එවාගියම කවුද ඉන්නේ? ගුඩ් මෝර්නින්. දැන් ගුඩ් මෝර්නින් නෙවෙයි, ඔන්න අපිත් අද ඉන්නවා කියලා තියෙන මොරන්තුරි සකුරා. එතන වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තියෙන මලීනෝ, චොමිලා, ඕෂද, සුපුන්, රසිකා, තව ගොඩාක් අය ඉන්න. මේ හැමෝම එකතු කරගන්න කියන ලස්සන සින්දුවක් අහන්න ලක්කන සද්දට දාගෙන අපි වැඩ කරනවා කියලා තමයි තියෙන්නේ දසුන්.
1: සතුටුයි. තව ඉන්නවද?
6: අපි ඊළඟට පැයට කියමු නේද?
1: රයිට්. එන අපි ගීතයක් අහලෙමු. තමසෙමසේ කියව නැත්තම් කට්ටියම එකතු කරගෙන මෙසේජ් එකක් අපිට එවන්න ගීතයක් අහන්න.
6: 0703 935 937 මේකින ෆෝන් නම්බර් එකට ප්‍රේමණීය බදාදාවට මෙසේජ් එකක් එවන්න.

0: මේ පෙරදා මේ අපිට වැදගත් ප්‍රවෘත්තියක් එළියට ආවනේ. ඒ වගේම තමයි කාලයක් තිස්සේ අපි බලාපොරොත්තුවක් තිබුණාට මතක ඇති. දැන් අපිට අත්‍යවශ්‍යම බලශක්තියෙන් තියෙනවන යන්ත්‍ර එකක් තමයි ගෑස් කියලා කියන්නේ. එතකොට දැන් අපිට මන්නාරම් ද්‍රෝණිය ඔන්න ගෑස් තියනවා කියලා කියනවා. ඒක සුබ පණ
1: විදයක්.
0: සුබ බලාපොරොත්තුවක් අපිට. මොකද දැන් දන්නවා ගෘහණියෝ උයන්න ගියපුවාම නේද
1: ගෑස්
0: බලන්න වෙනවා මහත්තයාගේ. මොකද ගෑස් එක ඉවරච්ච ගමන් මෙච්චර ඉක්මනට ගෑස් ඉවරුනේ කොහොමද?
1: මොනවද ඉච්චර කරේ කියලා හදන ඊට පස්සේ
0: මොනවද තැම්මුවේ කියලා නේ. එනිසා මේ දැන් සුබ පණවිඩයක් විදිහට අනෙක් පැත්තෙන් අපිට සුබ බලාපොරොත්තුවක් විදිහට මේ කතාව කියන්න පුළුවන්. හැබැයි ඉතින් එක තැනකදී වසර දහස් ගණනක් මේ පොළොවේ ඇස්සේ හැංගිලා තියෙන දේවල්, හිර වෙලා තියෙන දේවල් රටවල් වල සංවර්ධනය වෙනුවෙන් ගොඩට ගන්න එක හරි වටිනවා.
1: ඔව්.
0: දැන් අපි දන්න කාරණාවක් තමයි අරාබි රටවල් බොහෝ වෙලාවට තෙල් සම්පතින් ජීවත් වෙන්නේ. ආර්ථික ශක්තිමත් කරගෙන තියෙන්නේ. දැන් බොහෝ වෙලාවට යුද්ධ ඇති වෙන්නේත්, අවි ගැටෙන්නේත්, ලේ හෙල්ලෙන්නේත්
1: මේ දේවල් නිසාමයි.
0: මේ දේවල් නිසාමයි. ඒ නිසා මේ වගේ හරි වටිනාකමක් තියෙනවා.
1: ඔව්.
0: ඒක දැනගදී අපේ රටෙත් ගෑස් සම්පත මේ විදිහට ගොඩ ගන්න පුළුවන් වුණොත් ලෝකේ බොහෝ රටවල් වල අවධානය අපේ පැත්තට
1: එන්න පුළුවන්.
0: හැබැයි ඒ එනකොට ඒක අපේ කරගන්න එකත් අපේ
1: යුතුකමක් නේද?
0: දැන් ඔන්න කතාව ඊයේ අපි දැක්කා. ඊයේ සහ පහුගිය දවස් දෙකේම ප්‍රධාන ප්‍රවෘත්ති විදිහටත් ඔක වාර්තා වුණානේ. අනේ අනිච්චන් ලයන් පත්තරේට ලියන හරි ලස්සන කවියක්. හරිද? ගෑස් ලක්ෂ නවයක් ගණ අඩි කෝටි. හරිද? මන්නාරම් ද්‍රෝණියේ ඇත සුදු චූටි. හරිද? ගොඩගතෝතින් ඉල්ලම නොගසා මාටි. හරිද? රටත් ගොඩය දැමි එක ජයටම පාටි.
1: පාටි දාමුද අපි?
0: ඒක තමයි සුදු චූටි
1: පාටියක් දාමු.
0: මේක හරියට ගොඩ ගත්තොත් රටටම
1: පාටි
0: තමයි. හැබැයි ඉතින් ගොඩ ගන්න ඕනේ
1: අනිවාර්යයෙන්ම.
0: තියනවා තියනවා කියලා කිව්වට වැඩක්
1: නෑ.
0: රත්නපුරත් මැනෙක් තියනවා කියලා කියනවා. හැබැයි හාරලා ගොඩ ගන්න හින්ද තමයි ඒකේ වටිනාකමත් අපිට පේන්නේ, ඒවා ඇත්තද කියලා දැනෙන්නේ. මේ වගේ වටිනාකම තියනා වගේම තියෙන දේ ගොඩට ගත්තොත්
1: වටිනාකම එකතු වෙනවා නේද?
0: අනිවාර්යයෙන්ම. එතකොට රටටම පාටි.

0: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
1: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
2: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයිව්.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්‍රෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
3: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
0: දසම් විත් යෂෝ
1: 18 වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
5: දවල් 12 විනාඩි 38 මේ ගින ගහන මද්දානේ ඔබ
6: වංගු ගහන්න දින්නේ වංගු ගහන්නද
5: වංගුක ගහ ඉන්නවත් වෙන්න පුළුවන්
6: ඉලක්කයක් අපි දෙනවා
5: ඔව් ඉලක්කයක් අපි දෙනවා මේ තාම අපි වැඩේ පටන් ගත්තේ නැහැ ලබන සතියේ ඉඳන් අපි වැඩේ පටන් ගන්නවා බොහොම වෙලාවට ඔබේ ජීවිතයේ ඉලක්කයක් එක්ක ඔබට බලාපොරොත්තුවක් එක්ක බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අතමිට සරු කරගන්න කියා කර හොයා ගන්න
6: නම් වගේ
5: ඔව් ඒ වගේ මේ ඔබටත් ඉලක්කයක් වෙනුවෙන් ව්‍යවසායකත්වයක් වෙනුවෙන් අපි මඟ පෙන්වන්නත් ලෑස්ති.
6: ඔව්.
5: හරිද? මේ ප්‍රේමේ බෙදා ගන්නවා වගේම. රයිට් අපිට SMS කරපු කිහිප දෙනෙක් ඉන්නවා. මෙසේජ් කරපු කිහිප දෙනෙක් ඉන්නවා මතක් කරමු.
6: මේ වෙලාවේ ගැලක්සිස් බෑන්ඩ් එකේ අජිත් පෙරේරා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මේ වෙලාවේ සංජය ඔටෝ එකේ සද්දට මලක්කන අහගෙන ඉන්නවා කියලා. දවස පුරාම ලක්කන අහගෙන ඉඳ ගමන් කිව්වා වැඩ කරන්නේ. එතන ඉන්නවා සංජු ඒ වගේම අමිත් ඉන්නවා අපි වහගෙන. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න අපිට පුළුවන්. ඒ වගේම හොරණින් ඉන්නවා කෞෂලන් අපි වහගෙන. කෞෂා නෝවත් එකතු කරගන්න හරි මාතරින් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා ගුඩ් මෝර්නින් නෙවෙයි දැන්
5: කියන්නේ මේ ගුඩ් මෝර්නින් වෙලාවේ එවපුවා තමයි දැන් මේ කියන්නේ මේක
6: ඔව් ඔයා හරි මාවරල් ඉදලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හස්ව නමිල ඉන්නවා දුව අමීෂා රසික තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ අපිට තව මැසේජ් එක කියන්න බලන්නද දිලා නිරෝෂන් වෙලේ ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා දයාරත්න රණතුංගගේ සින්දුවක් දෙන්න කියලා ආගෙන ඉන්න ඔය විදිහටම ඒ වගේම අපි සින්දුවකට එකතු කරගන්න මේ වෙලාවේ රස කැම තියෙන කඩේකින් අපි වහගෙන ඉන්න පොතු පිටියේ ඉතින් කඩේ ඉන්න හැමෝම ඒ කඩේට එන හැමෝම මේ හැමෝම එකතු කරගෙන මැස්සයි සින්දුවක් අහම සමන්ත තමයි මට මැසේජ් එක දාලා තියෙන හරි මාදරින් ඔය විදිහටම අපි වහගෙන ඉන්න ජය මම ඉන්නවා දසුන් දැන් එයා කියන ඔයා ආපික ගොඩක් හොඳයි එතකොට කොල්ලෙක් ඉන්නකොට ටිකක් ගම්මට වැඩි ටික කරගෙන ඉන්න පුළුවන් කියලා කිව්ව මාත් එක්ක මා දෙන්නම ඉන්නවනේ දැන් දෙන්නම ඉන්නවා දෙන්නම ඕනි ඊට පස්සේ එතන දවා දන්නවා දැන් එතන වැඩ කරන රස කෑම හදන තැනක් හරිද එතන ඉන්නවා කොට්ටාවේ ඉඳලා තමයි පහගෙන ඉන්නේ ලොකු බස් පුල් ඉන්නවා පොඩි බස් වරුණ ඉන්නවා ලක්ෂ්මී මිස් ඉන්නවා මදුසංකේ වගේම ජගත් ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට කිව්වේ
5: ජය මාමා ජය මාමට ජය වේවා
6: අනිවාර්යෙන්ම

0: දවල් 12 වෙනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න මේක තමයි.
5: ලකන්ද රේඩියෝ ITN
0: ලකන 18 වංගු අහගෙන ඉන්න අය බොහෝ දිනක් අතරේ අපිට SMS එවලා තියෙන එකම මේ අපිට පොඩ කතා කරලා කිව්වා මිල්ලනිය සුදාර ගාමට් එකේ වැඩ කරන හැමෝම මේ වෙලාවේ 18 වංගු අද ප්‍රේමණීය බදාදා ආදරෙන් අහගෙන ඉන්නවා කියලා කිව්වා. අද වැඩිපුරම සද්දෙන් අහගෙන ඉන්න හේතුව තමයි අද මේ සුදාර ගාමට් එකේ බොස්ගේ කුසුම් සිරි දිසානායක මහත්තයාගේ උපන්දිනයලු.
6: සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමු නේද අපි?
0: අනිවාර්යයෙන්ම අපි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා බොස්ට. හැබැයි මේක කෝල් එක දුන්න කෙනා කිව්වේ නම් අපි බොස් කේක් අරන් එයි කියලා හිතන් ඉන්නේ.
6: ඔව් ඒක තමයි.
0: කේක් අරන් ආවේ නැහැ කියලා කිව්වනේ.
6: ඒක තමයි. දැන් බොස් කේක් ගෙනාවොත් අපිට කියන්න බලන්න. ඒක කියන්න මැසේජ් එකක් දාලා මේ පැත්තට.
0: නෑ දැන් බොස් කේක් ගේන්නේ නැති. එහෙම කියලා එහෙම කිව්වේ නෑ
6: මන්ද.
0: අපි කිව්වේ මේ බොස් කේක් ගෙනල් දුන්නේ නැත්තම්
6: ඉලගන්න
0: මේකවත් අහගෙන ඉඳලා බොස් කේක් එකක් ගෙනත් දුන්නොත් නේ
6: ඒක තමයි
0: අඩුම ගානේ අයිස්ක්‍රීම් එක
6: අන්න
0: ඇස්ක්‍රීම් එකද නේ වටලප්පන් එක
6: දැන් මේ ලන්ච් ටයිම් එක යන්නේ බොස් අහගෙන නේ දින්නේ අපිව
0: මේට වැඩියෙන් සුබට සාරෙට සරුවට ලබන අවුරුද්දේ උපන්දිනය සමරන්න නම් බොස් මේක සලකන්න ඕනේ
6: අනිවාර්යෙන්
0: කොසම් සිරි දිසානාගේ මාතා සුබ උපන්දිනයක් ඔබට අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනේ.
6: එවගේම දස්සන අද ඉන්නවා අදන සින්දු ටික ලස්සනයි කියලා දින හැමතෙමයි ප්‍රේමණීය බදාද කියලා කියන්නේ ප්‍රේමී වැහෙනවා නේද?
0: අනිවාර්යයෙන්.
6: අපි වහගෙන ඉන්නවා කියලා දින ආදරින් වරකපුල ඉඳලා තමයි මට මැසේජ් එක දාලා දිනේ රුචි රාණි යෝව ආදරින් එකතු කරගන්න අපි සුබ දවසක් වේවා කියලා දිනවා අපි ගීතයකට එකතු කරගමු මාතලේ කුමාරිය රබුදු ගොල්ල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතන ඉන්නවා නයනී ගාමිණී සුභාෂිනී එවගේම දම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා දිනවා සින්දුවක් අහන්න. කොටිය කුමර පැත්තට යන්න ඕනි කියලා හිතනවා නිල්මිනී අපි වහගෙන ඉන්නවා කුමාරී ඉන්නවා ඒ වගේ මහත්තයා ජයල දෝ පියුමි සෙව්වන්දි ඒ වගේම පුතාලා දින කාංචන අසංක මෙහෙමෝ එකතු කරගෙන අපි හම්පු සින්දුවක්

0: දවල් 12 විනාඩි 56 දැන්.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න
2: දසම් විත් යෂෝ
0: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
4: බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ විදේශගත වෙන්න. මේ දවස්වල ටිකක් ට්‍රෙන්ඩ් එකේ තියෙන ඊශ්‍රායෙලෙනේ.
2: ඔන්න
4: ශ්‍රී ලංකා විදේශ වාණිජ කාර්යංශය මේ වාණිජ සේවා ශිෂ්‍යත්වයේ රැකියාව සඳහා වෙබ් පෝර්ටල් එක ඕපන් කරනවා
2: හෙට.
4: හරිද? මම හිතන හෙට උදේ 8 නම් වෙබ් පෝර්ටල් එක ඕපන් කරනවා කියලා SLBF එකෙන් නිවේදනය කරලා තියෙනවා. මට හිතන එකක් කියන්න ඕනේ කියලා මේ බොහෝ දෙනෙක් උනන්දුවෙන් ඉන්න හින්දා
2: බලාපොරොත්තු තියාගෙන ඉන්නවනේ නේද?
4: ඔන්න ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්නනේ. රයිට්. කවුද අපිට SMS කරපු අය?
2: ඉන්නවා අපිට අහගෙන ඉන්නවා කියලා හරි මාදරේ good morning නෙවෙයි.
4: මේ මන්ද නෑ good morning කියලා මා දෙන්නේ.
2: මේ මොකද මේ? දසුන්නන් යෂෝ ඉතින් විඩාබර ගමර අතරමඟ නැවතුණා 18 වංගුව කාව කියලා දිනා. ඉතින් බොහොම ස්තෝති. ඉතින් මහන්සි යන්නත් එක්ක සුපිරි වැඩසටහනක් කියලා දිනා. ඉතින් ආදරේ ඔමෙතරම් වටින වෙලාවක් වාගේ වෙන් කරගෙන චූටි හරි මැසේජ් එකක් මේ පැත්තට එව්වට ලකඩ වැඩක් කළොත් ඉතින් එක සුපිරියක් කියලා තියෙනවා දසුන්. ඉතින් ජය වේවා කියලා දිනා. ඔයාලට ජය වේවා. නිෂු මැලේසියාව විතර තමයි අපි වහගෙන ඉන්නේ. ඉතින් ඔබ ආදරෙන් එකතු කරගන්නවා අපි ලංකාවේ නැති වුණත් ඔයා කොච්චර දුරක හිටියත් අපි ආදරෙන් අහගෙන ඉන්නවනේ නේද?
4: නිෂුට එනම් ඔන්න සුබපැතුම් හොඳට වැඩටි කරන් ඉන්න මැලේසියාවේ.
2: අනිවාර්යයෙන්. ඉතින් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා දිනා මේ වෙලාවේ අබේ අපි වහගෙන ඉනුව අබේ සිංහ බණ්ඩාර ඒකම එයත් එක්ක ඉනුව බිරින්ද තමර කුමාරි ඒ අබේ සිංහ ඒ වගේම දුව රිද්මි ෘචි දිනි අබේ සිංහ ඒ වගේම ලොකු පුතා ඉන්නවා කල්පනි මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඔය විදිහට මිනි දවල් එක වෙනකන් තව චූටි වෙලාවයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රේමණීය බදාදාවේ ආදරේ බෙදා ගන්න ඉක්මනට එන්න මේ පැත්තට.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
0: 18 වංගුව
1: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්.
3: Right, එනං අපිට යන්න අවසරයි ගෝල්ඩන් වොයිස් අරගෙන. වොයිස් අරගෙන දායි චාමි.
1: චාමි අවිලින වොයිස් අරගෙන.
3: අතේ ගුලි කරගෙන ඉන්නවා. Right, අපි බලමු අද දවසේ තරම් කරන්න ලෑස්ති වොයිස් හදාගෙන ඉන්නේ. හවස 4 වෙනකන් ඔබට ගෝල්ඩන් වොයිස් අහන්න පුළුවන්. අද අලුත් අත්දැකීමක් දෙවන දිගහැරුම. ඒකට ඔබට ආරාධනා කරනවා. චාමිට බාර කරන යන මැදිරිය යන්න අවසරයි මම දසොන්.
1: මම යෂෝ. හිත එනවා උදේ 10ට.
3: බලමු.
1: හරි.
3: චාමිත් සින්දු ගැන ලෑසි
1: අනිවාර්යයෙන්
3: වෙනස්ම වේ ගෝල්ඩන් වොයිස්
1: 13 වෙනියට වචා.

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්දුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අමාත්‍ය විජිත හෙරත් මහතා අද සාහෙට එක්සත්රාවේ මිර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙනවා සංචාරය අතරතුර එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. දෙරට අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වෙනවා. ඩුබායිහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා බියෝ ඩියුව ඩ්‍රීම්ස් වැඩසටහනේ දෙවන අදියරේ ප්‍රධාන ආරාධ්‍ය ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. කුවේටේ ඇමරිකා ගුවන් මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරවලින් ඊට දැඩි හානි සිදුව ඇති බව ඉරාන් විප්ලවීය බලකාය සඳහන් කළා. දෙපළ හා පුද්ගල හානි වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අල් සලීම් ගුවන් කඳවුර ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රතිප්‍රහාර සිදු කළ බවයි ඉරාන් වාර්තා පෙන්වා දුන්නේ. ඩ්‍රෝන ප්‍රහාරද එල්ල වී තිබෙනවා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරෙන්ගේ මුමගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුභකමනක් පරිස්සමින් කිහිගෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN
2: පසරු එකයි වෙනඩි හතරයි.

ශතක පූර්ණ ගුවන්විදුලි වංශ කතාවේ දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටි ලක්කඳ ගෝල්ඩන් වොයි.

0: ගෝල්ඩන් වයිස් කිව්වාම මේක තියෙන තාම වටිනාකමකමයි රට වටේම පොද බැඳගෙන මේ වැඩසටහනට සහභාගී වීම. ලක්කන කියන්නේ මුළු මහත් දීපෙම ආවරණය වන ගුවන්විදුලි නාලිකාව කියන අපේ FM තරඟමාල හරි ප්‍රබලයි. ඉතින් ආවරණාධිපති කිව්වට අවුලක් නැහැ. ඉතින් ඒ නිසා ඉතාම සාධාරණ විදිහට මුළු මහත් ලංකාවේ හැම තැනකින්ම මේ දෙවෙනි වටේට සුසුගන් ලැබූ දවිය මේ පටිගත කිරීම වලට සහභාගී වෙනවා. ඇවිල්ලා ගීත ගායනා කරනවා. ඒ අතරින් විනිශ්චය මණ්ඩලයේ තීරණයට අතු වෙනවා.
1: ලක්කන Golden Voice. දශක තුනක අභිමානය Golden Voice. අපි තවත් තරඟකරුවෙකුට අවස්ථාව ලබා දෙන්න සෝදානම් සොරේ.
0: ඔව්. දැන් එහෙම ආරාධනා ලබන ඊළඟ ශිල්පියා කවුද?
1: 12021 තරඟ අංකය අපි ආරාධනා කරනවා. චමුල. වෙනස් නමක් තියෙන්නේ එන්න බලන්න.
0: චමුල. චමුලගේ නමේ ඉතුරු කොටසත් අපිට කියන්නකෝ.
2: චමුල බිම්සීත් පතිරාජ.
0: අහහ. චමුල මොනවද කරන්නේ?
2: මම දැනට කම්පියුටර් ටෙක්නීෂියන් කෙනෙක් වශයෙන් උයි සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් වශයෙන් රස්සාවක් කරනවා.
1: එතකට මේ තරඟ ගැන විස්තර කොහොමද දැනගත්ත කියලා අපි දැනගත්තා.
2: ඇත්තර මම ඒ Facebook එකෙන් තමයි දැම්මේ.
1: ලක්කන Facebook page
2: එකෙන්. ඔව්. ලක්කන Facebook page එකෙන්. ඊට පස්සේ apply කරේ නම් මම නෙමෙයි මගේ යාළුවෙක් තමයි මගේ TikTok එකෙන් video එකක් අරන් apply කරලා තිබ්බේ.
1: හා හා.
0: ඊට පස්සේ මේ යාළුවත් ඉන්නවා.
1: අන්න යාළුව.
0: හරි. අනුරාධපුරේ කිව්වම කොහෙද මේ අනුරාධපුරේ?
2: මම කැකිරාවේ.
1: මොකද තෝරගත්තේ ගීතය චමුල?
2: මම තෝරගත්තේ සංකදිනිත් අයගේ අදින්තනාරායන අයගේ ගීතයක්.
1: දැන් මේ ගීතය තාම මේ කියන්නේ අපේ සමාජ මාධ්‍යයට ඇවිල්ලා වැඩි කාලයක් නැහැ. ඒ අලුත් ගීතයක් තෝරගන්න බය හිතුන්නේ නැද්ද? විශ්වාසයක් තියෙනවද ගීතයට? සාධාරණ කරන්න පුළුවන් කියලා.
0: හරි. අලුත් කොල්ලෙක් නේ, අලුත් වෙන කොල්ලෙක්. හොඳයි. එහෙනම් ගීත ගායනා කරමු.
1: මේ තරඟ අංක 12021 චමුල බිම්සේ.

0: ඒ ගීතය අහගෙන ඉන්නකොට මට හරි ආඩම්බරයක් ඇති වුණා අපේ තරුණයා ගැන.
1: මොකද සිංහල වචන ටික හින්දි වචන ටික ගානට නේද?
0: එකක් නේ. අනිත් එක මේ හින්දි භාෂාව පිළිබඳ මේ දැනුවත්ද කියලාත් මට ප්‍රශ්නයක් හිතුණා. හින්දි භාෂාව දන්නවද?
2: මම හින්දි ගීත තමා ගොඩක් දුරට ගායනා කරන්නේ. මේ මම TikTok එකක් page එකක් කරනවා.
0: අහහ TikTok live එකට ඔක්කොමලා සෙට් වෙනවා.
2: live දාන්නේ. වැඩ ඉවරලා ඇවිල්ලා සින්දුවක් දානවා රැයට.
0: වැඩේ අපි අහන්න ඕනේ උත්තර භාර්ග්‍ය නේද? විශේෂඥයෝ ඉන්නෝ මාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ නිපුන් උපාධිය ලැබපු අපේ ජ්‍යෙෂ්ඨ සංගීතඥයෝ ඉන්නවා මෙතන නේද? එහෙනම් බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ ජජ්මන්ට් එක කොහොමද දෙන්නේ කියලා වෙලා අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර.
3: චමලනේ චමල අත්‍තරම අඩුපාඩුවක් නැති තරම් හොඳට ගායනා කරා.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාර වේදිකල අපි බලමු.
4: පොඩි කැලලක් ඇට අන්තිමට එන්ඩ් වෙන තැන් තියෙනවනේ කියලා කියලා කියලා
3: පොඩි ඩවුන් වෙන තැනක් තිබ්බා. ඒකෙදි පොඩ්ඩක් පිච් අවුට් ගියා කියලා
4: ගියා. ඒකට මට හිතෙන්නේ හේතුව දැන් හොඳ ජවයෙන් ගායනා කරා බ්‍රීතින් පොඩ්ඩක් තව තියාගෙන නම් අපි කියන වොයිස් සිංක් කරනකොට දැන් ඔයා මෙච්චරම කියන හොඳට කිව්ව හින්දා මම මේ පොඩ්ඩක් ඇඩ් කරන්නේ. අපිට බ්‍රීත් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපි පපුවෙන් අපි සාමාන්‍යයෙන් දන්න වොයිස් කරනකොට හොඳ හුස්මක් ගන්න ඕනේ කියන එක. දැන් අලුතෙන් අපිට තියෙනවා අලුත්ම කියලා කියනත් බෑ පරණ තිබ්බ එකක්. නමුත් ලංකාවට පොඩ්ඩක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ ටෙක්නික්ස් බ්‍රීත් කරන්න ඉගෙන ගන්න කියලා. ඩයෆ්‍රේම් කියලා කියන්නේ මහපිරි. ඔක තියෙන මේ මෙතන මේ මිකැල්. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි සහ ලේසිය පපුවෙන් ලොකු හුස්මක් ගත්තම ඔයාට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒ කියන්නේ හොඳ ලොකු හුස්මක් මෙතනින් පුම්බන්න අරගෙන ඔයාට පිච් කරගන්න යන්න බැහැ නේ උඩට පල්ලෙහාට. අපි ආයි මේ හිර වෙලා ඉන්නේ. මෙහෙට ගත්තොත් අපායි කන්ට්‍රෝල් කරන්න පුළුවන් අන්තිම වෙනකන්. න න න න න න න න න න න න න න න තියන් ඉන්න ඕනේ හොඳට ඕන් කරන්න. මයිතන එක කරගන්න පුළුවන් නම් හොඳ ඉස්සරහට යන්න පුළුවන්.
5: ලක්කන්ද Golden Voice.
0: හරිම සන්තෝසයි. අද මේ ලැබුණු අත්දැකීම ගැන ඔබේ අදහසුත් මේකට එකතු කරමු.
2: මට ඇත්තරම ලොකුම අත්දැකීමක් මම කවදාවත් මේ වගේ තරගයකට ඇවිල්ලා නැහැ. ඒ වුණාට බයක් නැතුව ගායනා කරන්න ශක්තියක් කොහෙන් ආවදි කියලා මටත් හිතාගන්න බැහැ.
0: එනම් වාට ජයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වාගේ පෞද්ගලික ජීවිතය කරන ව්‍යාපාරයත් එහෙම සාර්ථක වේවා නේද? ඥානනේ දිනු වේවා. අලුත් අලුත් සින්දු අහලා මේ ඔය මේ TikTok එකේ කරණේව අපිට ෂෙයා කළා. අහන්න බලන්න දෙන්න. ඒක අපිට පොඩි තක්සේරුවක් තව ඉස්සරහට ගන්න පුළුවන්.
2: හරි සර්.
0: එහෙනම් ආයෙ හම්බෙමු.
2: බොහොම ස්තුතියි.
1: ඒ තරඟ අංක 12021 න් තරඟ වැදුණු චමුල බිස්ස.
6: හඳුනා ගනිමු. ඊළඟ තරඟ කරුණු මේ විරාමයෙන් පසු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana, again, in the Kai Vinadi Dasei.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:06.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
9: David Peters Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 011-114-700-600
10: Tatpare update in a kalika Patterinma Mr. Hoyana Bae
11: Sastare Dannayai Sustare Dannayai Ekkama Tanaka Pitch Karnava
10: Cyber Gen May Next Gen Nikai Cyber Gen
12: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
13: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
3: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN

0: දශක තුනක අභිමානයේ නව්‍ය රේඩියෝ රියලිටිය මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: ඇත්තටම මේ තරගාවලිය මම මට හිතෙනවා දැන් මේ ගීත ලයිස්ුවත් එක්ක බලනකොට චාමිකා මේ මගිනි මද්දහනේ දහවලේ එකේ ඉඳන් අපි හතර වෙනකම් මේවා ඉදිරිපත් කරන්න උත්සාහ කළාට මේ ගීත ටික නිකන් කූල් එකේ යන ගීත ටිකක් මේගොල්ලෝ තෝරාගෙන තියෙන්නේ.
2: ඒ කියන්නේ අර කනට ඇහිලා හදවතේ රැඳිලා අපිට විඳින්න පුළුවන් ගීත ටිකක් හරීම මේ සෞම්‍ය විදිහට තෝරාගෙන තියෙනවා.
1: අන්න ඒකයි. රස්නේ වෙලාවට ඒ රස්නේත් එක්කලා මේ ගීත ටිකත් එක්ක පොඩ්ඩක් නිමල ගත්තාම ජීවිතේ පොඩි ඇල්පමණක් වගේ ලස්සනට පවන් සලාගෙන යන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ. මේ ගීතේ විශේෂයි මේ හැම මොහොතකම හැම ගිනාම ගායනා කරපු ඒ හැම එකක්ම අපේ ගීත ලයිස්ට්ුවේ ස්වභාවිතය නියෝජනය කරපු ගීත. ඉතින් චිත්‍රපට ගීතයක් වුණත් අනිකුත් සරල ගීතයක් වුණත් මේ හැම ශිල්පියෙක්ම ගායනා කරපු ගීතවල යම් විශේෂතාවයක් තියෙනවා. හරි, අපි තරගයේ ඉදිරියට යමු.
0: මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් හඳුනා ගනිමු ඊළඟ තරගකරුවා.
2: 11048. දැන් මෙයා 11048 තරඟ වදින්නේ සල්කි. අයිබෝන් බය වෙනවද?
1: සල්කි මේරියන්
2: ලස්සනම. කොහෙන්ද?
3: දංකොටු ඉඳන් ආවේ.
1: දංකොටුවේ සිට දංකොටුවට එනකොට ඒ කියන්නේ මාවෙන් එහා පැත්තට පයින්න ඕනේ නේ. දංකොටු ප්‍රසිද්ධයි. මොනවටද? පිගං වලට ප්‍රසිද්ධයි. වෙන ඒ පැත්තේ තියෙනවා තව මොනවද? ගමකට තියෙනවා උළුමෝල් නේ. ඒවත් තියෙනවා දංකොටු යන පාරදී පැත්තේ. ඒ වගේම පොල් වගාවටත් හරි ප්‍රසිද්ධයි නේ. එතකොට පොල් වගාව ප්‍රසිද්ධ නිසා නේද පොල් පැණි වලට ප්‍රසිද්ධයි.
2: හරි, දැන් මේ සල්කි චුටක් හයියෙන් කතා කරන්න බෑ?
3: පුළුවන්
2: නේද? තියෙන්නේ අහන ප්‍රශ්නට හරියම හිමින් උත්තර දෙන්න.
1: සල්කි කාත් එක්කද මෙතෙන් ආවේ?
3: අයියත් එක්ක.
1: අයියා දන්නවා නංගිගේ කටේ තරම
2: නේ. සින්දු ඔක්කත් කියලා බලන්න කියලා එවන්නදී.
1: හරි, දැන් අතේ මොකද තෝරගන්නේ ගීතේ?
3: සුදු මුද්‍රල පෙළ.
1: හා, මේක ඩුවට් එකක්නේ. කාත් එක්කද තුන අනික් භාගය කියන්නේ?
3: මං කියන්නේ.
1: ඔයාම කියනවා. TM ජයරත්නයි නීලා වික්‍රමසිංහයි ගායනා කළේ ආදරාසූර චිත්‍රපටය. මට මතක විදියට 1986 විතර එළි දැක්කේ අපි පුංචි කාලේ බලපු චිත්‍රපටයක්. හොරෙන් බලපු චිත්‍රපටයක්.
2: දැන් බලන්නකෝ ඒ ගැට් එක කොහොමද කියලා.
1: ඒකනේ
2: ඩුවට් එකක්. මම තනියම කියන්නේ. ඒ විශ්වාසෙ පුළුවන්.
1: ඔව්. මොකද ඔය කොයි විදියට බැලුවත් ආදරය තියෙන තමන් ගාවනේ. ඒක තමන්ම ප්‍රකාශ කරන්න ඕනේ. එහෙනම් අපි ගායනා කරමු. ඈ,
2: මේ තරඟ අංක 11048 තරඟ වදින සල්කි මේරියන්.

0: සල්කි මේරියන්. සල්කි මේරියන් කිව්වා කියන්නේ කෙවිල්ලක් ආයේ මුකුත් නැහැ, ඩුවට් සින්දුව
1: අඩුවක් නොදැනෙන්න කිව්වා,
0: ආයේ ටීඑමුත් නැහැ, නීලත් නැහැ, මම්ම කියන්නම් කියලා තනියම කිව්වා. ඉතාලම හොඳට ගායනා කළා.
1: හරිම ලස්සනයි.
0: ඔව්.
1: ඒ අපිට දැනෙච්ච විදිය.
0: අපිට දැනෙච්ච විදිය ඔබට මොකද හිතෙන්නේ? සංගීත නිපුන් අපේ රෙසිල් වණිකසේකර, දැන් වා කියන්න ඕනේ ඇය ගැන. ඇයි ගායනේ කොහොමද?
2: සල්කි හොඳට ගායනා කරා. පිච්චක හොඳයි, පිච්චක ස්ටේබල් තිබ්බා. හැබැයි අර සින්දුවේ සමර්ථන් වල වේරියේෂන්ස් වල උපමට උරුම වෙලා ඒ වේරියේෂන් ගැන පොඩ්ඩක් තව සැලකිල්ල දක්වන්න ඕනේ.

0: ඉතින් කියන්නකු අද මොකද හැඟුනේ?
1: ඇත්තටම සතුටුයි, ටිකක් බය වුණා.
0: වැඩේ පටන් ගන්නකොට චුට්ටක් බය වගේ තිබ්බනේ, ඊට පස්සේ හරි ගියා. ඊළඟ වටේට සුසුකන් ලැබුවොත් එහෙම වෙන්නේ නැති වෙයි නේ? එතකොට බය ඇරිලානේ. දැන් වාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ මේ දවස්වල, මොනවද කරන්නේ?
1: මම දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර ಭಾರತೀಯ සංගීත අධ්‍යනාංශයේ වයලින් හතරම.
0: අහහා. විශ්වවිද්‍යාල ශිෂ්‍යාව. ඒ නිසා වාඩ මේ ගමන යන්න පුළුවන්. ශක්තියකින් යුතුව ගමන යන්න. গোল্ডන් වොයිස් එක බවට පත් වෙන්න කියලා අපි වාට සුබ පතනවා. ඉක්මනින් අපි හමු වෙමු.
1: ගොඩක් ස්තුතියි.
2: ඒ 11:48 තරඟ අංකයෙන් තරඟ වැදුණු සල්කෙමේරියා.
3: මේ දර්ශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: 7 ලකන්න රේඩියෝ ITN
1: ලකන්න ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්නේ 1 විනාඩි 30යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
0: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
0: දෙක්යා සුරකින් මගතොට.
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලක්හඬ රේඩියෝ ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: අපි හැම වෙලාවකම උත්සාහ කරනවා ශ්‍රාවකයාට හොඳම දේ දෙන්න. හොඳම දේ ගත්තද කියලා අපි ප්‍රශ්නයකුත් තියෙනවානේ. අපේ රියැක්ෂන්ස් කියනවා හරි වැදගත්.
0: ගීත ප්‍රචාරය කරනකොට ඔබේ අදහසක් එහෙම තියෙනවා නම් අපි කැමති ඔබේ අදහසත් මේ අපේ දුරකථන අංකයට කතා කරලා පොඩ්ඩක් අපිට කියනවා.
1: 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් දාන්න. ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්න අතරතුරේදී ඔබට දැනෙන හැඟීම ඇත්තටම මොන වගේද? මේ විස්තර අපි කැමති ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒකට ඔබටත් අවස්ථාවක් ලබා දෙන්න.
2: Golden Voice.
0: තරඟාංක 28064.
1: නම
3: ගීතික විජේරත්න.
0: ගීතික
1: විජේරත්න ගීතයක් කියන්න ඇවිල්ලා.
0: ඇවිල්ලා තියෙන්නේ. ගීතික දැන් මේ මොකක්ද තෝරගෙන?
3: සීනාසී.
0: සීනාසී වසන්ති. එච්.ආර්. ජෝතිපාල. ඈ වේෂනානන්ද ඉත වාසි කිව්වනේ. ෆිල්ම් එකේ ඔය දෙන්නම කියලා තියෙනවා මට මතක හැටියට. ඉතින් මේක නැවත හමු වෙමු චිත්‍රපටයේ ගීතයක්. ජෝතිගේ ප්‍රෝග්‍රෑම් අහනවද ලක්කඩේ?
3: ජෝතිගේ ගීත අහනවා.
0: ජෝති රාත්‍රියේ මහන්න අවස්ථාවක් හම්බෙන්න තියෙනවා.
3: ජෝති රාත්‍රිය හිටපු ගමන් අහන්න. ඒ කියන්නේ වැඩත් රාජකාරීත් එක්ක හිටපු ගමන් අහනවා. ජෝති ගීත වලට ආසයි. විශේෂයෙන් පැරණි ගීත වලට ආසයි.
0: ඔව්.
3: මොකද තාමත් රසික වෙන්නවා පැරණි ගීත. අද දැන් කොච්චර නිව් වර්ෂන් ආවත් පැරණි ගීත තමයි තාමත් ජනප්‍රියද?
0: ලක්කනත් එක්ක ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ?
3: ඉඩපස්තාව ලැබුණාම අවස්ථාවකම පොඩ්ඩක් හරි අහන්න.

0: ඔඩක් කරිය හනෝ ගෙදර මීට කරකොල තියෙන. ඔව්. මෙතන තැඟවලට කරකින්නේ.
1: මීට කලින් තරංග වලට සම්බන්ධ වෙලා තියෙනවද ගායන තරංග වලට?
2: ගායන තරංග වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වුණාට මේක මට අලුත් අත්දැකීමක්.
1: විශේෂයි.
2: මොකද ලොකු තරඟකරුවන් අතරින් මටත් ආරාධනාවක් ලැබෙනවා මේ තරඟයට බේස් කරන්න. විශේෂයෙන් ලක්කණ්ඩත් එක්ක. ඉතින් මම දන්නේ නිෂ්පාදක කණ්ඩායම ඇතුළු සියලුම දෙනාටම බේම් ස්තුතිවන්ත වෙන්න ඕන අපිට මේ කරපු ආරාධනාවට.
0: ඉතින් යෝතික ලස්සන ගීතයක් ගායනා කරන්න සූදානම් වෙලා තියෙන මේක හරි ලස්සන අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා. සරත් දසනායක තමයි ඔය ෆිල්ම් එකට නැවත හමු වෙමු ෆිල්ම් එකට සංගීතය එකතු කළේ. ඔබ විශ්වාස කරන්න සරත් දසනායක හොයාගත්ත ගායන ශිල්පියෙක් ක්‍රේෂන් ආනන්ද කියලා. එයාට කිව්වේ කැලෑ මල කියලා සරත් දසනායක. ඉතින් හුඟක් කාලවලට සරත් දසනායක මියුසික් කරපු හුඟක් ගීතවල කොන ඉන්නවා ක්‍රේෂන් ආනන්ද. ඉතින් අපිට නැතුව ගිය ඉතාම විශිෂ්ට ගීපද රචකයෙක් තමයි උපාලි දනවල විතාන. එයා තමයි මේ සින්දුව ලිව්වේ. අපිත් ඉතින් හිටපු ගමන් වසන්තයේක තනි වෙනවා නම් මේ ගීතය ගායනා කරනවා මයි. එන රසවිඳිමු ගීතික
1: විජේරත්න.
0: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: ගීතික ලස්සන ගීතයක් ගායනා කළා. ජෝතික ඇක්ෂන් ටිකුත් දැම්මා. ඒක එක බලන් හිටියා අපි. නේ? ඒ විතර නෙවෙයි පොඩි විසල් පාරකුත් දුන්නා නිකන් ආයේ මොනවද? පිළිවෙලට ගියා. ඕල්ඩන් වොයිස් වලට තේරිලා ගමනක් යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ගීතිකේ ගමන සරප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව වෙන්නේ. ඉතින් රසිල් මහත්තයා, ගීතිකගේ ගීත ගායනාව පිළිබඳ ඔබේ තක්සේරුව කොහොමද?
1: අඩුපාඩුවක් නැති තරම් පිචින් ඔක්කොම හොඳ ඇත්තම. හැබැයි මට කියන්න තියෙන්නේ පොඩි අඩුපාඩුවක් මන්දකේ අනවශ්‍ය වේරියේෂන්ස් වල යන්න නැතුව හිටියනම් සින්දුව ෆීල් කරා හොඳට ෆීලිං එක දුන්න සින්දුවට අනවශ්‍ය වේරියේෂන්ස් වල යන්න නැතුව සින්දුව ගායනය කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. මේ සින්දුව හොඳ ඇත්තම හොඳ ගායනය කරා.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ඒ කියන්නේ ඔයා හොඳට ඔයාගේ වොයිස් එක තේරුම් අරගෙන හොඳ චොයිස් එකකට ගියා කියලා මට තේරෙනවා. ඉතින් ඒකින්ද අපිත් ඒක රසවින්දා. මම හිතනවා ප්‍රේක්ෂකයොත් හොඳට රසවින්දි කියලා. දිගටම මොහොම යන්නේ කියලා මම කියනවා. රසිල් මහතුගේ දේත් පොඩ්ඩක් ඔලුවේ තියයි.
0: ගෙදරින් සහයක් තියෙනවද සංගීතේ?
4: අනිවාර්යයෙන්ම මම කියන්න ඕනේ විශේෂයෙන් බිරිඳ තමයි ලොකු සහයක් දෙන්නේ. මේ හැම දෙයක් පරිවස්සම යනවා. එයාගේ නම සෙව්වන්දි. එයාත් මියුසික් ඒ ලෙවල් කරේ. දුවටත් මගේ ටැලන්ට් එක පිටලත්. ඉතින් සංගීත පවුලක් තමයි ඇත්තටම.
0: ඒවලට ඉදිරිපත් වෙලා දින නැද්ද?
4: දිනපු අවස්ථා තියෙනවා. ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ගත්ත අවස්ථා තියෙනවා. ඒ අතරින් මම අර කලින් කිව්වාගේ මේක තෝරගන්න විශේෂත්වයක් ඉන්නේ. මේක ටැලන්ට් ෂෝ එකකටත් එළිය විශේෂයෙන් මේක රටම දන්න තැනක්.
0: ඔව්.
4: ඒ කියන්නේ මෙතනින් එළියට යනවා කියන එක ලොකු ජයග්‍රහණයක්.
5: හඳුනා ගනිමු ඊළඟ තරඟ ග්‍රාමීන් මේ ලක්හඬ ගෝල්ඩන් වයිස්.

යුත්තකගේ නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: මල් මල් ගොන් ගොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්
3: චර්දා ලෝකය කියන්නේ බේබිසිටර් කෙනෙක්ට ආයුගම වෙන්න පුළුවන් කියලාද? බොෂීදියට හිටියට මේනකාට බෑ කවදාවත් ආයුට අම වෙන්න.
4: මේනකා ඇවිත් ඉන්නේ ආයු බලාගන්න. නැතු ආයුගේ අම්ම වෙන්න නෙමෙයි. වහේතුවද මම මේනකාව කසාද බඳින්න යනවා කියලා. ඉදිරියට ආයු බලන්න එන්න මතක් කියලා තියෙන සිතාසියාවට පස්සේ. ඔය ඇවිත් ඉන්නේ ආයු අරන් යන්න. එයාගේ වාසියට.
3: අනේ ආයු නම් අරන් යන්න දෙන්න බලොක්කයි. එයා ආයු අරන් යන්න දෙන්නේ නැහැ නේද කියන්නු. අනේ මට යන්න තෝරන්න මේ මං යන්න හරි ආදර.
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
1: මල් දිනුනේ.

0: එන්නේ මාරාන්තිකයි.
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලංවිය රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්හඬ ගෝල්ඩන් වොයිස් එක හොයාගෙන අපි යනකොට ඔන්න අපි දැන් ටික ටික මේ තරගේ නේද
1: උණුසුම වැඩි වෙනවා.
0: උණුසුම කියන්නේ ගැඹුරට යමින් පවතින. කවුරු කොහොම තෝරගන්නද කියලා විශ්වාසයක් නැතුනේ මේ ඉන්නේ. ඈ විනිශ්චය මණ්ඩලයත් එක්ක ඒක අදහස් පළ කරනවා. ඒගොල්ලෝ ඍජුව ප්‍රකාශ කරන්නෙත් නැහැ අපිට මේක කවුද තෝරලා දෙන්නේ කියලා.
1: හැකියාවත් එක්ක පොඩි වාසනාවක් එකට අත්වල බඳන් යන ගමනක් වගේ තේරෙනවා නේද?
0: අනිවාර්යෙන්ම. හැමෝගෙම වාසනාවත් එක්ක අපි ඉතින් වාසනාවන්ත ලක්හඬ ගෝල්ඩන් වොයිස් එක හොයාගෙන යන ගමනේ අපිට හමු වෙන මීළඟ තරගකාරී ශිල්පිනිය හොයාගෙන යන්න සූදානම් වෙනවා.

0: මට ආරංචි එක්ක වුණා වැඩි ඈතක යන්න ඕනේ ජායල දිහාට යනකොට හම්බෙනවා
1: කියලා. ඒකල පැත්තට ගියාම.
0: ආ ඒකල පැත්තට. ඉස්සරෝ ෂෝට් වේව්. කෙටි තරංග විකාශන මධ්‍යස්ථානයේ තිබේ ඒකල. හා. දැන් ඒ කණු වලවල ඒකේ ලොලු හිටවල තියෙනවා. මොකක් කල්පනා කරන්නේ?
1: මම මේ නම නිරෝෂා.
0: ඔව්.
1: නිරෝෂා ශාමලි.
0: නිරෝෂා ශාමලි.
1: මොකද මේ සින්දුවත් එක්ක මම පොඩ්ඩක් නැවතුණා.
0: නැවතුණාද?
1: එයා තෝරගත්ත සින්දුවත් එක්ක.
2: පුංචි දවස්වල නින්දට යද්දි.
0: පුංචි දවස්වල නින්දට යද්දි. නිරෝෂා. එමෙතන
1: ශාමලි
2: කියන්නේ
0: කැමති දෙයක්. වැඩිපුර දෙනෙක් කතා කරන්නේ
2: ශාමලි කියලා.
0: ශාමලි කියලා. හරි. ශාමලි මට කියන්නකෝ ඔයාගේ ජීවිතේ කොහොමද පිළිපෙරලෙන්නේ කියලා මේ දවස්වල.
2: ඒක ගොඩාක් දුක්බර ජීවිතයක් තමයි ගෙවන්නේ. ඒත් නැහ මම පොසිටිව් ජීවිතයක් ගෙවන්නේ.
1: අපි ඒක ගැන සිතුව කියලා අන්තිමට කතා
0: කරමු. ඔය
1: දුකයි වගේ නම් අපි ඒක අන්තිමට කතා කරමු.
0: ජීවිතේ දුක්බර පිටුනක් ශක්තිමත් ගැහණියක් මෙතන ඉන්නවා.
1: ඒකයි මෙතෙන්ට ආවේ මිස්ටර් දුර.
0: ඒකින්ද ඔය කඳුළු සලන්නේ ආරමේව නැහැ ඔය ආහිතුවට.
1: ඔව් නැහැ අපි අන්තිමට කතා කරමු.
0: ඔයත් පොසිටිව් තින්කින් නේ වැඩිපුර කතා කරන්නේ.
1: නෑ ලස්සන සෙන්දක්ද තරගෙන්දී.
0: හරි. ගීතය සුජාත අත්තනායක අපේ ආචාර්ය සුජාත අත්තනායක ශිල්පිනිය ගායනා කළේ අපේ අපිට නැසී ගිය අපිට හිටිය ආදරය පිළිබඳ හරිම අපූර්වට ලියපු ආචාර්ය අජන්ත රණසිංහ තමයි මේ ගීතය රචනා කළේ. ඉතින් මම හිතනවා මේ යුගාන්තරයන් ගත්තොත් 70 දශකයට තමයි මේ ගීතය අයිති වෙන්නේ. එයාගේ සරල ගී වැඩසටහනකට. ඉතින් ඊට පස්සේ ඒවත් ඇටියට නැගිලා තාම නේද මංගල්‍යයක් තියෙනකොට මංගල්‍යයේ අවසාන ගීතය වෙනකොට
1: අඬවන ගීතය
0: විදිහට ඔක ඉතින් යන ඊට පස්සේ රත්තරන් දුවේ රත්තරන් ගිනව තමයි. නමුත් වැන්ද දෙපා යුග යලිත් වඳින්නට කියලා පොඩි අවසරයක් ගන්න. ඒකේ තියෙන මුළු ජීවිත කාලයම ලස්සන පිටු පෙරවිල්ලක්. ඒ පිටුවේ අවසාන පරිච්ඡේදය වගේ කතාවක් තමයි මෙතන කියවෙන්නේ. එහෙනම් ඔන්න නිරෝෂා අවස්ථාව තියෙනවා ගීතය ගායනා කරන්න. අපිත් හැංගීම් බරව ඔන්න අහගෙන ඉන්නවා.
1: අංක 33021 යටතේ තරඟ කරන්නේ නිරෝෂා ශාමලි.

0: තරම් අලංකාර විදියට ගීතේ ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. මගේ දැන් තක්සේරුවනෝ විනිශ්චය මල්ලි තක්සේරුවත් ඒකට එකතු වෙයි.
1: අර ගීතේ තියෙන ඕන සංවේදීකම අපිට දැනුණා.
0: ඔව්.
1: ඒකේ ඒ රහට ගායනා කළා.
0: මං කිව්වේ මේ හිතහිය ගෑණියෙක් කියලා. කොහොමත් ඒකේ දුකක් අපිට හුන්නේ
1: නැහැ. දැන් අර ඔය අර නවතෝදෙනින් පටන් ගන්න.
0: ඔව්. ඉතින් ඉස්සල්ලා මේ නේද? ඇත්තටම මේක මං කියන්නේ ඒක හොඳට ගායනා කළා. එයා ඒ හැංගීමේ හිටියා කියලා මට විශ්වාසයක් තියෙනවා. ජීවිතයේ හැමෝගෙම දුකයි තමයි. ඈ එහෙම තමයි. දුක්බර පිටු හයියයි.
1: දැන් කොහොම කියන්නේ හේතුවක් තියෙන්න ඕනේ. ඇයි එහෙම අහන්නේ එහෙම කියන්නේ කියලා කුකුසක් එනවනේ අහන් ඉන්න කෙනෙක්ටනේ. දැන් විවාහකයි.
2: ඔව් විවාහකයි. දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 18යි 13යි 11යි 5යි. පුතාලා දෙන්නයි දුවලා දෙන්න.
1: එතකොට ස්වාම පුරුෂයා මොකද කරන්නේ?
2: ස්වාම පුරුෂයා නාවික හමුදාවේ හිටියේ. පිළිකා තුනක් හැදිලා මේ වෙනකොට මාස හතක් වෙනව නැති.
0: ජීවිතේ හැංගීම කියන්නේ ඒක. හැබැයි හත් මාසෙක ඉස්සෙල්ලා ස්වාමියා ජීවිතෙන් සමුගත්තා. තමන්ගේ දරුවොත් එක්කලා මේ කට්ට කාගෙන අරන් යන ජීවිතේ සතුට කියන එකත් කොහෙන් හරි වැස්සෙන්නේ නේද?
1: ඒකයි.
0: ඉතින් ඒ උල්පත හොයාගෙන තමයි අද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. গোল্ডන් වොයිස් එකක්ම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම අය තමයි දිනන්න ඕනේ නේද? තෑගි ගොඩක් අරන් යන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. එහෙනම් බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ ජජ්මන්ට් එක කොහොමද දෙන්නේ කියලා වෙලලා අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර.
3: නිරෝෂ මහත්මිය සිංගින් හොඳයි. අතන ගායනා හොඳ ගායනා කරා. පිච් එකත් හොඳයි. මට හිතෙනවා තව මුලදී තිබ්බ සින්දුවේ ජව එනර්ජිය සෙකන්ඩ් වර්ස් එකෙන් පස්සේ නැති වුණා කියලා මට හිතෙනවා. ඒ තිබ්බ විශ්වාසයයි ශක්තිය දිගටම සින්දු පවත්වාගෙන ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: ඇත්තට මම මේ මෙතනදී දැන් අපි කියන්න ඕනේ සාමාන්‍යයෙන් විනිශ්චයයක් දෙනකොට අපි ටොපික්ස් ටිකක් අපි තියන් ඉන්නවා අපේ ඔළුවේ. Teaching, breathing, pronunciation, performance. අපි මේ කියන හැම දෙයක සංකලනයක් තමයි. දැන් ඉස්සර වගේ singing ම විතරක් නෙමෙයි. අපි එතකොට පොඩි හැම දෙය ගැනම සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් මම මුලින් ස්තුතිවන්ත වෙනවා. රෆි කලින් ඇත්තම emotional වුණ තැනක් අපේ තියෙනවා. අපි විස්තරයක් ඇහුණා. මොකද්ද මේ වුනේ කියලා. ඉතින් ඒ විස්තරෙත් එක්ක සලකා බලනකොට මේ පාරිසරික සාධකත් එක්ක සලකා බලද්දි මෙතෙන්ට ඇවිල්ලා මේ වැඩේ කරන එකට සහයෝගයක් දීලා මේ වැඩේ ඉදිරිපත් කරපු එකට මම මුලින් ස්තුතිවන්ත වෙන ගමන් රෙසිල් කියපු කතාව ඇත්තක් තියෙනවා. ඇත්තටම මං හිතන්නේ ඉමෝෂනල් වෙච්ච නිසා වෙන්නේ ඇති කියලා මට හිතෙනවා. ඒක සෙකන්ඩ් වර්ස් එකෙන් පස්සේ ඔය සින්දුවට ගියා ඔයාගේ පැත්තේ.
0: අපි ඔය වගේ ප්‍රශ්න වාගෙන් අහන්නේ ඔයා සින්දුවම කියන්නේ.
1: ඒ පළවෙනි දවසනේ.
4: ඉතින් මං හිතනවා ඒක අපි ඉදිරියට තව අරන් යන්. මං තව පොඩි දෙයක් ඇඩ් කරන්න කැමතියි. අපි හැමෝම ප්‍රශ්න කියනවා කවදාවත් ජීවිතේ නැති වෙන්නේ නැහැ මම දන්න තරමින්. ප්‍රශ්න හොය හොය තමයි යන්න ඕනේ කියන එක තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතුව යන එකෙත් එක්සයිට්මන්ට් එකක් නැහැ. එක්සයිට්මන්ට් එක තියෙන්න ඕනේ අපිට සමහරලාවට ඒ දේවල් තව ආවනම් හොඳයි කියන එක ඔළුවේ තියාගෙන ඒ අපි කියනවා නිකන් කතාවට කියනකොට මේ ගේම ගහන්න ඕනේ කියලා. මං ප්‍රාර්ථනා කරනවා මේ ගේම ඔයා ගහයි.
0: ජය ප්‍රාර්ථනා කරමු. ගායල විරෝෂා අංක 33.21 33,021 වැදුනොත් ලොකු කරන්ට් එකක්.
1: ජයම
0: ලක්කඩ ගෝල්ඩන් වොයිස් එකත් එක්ක අපි මේ කාලය ගත කරමින් සිටින්නේ. මං හිතනවා ලක්කඩ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලන ලස්සන වැඩසටහනක් වෙයි කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71711

0: 93.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් කෝටි කණ්ඩක වෙතින් සංවර්ධන ව්‍යාපෘති රැසක් රට පුරා මේ වන විට ක්‍රියාත්මක වෙනවා. හිඟුරක්ගොඩ සහ ඇලහෙර ප්‍රදේශවල එකම් කොට්ටාස දෙකට අයත් නැහිඩ ගොවි ව්‍යාපාරයට දීවර සැපේට අමුණෙදි කිරීමද ඊට අයත්. නිවුච මත ටීබී සරත් පහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වුණා. ගොවි පවුල් 800කට පමණ එන් සෙත සැලසෙනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුව වෛද්‍ය කිරීම සිදු කරන්නේ. වැකල මුදල රුපියල් 3,60,37,000ක්. සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලන සභය තුළ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබූ බව ජගත් සංවිධාන න්‍යෂ්ටික නිරීක්ෂකයින් පවසනවා. නැගෙනහිර කලාපයේ සඳහා මූලික ක්‍රියාකාරකම් සිදු කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අගෝස්තු මාසයේදී විශේෂ නිරීක්ෂණ වැඩසටහනක් පවත්වා තිබෙනවා. න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වැඩිදුරු කිරීම එහි අරමුණ වී ඇති බව ඔවුන් පවසනවා. මේක ලඛන ප්‍රවෘත්ති පස්වර තුනට
5: 24 පෑම සිරුවෙන් ලඛන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්න Radio ITN.

0: එක් වේදිකාවක් සීන කොන්නක් ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: FM 93.5 FM 93.7 ලක්කඩ ගොල්ඩන් වොයිස් මේ වෙලවහගෙනඉන්න. අපි ලබාතුන්නු ඉගේට අනුව තරගකරුවන් තරගකාරණයන් මේ මොහොත වෙනකොට තමන්ගේ ගීතවත් හඬ ඉදිරිපත් කරමින් තරගයට සම්බන්ධ වෙමින් ඉන්න මොහොතක්.
2: ඉතින් ඉදිරි දින කිහිපය තුළත් අපි මේ තරංකරුවන් එක්ක කාලය ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දවසින් දවස අපි තෝරගන්න තරංකරුවන් තමයි මේ විදිහට මේ වැඩසටහනට එකතු කරන්නේ.
1: සතියේ දිනවල සඳුදා සහ බදාදා කියන දිනවලදී ඔබට මේ තරගකරුවන්ගේ තරග ඉදිරිපත් කිරීම අහන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම සිකුරාදා දිනයේදී කවුරුන්ද මේ තරග වටේන් ඉදිරියට යන්නේ, කාර්ද අවස්ථාව අහිමි වෙන්නේ කියන කාරණාව ඔබට පැහැදිලිව දැනගා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා FM 93.5 FM 93.7 ලක්කඩ භාගෙන ඉන්න.
2: ලක්කඩ විතරක් අහලා මදි. අපේ Facebook පිටුවට YouTube එකේ මේක විෂුවල් ටික තියෙනවා. ඉඳලා ඉట్లా විවේකයක් ලැබුණාම ඒවත් ටිකක් නරඹලා මේ අයගේ රූප සම්ප්‍රත්‍ය එහෙම යතෙතනින් නරඹන්න පුළුවන්.
1: දැන් යාළුවෝ ඉන්නවත් ඇති, නෑදෑයෝ ඉන්නවත් ඇති, ගෙදර පවුලේ සමාජිකයෝත් ඇති.
2: එහෙනම් ඒව ෂෙයා කරලා කමෙන්ට්ස් දාලා නේද, ලයික් දාලා එහෙම කරලා ගන්න ඕන, හාට් දාලා.
3: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: අපේ තරගකාරණියක් සම්බන්ධ කරගන්න සූදානම් සොරේ. මේ තරග වදින්නේ අංක 35006. නම ජනනි යශෝදා.
4: ජනනි යශෝදා. අයිබන් ජනනි.
5: අයිබන්.
4: ආයිකනේ. ජනනි නම් ටිකක් මේ නේද විශ්වවිද්‍යාල ස්වරූපයක් පෙන්වුම් කරන්නේ.
1: හරිද? කොහෙද විශ්වවිද්‍යාලේ?
4: ඒ ගොළුවල් හරියන්නේ
5: නැහැ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ.
4: සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. දැන් කොහොමද හදාරින්?
2: බටහිරද, එහෙම නැත්නම් පෙරදිගද, වාදනයද, ගායනයද, එහෙම නැත්නම් සංගීත පරිවේෂණද, කොහොමද?
5: බටහිර සංගීතයේ ගායනය කරනවා.
4: බටහිර සංගීතයේ ගායනය. එහෙනම් ඔන්න තරගෙට මේ ශිල්පීය ඥානයකුත් එකතු වෙන්න සූදානම් වෙන්නේ. දැන් කීවෙනි වසරද?
5: දැන් අවසන් වසර.
4: අවසන් වසරේ. ආ. අවසන් වසරේ සරසවි. නේ? එහෙමද තිබ්බ රඟහලා ඇත දැන් නඩ අඳුරේ කියලා. දැන් අද තුරගෙන කී තිබුවත්.
5: නාඩගම් ගේ රිත්න වීරවර්ධන.
4: ආ ආ. හෙට රජාට අඳිනවා මම. රජිනට තමයි අඳින්නේ වෙන්නේ. නේද? මට කියන්නකෝ මේ තරගේ කොහොමද විස්තර දැනගත්තේ? කොහොමද ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් අයිතුම් පතක් යමු කලි?
5: කියන්නේ අපේ විශ්වවිද්‍යාලේ ගෲප් එකක දාලා තිබ්බා මේ මේ ගැන.
4: විස්තර.
5: විස්තර.
4: ඊට පස්සේ ඒක ටච් වුණා. ඔන්න දැම්මා. රජාට අඳින්නමයි හදන්නේ. එහෙනම් ඔන්න අවස්ථාව ලබා දෙමු. රිද්මගේ ගීතය ලස්සනට ගායනා කරන්න.
1: මේ තරග අංක 35006 තරග වදින ජනනි යශෝදා.

0: කියන්නේ ඉතින් ඔහොම ගියොත් රජාට නෙමෙයි රජිනිට අඳින්න පුළුවන්.
1: එහෙනම් නේද? ලස්සනයි ලස්සට කිව්වා.
0: නේද? ශිල්පියත් එක්ක ඉන්න උදවියනේ. ඉතින් গোল্ডන් වොයිස් එකක් ඒ වගේ ශිල්පිය හොඳින් හදාරන අය අතර සැරිසරන්න ඕනේ.
1: බලමුද විනිශ්චය ලැබෙන්නේ කොහොමද කියලා අපි හිතන දේම වෙලා තියෙනවද කියලා.
0: ඊට ඉස්සෙල්ලා ජනිත හැඟුණු හැඟීම මේ වැඩසටහනට එකතු වීම සහ මේ එකතුව ආම්බයක් හරි කොහොම හරි දැන් දක්ෂ විදියට ගීතේ ගායනා කළානේ.
2: ගොඩක් සතුටුයි. මේ අවස්ථාව ලබා දුන්න එක ගැන ඇත්තම ස්තුති වෙනවා. අපි වගේ සංගීතය හදාරන අයට මේක ලොකු අත්දැකීමක්. ඉතින් ගොඩක් ස්තුතියි.
3: තාල පද මවන ලක්කන গোল্ডන් වොයිස් අතරේ ඔබට මොකද හිතෙන්නේ? විශාරද දිලීප ලියනගේ
4: ජනනීය සංගීතය ආධාරන කිව්වනේ.
2: ඔව් සර්.
4: එතකොට මම හිතනවා ඒකට බොහොම සාධාරණ කිෂ්ඨ කරා කියලා. මම මේ පින් පොයින්ට්ස් ටික ඇත්තටම ලියාගත්තා. මේ නරක නෙමෙයි, හොඳ. මේ ට්විච් ඇන් වොලියුම් කන්ට්‍රෝලින් ආගේ හොඳම තත්ත්වෙ තිබ්බා. ඒකට ඇඩ් කරා ඔයාගේ ඔම ඔවුන් වේරියේෂන්ස් වගේක්. ඒක හොඳම තත්ත්වෙ තිබ්බා කියලා මම කියනවා. අනිත් එක ඔයා වෙල් ප්‍රිපෙයාර්ඩ්. ලිරික්ස් ටික හරියට කිව්වා, කන්ෆිඩෙන්ස්ලි කිව්වා, බීට් එක ෆීල් කරා, හොඳ අපි මොකද කියන්නේ ඇක්ට් එකක් දුන්නා කියලා කියනවා. ඉතින් මේ මම හිතනවා හැම දෙයක්ම හොඳින් තිබ්බා. එන්ඩින් නෝට්ස් ඔයාගේ හොඳයි, සහ අන්තිමටම ඔයාගේ හෙඩ්ෆෝන් එක පොඩ්ඩක් එළියට ආවා ගැලවිලා, සින්දුවට හානියක් නොවන විදිහට ලස්සන්ට ඒක ප්ලෑන් කරලා ඒ සිටුේෂන් එක හොඳට හෑන්ඩල් කරා.
2: Thank you.
4: මම හිතනවා ඉතා හොඳ ඉදිරිපත් කිරීමක් කරා කියලා සුභපැතුම්.
2: Thank you sir.
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිගසේකර
5: ටිප් එකක් දෙන්න කැමති. අනවශ්‍ය තැන් වල හස්කි වොයිස් එක පාවිච්චි කරන්නේ නැතුව, අතන විශිෂ්ට ගානේ පර්ෆෙක්ට්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Lakhanda hagenena dekaye vinadi 15යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
4: David Pierce Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
5: NLP Hadahana Lankawē Wedima Tæki Dena Tæki Avastha Wedima Lutraiya NLP Hadahana Obath Adama NLP Hadahana Balaganna
0: Lakhanda Radio ITN

0: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අදයි ඔබ ලක්කඩ ගෝල්ඩන් වොයිස් රස විඳමින් සිටින වෙලාවේ මට චාමි ගීතයක් මතක් වුණා. මට මතකයිනේ අපේ කුමාර්තනාගේ ඒ කාලේ ගායනා කරපු ගීතයක්. අර 18 වංගු වාගේ කියලා ගීතයක් තියෙනවා.
1: කඳු අතරේ දේහවාරිය සක පදවන මාගේ සුඛාන වුරු දෑතට. ඔව්. සෙනෙහස අහිමි දෑගේ.
0: ඔක අහන්න ඕනේ මගෙන් නෙමෙයි.
1: ඈ? අහන්න ඕක කෙනෙක් ඉන්නා නේ.
0: අහන්න ඕනේ ඊළඟ තරම් කරුවා. අංක 766.
1: කෝසල හිමේෂ්.
0: කෝසල හිමේෂ්. රිය පදවන හිතවතෙක්. කොයි කොයි දෙලවන්න
2: කොළඹවට තමයි
0: කොළඹවට තමයි 18 වංගෝ පැද්ද නැ ළඟදී
2: ඒ පැත්තේ නම් කැවෙන්නේ නැහැ ඉතින් ගොඩක් වෙලාට ඒ කියන්නේ දුර හැරක් වගේ වැදුනොත් යන නැත්තම් මේ ටිකේම තමයි
0: ඒතකොට මොකද්ද එළවණ රතේ
2: වැගන්නාර එක
0: ඔය වැගන්නාර එකේ දාලා තියෙන රේඩියෝ එක ලක්කඩ
2: ලක්කඩ තමයි දාන්නේ
0: එතකොට 93.5 ද 93.7 ද
2: 93.7
0: හතෙන් ඒ කියන්නේ කොළඹනේ වැඩි කරක් ගන්නනේ නේ හරියට හරි මම ඒක අල්ලගත්තේ ඒකයි කොහේ ඇත්තටම අහනවද කියලා බලා ගන්න පුළුවන් ඒක
1: ෆ්‍රීකවන්සිගේ
0: දැන් අහන් යනකොට මේ ඩ්‍රයිවිං ටෙක්නික් එකයි ලක්කඩ සින්දුයි අපේ ඇනවුන්සර්ස්ලායි මේ ප්‍රෝග්‍රෑම්ස් ටිකයි කොහොමද වට ටෙලිවිෂන්
1: ඒ වයිබ් එක යනවාද
2: ඒ වයිබ් එක කියන්නේ ඒ කියන්නේ මම ගොඩක් තනියෙන් ඉන්න වෙලාවට තමයි ඒ කියන්නේ
0: අහන් අයර් එකක් වදිනකන් ඇහෙන්නේ ලක්කඩ ඔව් ඒක කොච්චර හොඳයිද නේ ඉතින් අද මේ තරඟයට සහභාගී වෙන්න හිතුවේ ඇයි
2: හිතුවේ කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා සංගීතයට ඒ කියන්නේ මට විවිධ දේවල් ඒ කියන්නේ තැන් වලින් කතා කරලා තියෙනවා ඒ උනාට මට යන්නේ අදහසක් තිබුණේ නෑ මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් තමයි මට මේ එන්න හිතුනේ
0: හැබැයි මේ ශ්‍රවාදීය බලනකොට වාගේ පොකට් කලිසමයි ඩෙනිම් කමිසෙයි එතකොට ලස්සන ටී ෂර්ට් එකයි කරේ දාලා තියෙන මාලේ කැප් එකයි රැවුල් ඇඩේ ඔක්කොම බලපුවාම ඔයා නිකන් බෑන්ඩ් එකකට සුදුසු හොඳ පර්ෆෝමන්ස් කරන්න පුළුවන් චරිතයක් වගේ මට දකින්නේ. එහෙම තිබ්බත් ඉතිහාසයක්.
2: එහෙම ඉතිහාසයක් තිබුණා.
0: අතහැරියද?
2: ඊපස්සේ ඔව් ඒ කියන්නේ රැකියාවත් එක්ක කරගෙන යන්න බැරි හින්දා එහෙමම පොඩ්ඩක් අතහැරලා දැම්මා.
0: ඔව්.
1: ඒ කියන්නේ සංගීතය මග හැරුණාද?
2: මග හැරුණා කියන්නේ මග හැරගත්තා.
1: අනේ ඒක දැන් මේ ආයෙ try කරනවා. පාත් එකට enter වෙන්න try
0: කරනවා. හරි. එතකොට ජෝතික ගීතයක් තෝරාගෙන
2: තින්නේ. පාරණ ආටිස්ට් ලගෙන් ආසම ගායකයා තමයි ජෝතිපාල මහත්මයා.
0: එච්.ආර්. ජෝතිපාලගේ කලක් තිස්සේ.
2: ඔව්.
0: ඈ මේක ෆිල්ම් song එක මට මතකයි තුෂාරා ෆිල්ම් එකේ. එතකොට විජය මාල්නී තමයි රඟපෑමෙන් එක තුනේ. ඒ කාලේ හරි අපි කියන්නේ නැගලා ගිය ගීතයක්. ඈ එන වැඩේ බස්සන් නැතුව හොඳට ගායනා කරන්න ඕනේ. අපි සුබ වැඳුම් එකතු කරනවා. මිනිස්සු මණ්ඩලය බලාගෙන ඉන්නවා. මේක හරි ලස්සන සජීවී අවස්ථාවක්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් අපේ රටවටේ ඉන්න හැමෝම එක් වෙලා ඉන්න වෙලාව. ගිනි මද්දහන වුණත් මේකේ තියෙනවා වෙන රහක්.
1: අංක 766 න් තරඟ වදින කෝසල හිමේෂ්.

0: තිස්සේ කෝසල ඉමේෂ් හිතේ තියාගෙන හිටපු කාරණාවන් ටික ඔන්න අද හැබෑවක් බවට පත් වුණා. ආයි කාලෙකට පස්සේ ගීතයක් ගායනා කළා. ඒකත් එසේමසේ නෙමෙයි, එහෙම ස්ටේජ් වල නෙමෙයි, කෙලින්ම රේඩියෝ චැනල් එක ගෝල්ඩන් වොයිස් එකක් වෙනුවෙන් තමයි තරඟ වදින්නේ.
1: දැන් මට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජෝතික සින්දුවක් තෝරගත්තා වුණාට ගීතේ අහන් ඉන්නකොට මට ඇහෙන්නේ විජය කුමාරතුංගගේ හඬ.
0: ඉතින් ජෝති පුලුවන් තරම් අහන්න පැසපේ විජය කුමාරතුංගට.
1: නමුත් මේ තෝරගත්ත ගීතේට මට හිතෙනවා මේ විජේක සින්දුව තෝරගත්තා තව වඩා තොඳ වෙන්න තිබුණාද කියලා.
0: විජේක සින්දුව තෝරන්න කියන්න පුළුවන්. බැරිද? මතක සින්දු ගැලක් තියෙ මොකද හොඳ? හා? පායාසීතරයි. දෙන්න පොඩි කොට එකක් බලන්න.
2: පායාසීතරයි.

0: හිතේ තියෙන දේවල් තේරෙනව නේද? එහෙම කෙල්ලෙක් ඉන්න එකත් කොච්චර හොඳයිද? දැන් මේ හැබැයි මේ ගීතේ හොඳට ගායනා කරා කියලා මම විශ්වාස කරනවා. මම කියන දේ නෙමෙයි වඩා වැදගත් වෙන්නේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රකාශ කරන දේ.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: මුලින්ම කියන්න ඕනේ මේ හරිම පැහැදිලි හඬක්. ඒකින්ද මට නිකන් හිතෙනවා ලංකාවේ සිනමැටික් වොයිසස් හරිම අඩුයි. අපි පොඩ ජොන් රේස් වලට කැඩුනොත් එහෙම අපේ තියෙන රොක් පොප් R&B හිප් හොප් එතකොට මේ හැම දෙයකටම අදාළ වොයිසස් තෝරගන්න එක හරිම අපිට තෝරගන්න විදිහක් නෑ. ඒක අපේ ඔරිජිනල් වෙන වොයිස් එකෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මං හිතනවා ඔයා වගේ ආයේගේ වොයිස් එක තව අපි හඳුනාගෙන මේ වගේ වැඩසටහන් වලින් නන්නේ ඒක තමයි මේ වැඩසටහන් වල තියෙන විශේෂත්වය. ඉතින් ඒ වොයිස් වලට තැනක් අපි හදන්න ඕන. මං හිතන්නේ ඉදිරියට හැදී ඔයා හොඳට ඒක මේ වගේ අනිත් එක මං දකින ලොකුම දේ තමයි මේ වගේ වැඩසටහනකට එනකොට ස්ටේෂන් කියන එක සෑහෙන වැදගත්යක්. අපිට තේරෙනවා මෙතෙන්ට ආවට පස්සේ සින්දු මහරලාවට කෝඩ්ස් ටික ඇහෙන්නේ නැහැ. තියෙනක එකම කැරකේ කරනවා. මම හිතනවා මට තේරිච්ච විදිහට මේ song එක ඔයා reproduce කරලා තිනා AI එකකින්. හරිද මං කියන එක? ඔව්. එතකොට ඒ තියෙන ලස්සන අර song එකේ original එකේ තියෙන ලස්සනම තවත් අලංකාර විදිහට අපිට ඇවිල්ලා අර ඔයාට තේරිච්ච අර හැඟීම හරියටම ආව විදිහක් තමයි ඒක. ඒ preparation එක නැතුව මෙතෙන්ට ආවනම් ඔය ලස්සන තව අඩු වෙනවා එහෙමනොත් එහෙම. ඉතින් ඒකින්ද ඒ preparation එකට සෑහෙන අපි ස්තුති කරන්න ඕනේ. මම පොඩි දෙයක් කියන්නම්. අපි ඉදිරියට යනකොට අපිට පොඩි කරගන්න ඕනේ දේවල් ටිකක්. ඔයාගේ pitching ඔක්කොම හොඳයි. ඔයාගේ voice එක ලස්සනයි. ඒ ඔක්කොම හරි. preparation එක හොඳයි. සින්දුවේ ending notes හරියට කියලා ඉවර කරන්න. මග කියලා ඉවර කරන්න එපා. දනනනේ. එතනින් ඉවර නෑ වැඩි. දලාලාලා කලක් තව ඉඩ තියෙනවා. ඒ ඉඩ ඉවර කරන්න එහෙම. මොකද එතනින් පස්සේ පොඩි මියුසික් කැලක් නැහනේ ප්ලේ වෙන්නේ. එතකොට සින්දු පොඩි හිස් ගතියක් එනවා නිකන් අපරාදේ. ඒ ටික පොඩ්ඩ හදාගත්තා නම් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා.
3: Lakhanda Golden Voice.
0: අදගත්තනම් ගමනක් තියෙන බව විශ්වාසයක් තියෙනවා කියලා තමයි විනිශ්චය මණ්ඩලය සඳහන් කරන්නේ. කොහොම වුණත් අද සඳුදා බාධා දාසේ කුරාදා වෙනකන් ඉන්න වෙනවා. සතියන්ත වෙනකොට වාට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්.
4: හරි, thank you sir.
0: ඔව්, ඒක අනිවාර්යයෙන්ම සතුරු විවාගේ සහභාගීත්වයේ සතුරු විවාගේ ගායනයේට එතකොට මේ ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. යා ඉස්සරහට නේද? තැබූ පය ආපසු ගන්න බෑ. එහෙනම් ඔම යන්න අපි සුබ වතනවා.
1: ඒ තරඟ අංක 766 තරඟ වැදුණු කෝසල හිමිච්.
5: නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඳ ගෝල්ඩන් වොයිස් සමගින් මේ විරාමයෙන් පසු යලි හමුවේ.

0: හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
1: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
2: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
3: දෙකයි විනඩි තිස් එකයි

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: පාලපද මවන තාමහිට අහන ලකඩ FM 93.5 93.7 හවස එකේ ඉඳන් හතර වෙනකම් ඔබ අහන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස්. අපි තෝරන ගෝල්ඩන් වොයිස් එක කාගේ වෙන්න පුළුවන්ද? මේ වෙන විට සාමාන්‍යයෙන් අපිට කවුරුන්ද ඉදිරියට යන්නේ, කවුරුන්ද මග හැලෙන්නේ කියන දේ තීරණය කිරීම ඉතාම අපහසු කාර්යයක් වෙලා තියෙනවා. මොකද හැමෝම තමන්ගේ උපරිමය අප ඉදිරියේ දක්වමින් පවතින අවස්ථාවක් මේ.
2: ඉතින් අපි දැන් යන්න සූදානම් වෙන්නේ කළුතර. කවුද මේ කළුතරින් ඇවිල්ලා ඉන්නේ?
1: මම තරඟංක කියන්න කියලා බැලුවේ තරඟංක 404.
2: 404. නම?
3: මතුමාලි හෙට්ටි ආරච්චි.
2: මතුමාලි හෙට්ටි ආරච්චි. මතුමාලිගේ වතුරහඬ දැන් ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් එකතු කරන්න සූදානම් වෙන්නේ. දැන් ඒකට මොකද උදාහරණ කොට ගහන්න ඔබ සූදානම් වෙන්නේ?
3: කුරුල්ලෝනු බේතාලේ මායදමයන්ති මහත්මිය.
2: මායදමයන්ති පෙර ගායනා කරපු ඔබ සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා ගායනා කරපු ගීතය පස්සේ කුෂානි සොන්දරේ ගත්ත ওই ගීතේ ගායනා කරන්න ගත්තා. ටිකක් හැඩේ වෙනස් කරලා. නමුත් ගීතේ ජනප්‍රියයි. එන අපහන් ඉන්නවා.
1: මේ තරඟ අංක 404 තරඟ වදින මදුමාලි හෙටි ආරච්චි.

0: මදුමාලිගේ ගීහඬ ඈතට ඈතට ඈතට ටික ලස්සනට ඇහුණා. රැව් දෙමින් රැව් දෙමින් ඇහුණේ.
1: ඉතින් ලකර ගෝල්ඩන්
0: වොයිස් එකට ඒ වගේ එකක් තමයි වැදගත්. ඔයාලට මොකද හිතුනේ?
1: මටත් ඇහක් අහන් ඉන්නකොට නිකන් අර ඒකේ මිදෙන්න බැරි කමක් තිබුණා.
0: ආ එහෙමද?
1: ඔව්. ලස්සන කතාවක්.
0: කියපු එක්කෙනාට මොනවද හිතලා තියෙනවද දන්නේ?
1: මොකද හිතුනේ ඔයාලට?
2: ආසම කරන ගීතයක් මේක. ඉස්සර ඉතම්ම ගොඩක්ම ප්‍රිය කරපු ගීතයක්. ඒක තමයි මම මේක තෝරගත්තේ මේකට.
0: දැන් ඊළඟ වටේ කරගෙන ගියොත් තව ගීත තෝරගන්න ඕනේ.
2: ඔව් අනිවාර්යයෙන්ම.
0: ඒකටත් ඒ වගේ ප්‍රියතාවයක් තියෙන ගීත තියෙනවා.
2: ඔව්.
0: විනිශ්චය මණ්ඩලයේ මහතුනි, ඇගේ ගායනය පිළිබඳ ඔබේ තක්සේරුව අවශ්‍යයි. සංගීත නිපුන් රෙසිල් වණිගසේකර.
3: මදුමාලි, මට හිතෙනවා ඔයා හයි නෝට්ස් ඇද්දි පොඩ්ඩක් ටෙන්ෂන් දුන්නා නම් හොඳයි කියලා පිච් එක ගැන. ඒ අමතරව බොහොම ගානක් කරා. මම සුභ තුනක්. Thank you.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මමත් මදුමාලි ඇත්තම කියන්න කැමති ඔයාගේ හොඳ කන්ට්‍රෝලින් එකක් තිබ්බ වොයිස් එකේ. එතකොට මේ සින්දුව ඇත්තම කලින් කිව්වා වගේ මේ හරිම මේ හැඟුම් බර ගීතයක් සහ අපි කියන පොඩි චිල් ගීතයක් කියලා. ඉතින් ඒ ඒ වයිබ් එක හොඳටම තියාගත්තා. එක පාටම එක පාට උඩට යන නෝට් එකේ ඒක ඒ ග්‍රිසිල් අපි කිව්වා වගේ අර මේ පොඩි ඇටෙන්ෂන් එකක් තියාගත්තා නම් හොඳයි. හරියටම තිතටම ඒ ඊයේ වගේ යන්නේ කොහොමද කියලා ඒ නෝට් එකට මම හිතනවා පොඩි වෝකල් ට්‍රේනින් ටිකක් කරලා ඊළඟ වටවල වලට සුදුසුකම් ලැබුණොත් හොඳ ගේමක් ගහන්න පුළුවන්.
0: විනිශ්චයමල්ලියත් ඒ පුහුණුව ලබා දෙන්න සූදානමින් ඉන්නවා. අපි බලමු කොතනදද ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ කියලා.
1: ඒ තරඟ අංක 404 න් තරඟ වැදුණු මදුමාලි හෙටිආරච්චි.
0: එනම් මදුමාලිට සුබ පෙතුම් එකතු කරන අතරේ අපි මේ තරඟේ ඊළඟ ශිල්පියා හෝ ශිල්පිනිය කවුද කියලා හොයාගන්න සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් පස්සේ නොවරදීම අපි හමු වෙනවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනි. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලින් කුළු බඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි ඉවර වෙන.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දන නිධානයේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: Mesha adhyakshanaya Nimanth Prasara.
11: Mata form meter kali meter ala ne.
12: Mannang ida ala gedara dakapu gaman aya manduna gatta.
11: Tim pisi kiyanne pa.
12: Ehema kiyanna ba ne. Etor man bike wenawane.
13: මම් බෝඩිමට ආවට කමක් නැහැ නේද?
14: අයියෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
13: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන්නේ පුතේ.
14: ඒක හොඳයි ආන්ටි. මම රාජවංශටත් කියන්නම්.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. ලකන්ද රේඩියෝ ITN
15: 2:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
16: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
17: ඉවරයි.
18: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: 락한의 골든 보이스. 이딩메 락한의 골든 보이스 තරගවලිය ඉතාම රහට රසාලිප්තව යන වෙලාවේ අපි මේ තරගයත් සමගින් එකතු වෙලා ඉන්නේ. අපේ විනිශ්චය මණ්ඩලය බොහොම සැදී පැහැදී ඉන්නවා මේ කටයුතු සමගින් එකතු වෙන්න. රෙසිල් පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්නුනේ ආ ජාර්දුගොඩ විශ්වවිද්‍යාලයේ මූලික උපාධිය ලැබලා ඊට පස්සේ බාත්කණ්ඩ විශ්වවිද්‍යාලයේ සංගීත නිපුන් උපාධිය හදාරලා ලොකු වැඩ කොටසක් කරන චරිතයක්.
1: විශාරද දිවිප ලියනකේ කියන තමයි මතක් කරන්න.
0: අනිවාර්යයෙන්ම
1: දැන් මේ සෑහෙන වෙලාවක් තිස්සේ ආදරයෙන් මේ වැඩේ කරමු.
2: Lakhanda Golden Voice.
0: එනං අපි මිලඟ තරංකරුටයන් අංක 4381
1: රුෂාන් ඉන්දික.
0: රුෂාන් ඉන්දික වැඩි දුරක නෙමෙයි කලගෙඩි හේ.
1: කලගෙඩි හේ.
0: ආහ්. කලගෙඩි හේනේ රසවත් කොල්ලෙක් මාධ්‍යයට සම්බන්ධයි නේ?
3: මාධ්‍යයට සම්බන්ධයි.
0: ඔව්. එක්තරා කාලයක්
3: මාධ්‍යයක හිටියා.
0: මාධ්‍යයක හිටියා. සහ ලක්කන හොඳටම අහන චරිතයක් නේ?
3: අනිවාර්යෙන් අහන මොකද මේ අහන්න පුළුවන් නාලිකා තියෙන්නේ 11යි. ඒකෙන් ඉතින් වැඩිම අහන්නේ ලක්කන තමයි. මොකද අපිට හැමතැනටම එනවා වැඩසටහන් ගොඩක් මේ කියන්නේ බුද්ධිමත් වැඩසටහන් දින අහන් ඉන්න පුළුවන් ගීත තමයි මේ කියන්නේ. දරුවෙක් තුනක් අහන්න දෙන්න පුළුවන් ගීත ඉතින් ඒක නිසා මම ගෙදරටත් කියන්නේ මේ වෙන නාලිකා අහන්න එපා, මේ ලක්කන තමයි අහන්න. වර්තමානයේ අපේ හොඳ හඬක් තියෙන නාලිකාවක් තමයි ලක්කන. ඉතින් මම හරි කැමති මේ නාලිකාවට.
0: හරි සතුටුයි. හොඳයි. මොකක් තෝරගන්න ගීතේ?
3: මේක මේ කිස්සිරි ජයසේකර මහත්මයාගේ කැමීලියා මල.
1: කැමීලියා මල් සුවඳ.
3: මල් සුවඳට කියන ගීතේ.
1: සින්ඩරෙල්ලා.
0: සින්ඩරෙල්ලා.
3: සින්ඩරෙල්ලා ගීතේ.
0: රස විඳින්න. වාට අවස්ථාව.
1: මේ තරඟ අංක 4381 රුෂාන් ඉන්දික.

0: යන්න ගියේ බය හිතිලද?
1: සින්ඩ්‍රෙල්ලා සුන්දරයි තමයි. අස්සනයි තමයි. ඉඳලා ඉట్లా සිරප්පුත් නැති කරගන්නවා තමයි. ඒ වුණාට කියන්න ගියාම ටිකක් ඒක ටිකක් අමාරු සින්දුවක් ඈ.
0: ඔව් ඒක ඇත්ත. සින්දු දිගටදී.
1: ඒ ශ්‍රී ජයසේකර ගායනා කරපු ගීත අතරේ මං හිතන්නේ හරි ලස්සන තල ගොඩක් තිබුණු ගීතයක්. මේක ටිකක් මං හිතන්නේ මම දකින්න විදිහට සංකීර්ණ ගීතයක්. රෙසිල් ඔයා දකින්නේ කොහොමද ඒ ගීතය ගැන?
2: ඔව් ඇත්තම සංකීර්ණ ගීතයක්. වෙස්ටර්න් ටච් එකක් තියෙන. ඇත්තම සින්දු නම් කමෙන්ට් කරොත් මට හිතෙනවා පිචින් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්ත නම් හොඳයි කියලා. සමර්ථයන් වලදී පංචක දුන්නා වැඩි කියලා හිතෙනවා. ඒ කන්ට්‍රෝලින් වොස් කන්ට්‍රෝලින් තව පොඩ්ඩක් දිනන නම් හොඳයි කියලා හිතෙනවා. තව පිචින් තව පොඩ්ඩක් හදාගත්ත නම් හොඳයි කියලා හිතෙනවා.
0: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: මම ඒකටම ඇඩ් කරන්නම්. අර කන්ට්‍රෝලින් කියලා අදහස් කරේ ඇත්තටම මට හිතෙනවා ඒකට මෙහෙම ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඔයා අර සොෆ්ට් කරන තැන හොඳටම සොෆ්ට් කරලා ඔයාට ෆීල් වෙන විදිහට සොෆ්ට් කරාට අපි මේ ඉලෙක්ට්‍රොනික ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට සින් කරද්දී මේවෙන් එන හඬ ගැන පොඩි අපි සැලකීමක් තියෙන්න ඉපේ. එතකොට ඒකෙන් එළියට එන තරමට අපි කියන්නත් ඕනි, සියුම් එක තියාගන්නත් ඕනි. වැඩ දෙකක් තියෙන එක වෙලාවේ කරන්න. එතකොට යන්න ගියේ කියලා ඔයා හොඳටම එතන ප්‍රොමිනන්ට් කරලා කියන එකයි. අතන සසුඳු හංස කියලා වොලිම් එකෙන් ගොඩක් පල්ලෙහාට ගියොත් එතකොට එතන ලොකු ගැප් එකක් පේනවා අපිට. ඔයා සසුඳු හංස ප්‍රියාමතින් එක යන් කියන්න ඕනේ සොෆ්ට්. නමුත් අර වොලිම් එක පොඩ්ඩක් තියෙන්නත් ඕනේ. ඉතින් මං හිතනවා ඉදිරියට යද්දී ඔක පොඩ්ඩක් ඔයාට වැදගත් වෙයි.
1: ඔල විග්‍රහය නේද? වැඩේ සංකීර්ණයි නේද? වැඩේ සංකීර්ණයි, ඉදිරියට යෑමයි අවශ්‍ය වෙන්නේ.
4: ඔව්.
1: ඉතින් ලක්කන් අහන ශ්‍රාවකයෙක් විදිහට, ලක්කන්ගේ ප්‍රණීත ශිල්පියෙක් විදිහට අපි ඔයාලට සුබ පතනවා. කොහොමරි ඊළඟ වටේට සෙට් වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනාව.
4: ඔස්සත්.
0: ඒ තරඟ අංක 4381 න් තරඟ වැදුණු රුෂාන් ඉන්දු.
5: ජයග්‍රහණි සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
2: ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිත ඔබට පොල්තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඩෝමා හෝම් ඔයිල් මේකර්. වෙළඳ පොලේ ඇති පොල්තෙල් වෙනුවට ගෙදරදීම පහසුවෙන් නැවුම් පොල්තෙල් ඉක්මනින්ම ඔබේ අතින්ම හදාගන්න ඔබට අවස්ථාව තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකර් යන්ත්‍රය හරහා. සිංගල් ෆේස් විදුලිය මගින් ප්‍රයත්නක වෙන්නේ සාමාන්‍යයෙන් පැයකට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් හිඳගන්න ඔබට පුළුවන්. පොල්තෙල් විතරක් නෙවෙයි රටකජු, සූර්යකාන්ත, වට්ටක්කා, අබ කොහොඹ, එඬරු ආදී ආහාර සඳහා වගේම බෙහෙත් වර්ග සඳහා භාවිත කරන බොහෝමයක් තෙල් වර්ග මේ යන්ත්‍රය හරහා නිෂ්පාදනය කරගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයේම සුදු යකඩින් තමයි නිමවලා තියෙන්නේ. එනිසා ගෙවී යාම අවමයි. තෙල් වර්ග සමග අහිතකර ලෝහමය ද්‍රව්‍යයන් මුසුවීමකින් තොර වෙනවා. ඒක සෞඛ්‍ය ආරක්ෂිත හොඳ උපක්‍රමයක්. වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් 011176 579 579 එමතුමක් ගන්න 011176 579 579.
3: සිහිනක තනි වෙලා
4: මේ අහන්න ජය. ලොකු පුතාගේ ශංගලෙත් එක්කනේ. එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
5: බය ශනුල්ත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
3: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
6: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරේ?
7: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මම හදන එක නවත්ත. ඒ? යනවාකට? මේ ගඳු මරු කරගන්න?
6: නෑ නෑ. චූටි යන්න වැඩට.
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: වෙලාව පස්සර තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබලින් කෝටි 8 NLB දන නිධානය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අඹතලයේ ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 8 සිට අනිද්දා රාත්‍රී 8 දක්වා පැය 24 කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපිය මත්widetilde බව ජාතික ජල සම්පාද රහජලප්පවහන මණ්ඩලයේ පවසනවා. තාවකාලිකව ජල සැපිය මත්widetilde ස්ථානවලට නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රවතවත්ත, සොයිසාපුර හා අඟුලන ඇතුළු ප්‍රදේශ අයත්. සෙත්සිරිපාය, කොටිකාවත්ත, උඩුබුල්ලපාර ඇතුළු ප්‍රදේශවලටද ජල සැපියුම තාවකාලික මත්widetilde බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ. ඊජිප්තුවේ බස්ර තරතුරකින් පුද්ගලින් 16 දෙනෙක් මේ ගොස් තිබෙනවා. තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිනායි අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ තීරයේ ආශ්‍රිත ප්‍රදේශයක අනතුරු සිදුව තිබෙනවා. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කඩිනම් පියවරගත් බවයි බලධාරීන් පවසන්නේ. පසුගිය වසරේ පමණක් ඊජිප්තුවේ මාර්ග අනතුරු වලින් 6000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකඩ Radio ITN

0: මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: දැන් ඉතින් කාලය ගත වෙලා යනවා චාමි. දැන් වායිතන්ඩකෝ තම මාස තුනක් විතර යන පොඩි එකක්කට ඉන්න ඉඩ තියෙනවා.
2: එහෙම වෙනවද?

0: ශ්‍රීමල්
1: රණතුංග.
0: හරි, කාගේ ගීතයක් තෝරගෙන?
2: මං තෝරගත්තේ අද රාජබණ්ඩාර මහත්මයාගේ ගීතයක් තමයි තෝරගත්තේ. රණ
0: අපිට නැතුව ගිය සුපිරි සංගීතඥයෙක්, මහින්ද බණ්ඩාරගේ සහෝදරයා, චන්ද්‍ර බණ්ඩාරගේ පුත්‍රයා. ඉතින් ඒ සංගීත පවුල මං හිතනවා කෑගල්ද ලොකු ඉන්න සංගීත පරම්පරාව.
1: මේ ශ්‍රීමල් රණතුංග.

0: அனைவால் வணக்கம். தானவதாஸ் பான்சி எத்திய தரங்கு அங்கோசே கேகல் நியோஜனை கல்ல கேகல் கீதையாக காயனா கல்ல கேகல் நம்ம குடுதாகத்த கிளம்ப தான் மட்டனாங் ஹீதேன்னு
1: மினிஷ மண்டல முகக்கியாய் இதே அதாசட்ட கிஸ்திர கராய் இதே உங்கத்து கேயான் கிள பலமுது
0: பலம் பலம்
1: அது உங்கத்து கேயான் கேரா விஷார்த திலீப லீனகே லபாதன பிரச்சார கோம வேதிக லப்பி பலமு
2: அத்தரும மே ரிசல் முகுத் கேயான் நெத் ரிசல்ட் පොඩි අපි දෙන කතා වෙලා පොඩි දෙයක් ඇඩ් කරන්න හිතුණා. සින්දු හොඳටම සිං කරා. දැන් ඔයා හිතන්න ඕනේ පොඩි කැලලක් තියෙන මම මේ ඇඩිෂනල් කැලලක් කියන්නේ. ඒ විදිහටම සිං කරපු තව දෙන්නේ තුන් දෙනෙක් අපිට අනිවාර්යෙන් ඉන්න පුළුවන්. එතකොට කොහොමද ඔතනින් තව ඉස්සරහට එන්න මොකද්ද කළ යුත්තේ? එක්කෝ පර්ෆෝමන්ස් කැලලෙන් තව ලකුණු ටිකක් ගේන්න ඕනේ. නැත්නම් ප්‍රනන්සින් කැලලෙන් තව පොඩ්ඩක් ලකුණු ටිකක් ගේන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ. නැත්තම් ඔයිට වැඩිය ආත්පසින්ම වෙනස් සින්දුවක් කන්ෆර්ටබල් විදියට සිං කරලා ලකුණු ටිකක් ගේන දැනගන්න ඕන. ඉදිරි ඔයාගේ අතේ අපෙන් සුබපැත.
3: බොහොම ස්තුතියි.
0: කෙටියෙන් සහ සතුටින් කියනවා නම් ඒක තමයි කියන්න තියෙන්නේ නේද? ආය දවසක හම්බෙමු. ඔයාට ජය වේවා කියලායි අපේ ප්‍රාර්ථනාව.
3: බොහොම ස්තුතියි අතරම ලක්කන කාර්යමණ්ඩලයට නිෂ්පාදකතුමා ඇතුළු හැමෝටම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට හැමෝටම තරකරු සියලු දෙනාට සුපතනවා. බොහොම ස්තුතියි.
0: ජය වේවා.
1: ඒ තරඟ අංක 19530 ශ්‍රී මල් රණතුංග
0: ජැක් ගෝනි සීන සබෑ කරන නව්‍ය රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් මේ විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: ලකඩා රේඩියෝ ITN
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1031
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: පත්තරේ update වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක pitch කරනවා.
3: Cyber Gen. මේ next gen එකයි. Cyber Gen.
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේටට සම අනුග්‍රහය.
6: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
8: ලකඩා මොඩින් ඉස්සල්
3: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
10: 3:15
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: සමහර හඬවල් අපට ඇහෙනවා. තවත් සමහර හඬවල් අපේ හදවතට දැනෙනවා. මේ එවැනි හඬ සොයා යන ගමනක නැවත ඇරඹු ලක්හඬ Golden Voice.
1: Golden Voice. අපි රන් සරේ තෝරන
2: මෙච්චර කාල Golden Voice කියලා ඉතින් අපි ඇහුවේ වාගේ voice එක තමයි. දැන් එහෙම නෙමෙයි voice ගොඩක්.
1: කවන්නේ සතුටුයි.
2: සතුටුයි. ඒකනේ. ඉතින් මේ ලංකාවේ විවිධ බලත්වල නියෝජනය නේ. ඒකෙන් එකක් තහවුරු වෙනවනේ. හැම තැනකම අපේ රසිකයෝ හිටියා කියන එක නේද? ලක්කට අහලා මෙතෙන්ද ඇප්ලිකේෂන් එකක් දාලා එහෙම ආපු උදවිය. දැන් එහෙම ආපු තරඟකාරියක් මේ ඉන්නේ.
1: තරඟකාරණිය හඳුන්වන දෙන්න කලින් එයාගේ අංක චුට්ටක් අපි බලමුද? අංක 34997.
2: නුවන්ගි මොකද්ද සම්පූර්ණ නම?
3: නුවන්ගි වැලිවිටිගොඩ.
2: නුවන්ගි වැලිවිටිගොඩ. නුවන්ගි ඇවිල්ලා තියෙන්නේ මාළඹේ ඉඳලා.
1: ඔව්.
2: හැබැයි නුවන්ගි ගම
3: ගලේවිල.
2: ගලේවිල. ගලේවිල කොහෙද?
3: කලාවැව
2: පාරේ. කලාවැව හිඳිනවා
1: ආයම.
2: එහෙම තමයි තියෙන්නේ. ඒකත් හරි ලස්සනයි. ඉඳ හිටලා අලිත් පොඩ්ඩක් එහෙම පාර මාරු වෙනවනේ. ඈ? ඔව්. කොහෙද ඉස්කෝලේ ගියේ?
3: මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා.
1: ඒක කිව්ව ලස්සන මූණ බලන්න.
2: ඒක ඒක මූණ බලන් කියන්න ඕන කාරණාවක් තමයි ඒක තියෙන්නේ. කුසුම් පේරිස්සක්කමන මතක් වෙනා වෙලාවේ යාලි ගෝ සින්දුවක් ඉතින් ලංකාවේ හිටපු ජේෂ්ඨ මාධ්‍ය වේදිනියක් මේ වගේ වැඩකට සුදුසු ලස්සන හඬක් තිබ්බ කෙනෙක්
1: යාගේ හඬ නළුව.
2: හා අපි යාගේ හඬ නළුව නේද නාට්‍යවල ගුවන්විදුලි නාට්‍යවල හැමතැනම ඇහිච්ච හඬක් ඉතින් යාව මතක් කරගෙන එහෙනම් යමුනා විනෝදිනී කියන ගුවන්විදුලි සංගීතංශයේ ප්‍රධානියා විදියට කාලයක් කටයුතු කළ විශාරද යමුනා විනෝදිනී තමයි ගීතේ ගායනා කළේ. ඊට නේද නොදවිනි ලෙස වා ගායනා කරන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. ඒතකොට විනිශ්චය මල්ලේ හොඳ විනිශ්චයක් දෙයි. එහෙනම්
1: මේ තරඟ අංක 34997 තරඟ කරන නුවන්ගී බැලි විතිගොඩ
4: ලක්කඩ Golden Voice.

0: මගේ ගායනා කරපු ගීතේ ඒක ලේස් බාසු ගීතයක් නෙමෙයි ලෙස් ගියාසෝකා කියන සංගීත ශිල්පියා සංගීතවත් කරපු ගීතයක් ඉතින් හරි ලස්සනයි පෙර පරම්පරාවෙන් නම් පැවතෙන ගීතයක් අද වාමේ තෝරාගෙන හරි අපූර්වට ගායනා කළා කියලා අපි විශ්වාස කරනවා අපි කියන්නේ මමයි චාමිකයි එතුළු අපේ කන්නෑම විශ්වාස කළා නම් හරියන්නේ නැහැ විනිශ්චය මණ්ඩලයටත් ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා අපේ ප්‍රවීණ සංගීත වේදින් දෙදෙනා මෙතන සිටිනවා
1: මොකද කියන්නේ අපේ නුවන්ගේ ගායනය ගැන
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර
2: නුවන්ගි මේ ගීතේ තෝරගෙන විශේෂ හේතුවක් තියෙනවද
1: නැහැ
2: නේද ඇත්තටම මේ ගීතේ ඇත්තම ගායනා කරන මම ගීතයක් ගොඩාක් සියුම් වේරියේෂන්ස් තියෙනවා මොකද ඒකට හේතුව මේක ඔය සංගීත කරලා තියෙනවද
1: හදාරනවා
2: නේද ඔය අහලති කල්යාණි ප්‍රකාර රාග තියෙනවා ඒ කල්යාණි යමන් වගේ රාග තියෙනවා යමන් රාගෙන් හැදි

0: එමන් අංග ඉදිරි පෙන්න්න ඕන මං කියන එක පොඩ්ඩක් ඔයගෙ තින් මිස්සුනා කියලා මට හිතෙනවා. කමන්නේ සාමාන්‍යයෙන් සමස්තයක් ඉදිරිපත් කරගත්තම හොඳයි ගානේ.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
2: මේස් වගේ song එකක් තෝරගද්දී මම හිතනවා පොඩ්ඩක් රාගධාරී පැත්තට බර දේවල් ටිකක් තබ්ලා එකෙන් යන සම් එක පොඩ්ඩක් ඔලුවෙන් අහගෙන හොඳට තබ්ලා එක ඇතුලේ යන සම් එක ඇතුලේ يعني ඒ බීට් එක ඇතුලේ දාන වැඩ ටික දාගන්නත් ඕනි, ආයි සම් එකට එන්නත් ඕනි, ඒක ගේනකොට බීට් බ්‍රීතින් හරියට තියෙන්නත් ඕනි, මේ කියපු ටික හරියට වෙන්නත් ඕනි. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. මම හිතනවා ඉදිරියට අපි යද්දී තමන්ගේ කටහඬට ගෝචර වෙන පරිදි සින්දුවක් හදාගෙන يعني හොතෝරගෙන ගියා නම් තව අපිට ඉදිරියට යා ගන්න පුළුවන් වෙයි කියලා.
3: සුදී අසන විග්‍රහය එනම් ඔන්නවාට කරන්න ගෙදර වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකක් කරගෙන අපි ඊළඟ වටේදී හමු වෙමු කියන බලාපොරොත්තු වෙන තමයි වාගින් සමුගන්නේ නේද?
1: ඒ තරඟ අංක 34997 තරඟ වැදුණු නුවන්ගේ වැලි විදු ගොඩ.
4: Lakhanda Golden Voice.
3: ලක්කන්ද ගෝල්ඩන් වොයිස් ස්ටෝර්මින් අපි සිටින්නේ. ඉතින් ලංකාවේ හතර දිභාගයෙන් මේ තරගය සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ඉල්ලුම් පත්‍රය යොමු කළා. ඒ අතරින් අවසාන අපේ දෙවනි වටේටනේ දෙවනි වටේට සුසු ගන්නලත් පිරිස තමයි මේ ආකාරයෙන් මේ තරගයට එකතු කරමින් සිටින්නේ. හඳුනා ගනිමු මීළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන්

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
5: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් අපතින්න.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ව්‍යාපාර විතුන් ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: අපි දැන් මොකද කරන්න නැන්ද?
5: අපි අපි නෙමෙයි ඔයා. ඒකදටලා අගේට කාලෙන්දලා ඉන්න බැරුවට මෙහාට මම මොකක් කරන්නද?
6: හසන් සමීර අධ්‍යක්ෂණයක් මල් පිකොන්
7: කරපු බුරු වැඩ නිසානේ එළියෙන් කකා අගු පිළිවෙල ලැගලක ඉන්නේ. මෙච්චර සැපට ගෙදර ඉන්න පුළුවන්කම තියෙනකොට
8: මං අපේ ගෙදර පෞද්ගලික දේවල් ඔයාලට කිව්වේ ওই විදියට ආයුධයක් කරගනි කියලා ඉතලනම් නෙවෙයි හොඳේ.
6: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න
9: මල්පි

0: රේඩියෝ රියලිටියේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: ජාමිකා මගිතරයි තාම ඉහළ මේ ගුණාත්මක භාවයේ නේතු ගීතමය අය තෝරාගෙන තියෙනවා සහ ඉතාම හොඳින් ගායනා කරනවා. විනිශ්චය මණ්ඩලයකට සුදුසු උපදේශය ලබා දෙනවා. මං හිතන්නේ මේ මේ හැය හැමෝම අර 35,000කින් තෝරාගත්ත පිරිසක්නේ. ඒ නිසා මං හිතනවා මේ හැමෝම අතරේ යම් දක්ෂතාවයක් තියෙනවා කියලා. ඒක තමයි වෙන්න ඕන කාරණාව. ඉතින් ඒ දක්ෂතාවයේ සපිරි මිනිස්සු ටිකත් අරගෙන අපි මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් ඉදිරියට යන්නයි සූදානම් වෙන්නේ.
2: තවත් තරණ කරුවෙකුට අපි අවස්ථාව ලබා දෙන්න සූදානමින් ඉන්නේ. අපි ආරාධනා කරනවා තිලිනට. තිලින එන්න.
1: තිලින අලුපොත. තිලින අලුපොත සහභාගී වෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ නියෝජනය කරමින්. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ සමාජිකයෙක්. තිලින මට ඉස්සල්ලාම කියන්නකෝ කොහොමද ඔයා මේ තරගයක් තියෙනවා කියලා දැනගත්තේ?
3: මම ඇත්තටම මගේ වාහනේ ගමන් කරනකොට මම ගොඩක් කාලා ලක්හන ගුවන් විදුලි තමයි අහන්නේ. ඒකතොට මට නිතර ඇහුණා මේ ගෝල්ඩන් වොයිස් තරංගාවලිය ගැන. ඊට පස්සේ මමත් මගේ බිරිඳත් කතා වුණා මේකට අපි උත්සාහයක් දාලා බලමු කියලා. ඒකත් එක තමයි මේ තරංගයට ඇප්ලයි කරන්නේ.
1: එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ලක්හන ගීත තේරීම ඒ වගේ වැඩසටහන් ඒක ඇතුලේ තියෙන ලෙන්ගතුකම ඒක කොහොමද ඔබට දැනලා තියෙන්නේ?
3: ඒක ඇත්තටම විශේෂයි. මොකද මම වාහනේ ගමන් කරනකොට මම එක එක නාලිකා උත්සාහ කරලා බලනවා මොනවද මට ගැළපෙන්නේ කියලා.
1: එතකොට
3: විශේෂයෙන් මම සංගීතයට ගොඩක් ආස කෙනෙක්. එතකොට මගේ අර සංගීතයත් එක්ක තියෙන ඇල්මට ගොඩක්ම ළඟින් යන නාලිකාව විදිහට මම අන්තිමට තෝරගත්තේ ලක්කන නාලිකාව. මොකද ඒ ගීත මගේ හදවතට ගොඩක් වදින ගීත.
1: මොකද
3: අර මම අර හැම වර්ගයේම ගීතයක් අහන්න කැමති කෙනෙක්. එතකොට අර සමහර නාලිකාවල් මම දැකලා තියෙනවා අර නවාරේ ගීත පමණයි වාදනය වෙන්නේ. ඒනට ලක්කන එහෙම නැහැ. මේ හැම ආරේ ගීතම වාදනය වෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන් මම මේ නකරණාලිකාව තෝරගන්නේ මගේ ඒ රුචිකත්වයත් එක්කම.
1: කොහොමද අපේ නිවේදිකාව ටික? සංනිවේදිකාව ටික.
3: හොඳටම හොඳයි. ඒ කියන්නේ හරිම ලෙන්ගතුයි. විශේෂයෙන් මම උදේට මෝර්නින් ෂෝ එක අහනවා. ඉතින් එතුමාගේ කටහඬත් එක්ක ඒ ගීත
1: අසංග
3: මහත්මයාගේ කටහඬයි. ඒ වගේම එතුමා අර අපිට දබා දෙන දැනුම ඉතාම වටිනවා. ඉතින් ඒකත් එක තමයි අපි දවස් පටන් ගන්නෙ. ඉතින් හරිම සතුටුයි මේ අද මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ලක්කන නාලිකාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නම්.
1: 42 ලස්සන අංකයක් ඡාමි.
2: ඒකේ රයිම් වෙන නම්බර් එකක් තියෙන. ඒ වගේම වාසනාවක් ලැබෙන්න ඕනේ. තමන් හිතන හීනියට යන්න අපි අවස්ථාවක් ලබා දෙන්න.
1: මිනිස්සු ජීවත් වෙන්නේ අනි ලස්සන ලෝකයක. එයාගේ හීන හැබෑ කරන්න අපි උදව් කරනවා කියන්නේ ලක්හඬ චැනලයක් විදිහට උදව් කරනවා කියන එක හරිම වටින කාරණාවක්. ඉතින් ඔබේ ජීවිතේ කොටස් කරුවා විදිහට ලක්හඬ සහභාගී කරගෙන තියෙන්නේ. ඉතින් අපි ඔබව අපේ කොටස් කරුවෙක් බවට පත් කරගන්න. දැන් අද තෝරගන්න ගීතේ කොයි වගේද?
3: අද මම තෝරගත්තේ මහාචාර්ය සනත් නන්දසිරි ගායනා කරන ඈත පිට ගම්මානෙන් නැගෙන ගීතය.
2: විශේෂ ඉතාම දුක්බර.
1: ඕක මේ හරි ලස්සන කතාවක්. මොකද නේද මේ ඔය සුනිල් සරත් පෙරේරා මහත්තයා තමයි මේ ගීතේ රචනා කළේ. සුනිල් සරත් පෙරේරා මහත්තයාගේ ගම නෝන මහත්තයාගේ ගම තමයි රඹුක්කන. ඉතින් එයා රඹුක්කන ගිහිල්ලා නෝනව ගෙදර ඇරලා එක දවසක් මේ දෙන්න සාමාන්‍යයෙන් දෙන්නම හැම මොහොතකම එකවර ඉන්නේ. නමුත් මෙයාට සිද්ධ වෙනවා නෝනව ගෙදර තියලා මෙයාට රාජකාරී කටයුත්තකට කොළඹ එන්න. ඉතින් ඒ කොළඹ එනකොට එයා රඹුක්කන පහු වෙනකොට එයාට හම් වෙනවා මාවය. මාවය පාලම් පයින්කොට ඒ කාලේ හැමතැනම ලයිට්ස් නැහැ. ඉතින් ඈත පේනවා කුප්පිලාම්බ පත්තු කරලා තියෙන ගෙවල්වල පුංචි පුංචි එළි. ඒ එළි දැකලා මෙයා හුදකලාවේ කෝච්චිය හේත් වෙලා එනකොට මෙයාගේ ඔළුවට එන සටහන තමයි ඔය එකතු කරන්නේ. ඉතින් ඒක ඇත්තටම ආදරවන්තියක් කොහෙදෝ තැනක තනි කරලා හපුව වෙනකොට අපිට හරි දැනෙන ගීතයක්. ඒ වගේ ගීත මේ වගේ වැඩසටහනකට ගායනා කරනවා කියන්නේ අපේ නිල රසිකයෙක් විදියට, ගෝල්ඩන් රසිකයෙක් විදියට, රත්තරන් රසිකයෙක් විදියට මම හරි ආදරයෙන් පිළිගන්නවා. අලුතොත එහෙනම් අපි ගීතය ගායනා කරමු.
2: අපි අවස්ථාව ලබා දෙන සූදානම් අංක 4242 යටතේ තරඟ වදින තිලින අලුතොත.
0: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: දක්කන ගෝල්ඩන් වොයිස් නියෝජනය කළ අපේ තරඟකරුවා අඩුවෙලින් 42.42 4242 අංකය දරන තිලින අලුපුත. තිලින, ඉතාම ලස්සන ගීතයක් ගායනා කළේ. දැන් මොකද වට දැනිච්ච හැඟීම?
1: මේ ගීතය ඇත්තටම දැන් අපේ ජීවිතේ මම විශ්වාස කරනවා අපිට සතුට, දුක, වේදනාව, ජයග්‍රහණ ඒ හැම දෙයක්ම අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරින් එකක් තමයි විරහ වේදනාව කියන්නේ. ඉතින් ඒ විරහ වේදනාව මනාවට පිළිඹු වෙන ගීතයක් තමයි මේ ගීතය. ඒ වගේම මහාචාර්ය සනත් නන්දිස්ත්‍රිගේ ඒ භාවාත්මක කටහඬ සහ එතුමාගේ අනගිබවණීය තනු නිර්මාණයත් එක්ක මේ ගීතය බොහොම හැඩ වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ ගීතය තෝරගන්නේ. ඉතින් මම හිතනවා මට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා මේ ගීතේට.
0: චාමී හොඳ රසඥතාවයක් තියෙන චරිතයක් කියලා මට හිතෙනවා.
2: කතා කරනකොට තියෙනවානේ අර වචන ගලාගෙන යාමත් එක්ක යම් මැසුරක් තියෙනවා.
0: ඒකනේ. තෙලෙන කොයිද ඉගෙන ගත්තේ?
1: මම අධ්‍යාපනය ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය ලබනවා පේරදිනි ඉංජිනේරු පීඨේ. එතකොට දැනට පුරුතියෙන් මම ඉංජිනේරුවරයෙක් විදියට කටයුතු කරනවා.
0: කොච්චර හොඳයිද? හරි වටිනවා ඔබ වැනි බුද්ධිමත් ශ්‍රාවකයෝ අපිත් එක්ක එකතු වෙලා ඉඳින් පිළිබඳ විනිශ්චය මණ්ඩලය මොකද කියන්නේ වැඩේ ගැන?
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: ඔව් තිලින, ඇත්තටම මට සිංගින් වල එහෙම ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයා ඇත්තටම පිච් එකට සිං කරා, හොඳටම සිං කරා. මම පොඩි දේවල් ටිකක් මට කැමති ඇඩ් කරන්න. ඔයා ඉදිරියට යනකොට මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාගේම කටින් කිව්වා මේ සින්දුවේ ගොඩක් ඉමෝෂන්ස් තිරිච්ච සින්දුවක් කියලා. මම පර්සනලි අහන්න කැමති නෑ ඔයාට විරහාවක් තිබ්බද නැද්ද කියලා. නමුත් මම මෙහෙම දෙයක් කියනවා, මට හිතෙනවා ඔයා තව ටිකක් කොහෙට හරි වෝකල් ට්‍රේනින් යනවාද කොහෙ හරි දැනට, නැත්නම්
1: දැනට සහභාගී වෙන්නේ
3: යන්නේ නේ? මට හිතෙනවා ඔයා අපි ඉදිරියට යනවා නම් ඇත්තටම යන්න වෝකල් ට්‍රේනින් එකකට ගිහිල්ලා ඉමෝෂන්ස් කියන දේ කටහඬින් එළියට දාගන්නේ මොන විදිහටද කියන එක පොඩ්ඩක් තව ඔයා අධ්‍යයනය කරොත් හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන් කියලා. මට ස්පෙෂලි දැන් ඔය සින්දුවේම කෑල්ලක් ගත්තත් අන්තිමටම ඔකේ කියවෙනවා, අපිට වීඩියෝ එක දැක්කොත් තේරෙනවා අන්තිමම කෑල්ලේ මියුසික් එක ඉවරනකොට ඔයා ඇස් පියාගෙන ඇය නිදි නොමැති තලේ කියන කෑල්ල ඔයා එතනදි ඉමෝෂන් වෙනවා. මං කියන්නේ ඒක ත්‍රූ අවුට් ද හෝල් සොන්ග් තියාගන්න පුළුවන් නම් සෑහෙන සාධාරණයක් ඉටු කරන්න පුළුවන් කියලා. හොඳ ගායනයක්.
0: එහෙනම් ඒකේ තියෙන පොඩි කොළෙලියක්, මට හිතෙනවා ඒකේ කොළෙලියක් තියෙනවා කියලා
2: නේද? එහෙනම්
0: වාට සුබපතනවා අපි. අපි දවසක ආයේ හම්බෙමු ඊළඟ වටේදී නේද? තේරිලා තිබුණොත් කොමුණ තහගෙන ඉන්න. දැන් අපි සඳුදට, බදාදට, සිකුරාදට ඉතින් මොකද වෙන්නේ කියලා කියන්න
2: පුළුවන්. හරියටම කියන්නේ සිකුරාදා. මොකද වෙන්නේ? මොකද වෙලා තිබුණේ කියන.
0: ඒ තරගයට සහභාගී වුණේ කඩුවෙල සිට අද ලක්හඬ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් එකතු වුණු අංක 42.42 අංකයෙන් මේ තරගේ නියෝජනය කරපු තිලින අලුපොත. නම්පිය රේඩියෝ රියලිටියේ මීළඟ තරඟකරුවා මේ විරාමයෙන් පසු හඳුනාගන්න.

0: ලකන්න රඩියෝ ITN
1: යුත්තකයින් ඔයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: අසන්දිමිත
5: වාට අද මම ඩිනර් එන්න ඕනේද
6: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා
5: ෂා නියමයි ඒත් ඔයාදනේ කන්න පුළුවන් නේද වාට සාමාන්‍යෙම වැඩ බෑනේ
1: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත
7: now you are trying to be selfish don't be that නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: දැන් වෙලාව හවස 3:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 petrol heater එක ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
4: රටට

0: දශක තුනක අභිමානයෙන් හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. හොඳයි, මේ තාලපද මවන වෙලාව. මම එහෙම කියන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා ඉන්න තරංකරුවන් හඳුන්වා දෙමින් අපි මේ සිටින්නේ. එක වොයිස් ගත්තොත් එකිනෙකට වෙනස් නේද? ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාවය. හැබැයි මේ අය ගීත ගායනා කිරීමට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය මේ තරගේ හුඟක් දුර යන්න හේතු සාධක වෙනවා. අංක 856 ජයල සිට පැමිණි රැමෝනා ජයමහා.
1: අයිබෝන්, කොහොමද ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන දැනගත්තේ?
2: මම FM එක අහනවා, එතකොට තමයි දැනගත්තේ.
1: කෙනෙක් ලක්කඩ හංගන කෙනෙක් පැල් බැඳගෙන ලක්කඩ හනවා.
0: ඒකනේ කියන්නේ කොච්චර වටිනවද නේද? හරි, රැමෝනා, මේ ලස්සන නමක් රැමෝනා කියන්නේ නිතර හම්බෙන්නේ නැති ගන්නේ.
2: ඔව්.
0: ඒකනේ. එතකොට වාගේ ජීවිතේ මොනවද මේ දවස්වල වෙන්නේ?
2: මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 7යි, පුතාට අවුරුදු 4යි. ඒගොල්ලන්ත් එක්ක ගෙදරට වෙලා වැඩ කරගෙන ඉන්නවා.
0: එතකොට මේ සින්දු කියනවා කියන එක එක නිකන් විනෝදාංශයක්ද?
2: නෑ, මං බෙලුට් සෞන්දර නිකේතනේ සංගීත බටිර සංගීතය හදාරලා තියෙනවා. 2012 13 14 කියන අවුරුදුවල. ඉතින් ඊට පස්සේ
0: ඩිප්ලෝමා ධාරණියක්.
2: ඔව්.
0: එතකොට ගුරු වෘත්තිය හෝ වෙනත් රැකියාවකට ඔබ ගියේ නැද්ද?
2: ගෙදර මම වෙස්ටර්න් මියුසික් ක්ලාසස් කරා ඒ කාලේ. ඊට පස්සේ මම වෙන ජොබ් එකක නිරත වෙලා හිටපු නිසා මට මියුසික් එහෙම මිස් වෙලා ගියා. ඊට පස්සේ තමයි ආයේ මං දැන් ITN අහන නිසා නැවතත් මියුසික් කරන්න ඕනේ කියලා හිතුනේ.
0: රැමෝනා කියන්නේ එතකොට ජාතික තරුණ සෝසභාවේ බෙල්ලුට් සෞන්දර්ය ගම්මානේ අර දඩබ්බර පුහුණුවට යටත් වෙච්ච චරිත. දෙපාන්දර 4 මාට පටන් අරන් රෑ 10 මාට ඉවර වෙනනේ.
2: ඔව්.
0: ඒක එහෙම වුණාම තරඟේ හොඳට තියෙන්න ඕනේ. එතකොට තෝරගත්ත ගීතය?
2: අද තෝරගත්ත ගීතය රහසයි සඳුරු ජීවේ කියන ගීතය.
0: අපේ මරිසල් ගුණතිලක ගායනා කළේ.
2: ඔව්.
0: හරි ලස්සන ගීතයක්. ඉතින් මරියක්වත් මතක් කරගෙන එයාටත් ආදරේ කියලා අපි ආයෙත් සිහිපත් කරගෙන එනම් මේ ගීත ගායනා කරමු. අපි හැමෝම අහගෙන ඉන්නවා.
1: මේ තරඟ අංක 856 තනක වදින ජා ඇලිසිට පැමිණි රැමෝනා ජයමහා.
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: මොනවාගේ ලස්සන ගීතය නේද? රිද්මය එක තමයි ගියේ. ඕපන් ස්ටේජ් එකක් වගේ. රංග දෙමින් ගායනා කළේ. වගේ සින්දුවක් ඉතින් හිටගෙන ඔහේ කියන්නත් බෑනේ නේද රමෝන?
1: අපිට ටික වෙලාවකට පස්සේ තමයි මේ බීට් අප් සින්දුවක් ඇහුනේ නේ.
0: රමෝන දැන් සාමාන්‍ය කාගේ ගීත වලටද වැඩිය ආදරය කරන්නේ?
2: මාරියසෙල් ගුණතිලක මහත්මියගේ, ඒ වගේම ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ඒ වගේ ගීත වලට තමයි ගොඩක්ම කැමති.
0: ගීත වල වචන එහෙම මතකද?
2: මතකයි.
0: දැන් මම ඔයාගේ වාට යෝජනා කළොත් එහෙම ගීතේ කොටසක් කියන්න කියලා වෙලා පුළුවන් ද අපිට කෝඩ් එක දුන්නොත් එහෙම ගායනා කරන්න? ලැස්සි.
1: අභියෝගේ බාර ගන්න.
0: මිනිස්සු වල මොකද කියන්නේ? ඈ උදව්වක් කළොත් ඔන්න තාපුඩි හැඩක් ගන්න පුළුවන්.

0: හොඳයි. අපි සුබපැතුම් එකතු කරනවා. ඉතින් මේ අපේ විනිශ්චය මණ්ඩලයේ හිතවතුන් බලමු ඔබ කෙරේ කොයින් වගේ පැහැදීමක් ඇති කරගෙන තියෙනවද කියන කාරණාව. ඉතින් රෙසිල් වණිගසේකර අපේ සංගීත නිපුණ රෙසිල් වණිගසේකර මහත්මයා මේ ඉතාම හොඳ සංගීත පරිචයක් තියෙන සහෘදේ. රෙසිල් කොහොමද අපි මේ ගායනය?
1: රමෝනා මට හිතෙනවා ගීතය ඇත්තම හොඳින් ගායනා කළා. පිචින් ඒ ඔක්කොම හොඳයි. අපි කියනවා ආටිකියුලේෂන් කියලා නේද දිලිබ? ආටිකියුලේට් කරනවා කියලා. ඒ කියන්නේ අපි කියන්නේ අදාළ කන්සොනන්ට් අපි ප්‍රොනවුන්ස් කරන විදිය. ඒ ප්‍රොනවුන්ස් කරන විදිය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් තව හොඳයි කියලා මට හිතෙනවා.
2: විශාරද දිලිබ ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: හොඳටම ගායනා කරා ගීතේ. මට නිකන් තේරුණා සමහර වර්සස් පටන් ගනිද්දී ටෙම්පෝ එක චූට්ටක් ඔයා දශම ගානක් පොඩ්ඩ ඉස්සර වුණාද කියලා. ඔයා ඉස්සර වුණාද කියලා. ඒක දැන් පොඩි ටෙන්ෂන් එකක් අපින් නිහින්දා දන්නෙත් නෑ. මම හිතන එක චූට්ටක් හදාගෙන ගියා නම් අපේ රෙසිල් මහත්මයා කියපු දෙයත් එක්ක හොඳ ගමනකට යන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද හොඳ වොයිස් එකක් තියෙනවා, ස්ට්‍රොง වොයිස් එකක්.
0: විශාරද දිලීප ලියනගේ එහෙම කිව්වන් නම් ඒක සලකා බැලිය යුතු කාරණාවක්. ඈ එමොන දැන් ඔයාගේ අදහස් කියන්නේ?
4: ගොඩක් සතුටුයි මේ වැඩසටහනට තරඟයට සහභාගී වෙන්න ලැබුණ එක ගැන. ඉතින් ඒ කියන අඩුපාඩුත් හදාගෙන ප්‍රතිඵල කොහොම වේවි කියලා බලලා තරඟ වදින්න සූදානමින් ඉන්නවා.
0: කොච්චර වටිනවද? යම් කිසි දවසක අපිට කියන්න පුළුවන් වුණොත් එහෙම නේද? මෙන්න ජායලින් අපි හඳුනාගත්ත රැමෝනා ජයමහා. ආ ප්‍රසංග වේදිකාවේ කියලා.
4: කියන දවසක් ඒ
0: අනිවාර්යෙන්ම.
4: එතකොට මතක තියාගන්න රැමෝනා, දැන් සඳුදා බදාදා දවස් දෙකේ මේ තරඟකරුවන්ගේ හඬ අහන්න ලැබෙනවා. හැබැයි හරියටම ප්‍රතිඵලය අපි කියන්නේ සිකුරාදා. සිකුරාදාට දැනගන්න පුළුවන් රැමෝනා ගමන ඉදිරියට යනවාද කියලා. හරි, අපි එහෙනම් සමුදෙනවා. තරඟ අංක 856 න් තරඟ වැදෙනු ජා ඇලසිට පැමිණි රැමෝනා ජන.
5: එකිනෙකට වෙනස් හඬින් විවිධ වූ ගායන හැකියාවන්ගෙන් අදත් ඔවුන් සිය දක්ෂතාවන් ලක්කඬ ගෝල්ඩන් වොයිස් වේදිකාව මත මෙලෙසින් ඉදිරිපත් කළා. ඒත් මේ අතරින් ලක්කඬ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ කවුද? අද ඉදිරිපත් වුණු තරඟකරුවන්, ඒ වගේම පසුගිය සඳුදා ගී ගැයූ තරඟකරුවන්, මේ හඬ අතරින් ස්වර්ණමය හඬ කාගේද? සිකුරාදා දවස හරි විශේෂ දවසක්. එදාට අපි ප්‍රකාශ කරනවා ලක්කඬ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබන ජයග්‍රාහකින් කවුද කියලා. ඉතින් සිකුරාදට අපේ හමුවීම මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඬ Golden White.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාතික වාර්තා කබන කෝටි 8 NLP දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත්
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මිගන කඩදිරු සම්බන්ධ නඩුවට අදාළ දීතිපති උපදෙස් මත ගුවන් හමුදා තාක්ෂණික හා ප්‍රසම්පාදක කමිටුවේ ප්‍රකාශ යළි ලබා ගන්න ලෙස දරුම් තිය ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටු මහේස්ත්‍රාත් අධික නිලධාරි දරුම් තුණ්ඩා මහේස්ත්‍රාත්වරයා හිදී නියෝග කළේ අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙම නඩුව ලබන වසරේ ජනවාරි 6 වෙනිදා යළි කැඳවීමටයි නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇප මත මුදහැර ඇති හිටපු රුසියා තානාපති උදයන්ග වීරතුන් කියන අය අධිකරණ හමුවේ පෙනී සිටියා. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මහමණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර ඒ පැවැත්වීමයි අරමුණ. ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක් හටගත්තා. ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ඉරානයේ සම්බන්ධයෙන් ඉදිරිදී ගණ්ඩා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහාද වැදගත් වන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu. මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කියනවා.
7: සහයෝගීතා අනුග්‍රහය. පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
8: සන්ධ්‍යාව කවස 4:04.

0: කටයක් එකතු කරගෙන මේ පැත්තට එන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ට ඔයාර මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අද අපේ Facebook post එක තියෙනවා. ඒකටත් comment එකක් දාන්න, like එකක් දාන්න, share කරන්න මේ ඔක්කොම පුළුවන්කම තියෙනවා. ලක්හඬ official අපේ Facebook page එකට ගියා තින්.
1: අපි මේ hina vela කෑ ගහලා සතුටින් කතා කරාට
0: හරි
1: කලාවට ආදරය කරන මිනිස්සු විදියට අපේ හිතේ ඇතුලේ පොඩි කඳුලක් තියෙනවා. ඒ තමයි ප්‍රියංකර පෙරේරා ආදරණීය කලාකරුවා අපෙන් සමුගෙන කියා කියන ප්‍රවෘතිය අද උදේ අහන්න ලැබුණා. ඉතින් hina හෙන්න ගොඩක් අයට ලස්සන ගීත ගා, ගොඩාක් ගායනා කරමු, ගොඩාක් අය සතුටින් දියමු ආදරණීය කලාකරුවෙක්. hina හෙන්න මට ඉගැන්නු සනසීමට අප හැමෝටම ගොඩක් උදව් කරපු ගායන ශිල්පියෙක්. ඉතින් එයාට අපේ විදියට අපි කියන්නේ
0: සුභ ගමන්.
1: සුභ ගමන්.

0: Lakhanda Radio ITN
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 13

0: තෙස් එක බිදුවයි එකයි එකයි දෙසි අසුහයයි දහයයි එකොල්හා ෂණි ගැමතුම් දහනවේ දහසය.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හව සහතරයි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. මේ පැයි මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: Radio ITN。මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මාත ඔමිට කලින් මීටලා නෑනේ
2: මන්නන් ඉදාරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
1: තින් පිස්සි කියන්න එපැයි.
2: එහෙම කියන්න බෑනේ. ඒතොර මං බයික් වෙනවා.
3: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
4: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
3: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
4: ඒක හොඳයි ආන්ටි. මම රාජවංකටත් කියන්න.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: හතරයි විනාඩි 23යි වෙලාව. හිබිනින් drive එකකින් ඉන්න වෙලාව.
1: ඕකේ.
0: දැන් RDB බැංකුව ගැන අපි කියලා දෙනවා. තොරතුරු දන්නවා මොනවද RDB බැංකුවෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභයන් සම්බන්ධව. විශේෂයෙන්ම මේ දවස්වල ස්ථාවර තැන්පත් වලට ඔයාලට ලොකු පොලියක් ලබා ගන්න පුළුවන්. මුදල් තැන්පත් කරන මාස ගාන අනුව ස්ථාවර තැන්පතුව දාන මාස ගාන අනුව ඔයාලට පොලිය වැඩි මෙන් ලැබෙනවා. ඉතින් වැඩි පොලියක් ලැබෙන නිසා මේ දවස්වල වැඩිපුර මුදල් ටිකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම RDB බැංකුවත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් දාන්න. ලංකාව පුරාම ශාඛා 272ක් තියෙන නිසා ඕනම තැනකින් ලංකාවේ හරි පහසුවෙන් ගනුදෙනු ආරම්භ කරන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා RDB බැංකුව. ඉතින් එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. යන ළඟම තියෙන RDB බැංකුවට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: ඩෝමා මැෂින් එකක් ඔයා ගන්න දැම්මම ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න. සහල් නිෂ්පාදනය ආශ්‍රිතව නම් හැම වැඩක්ම සහල් නිෂ්පාදනය කරන කොට තියෙන හැම වැඩක්ම පහසු කරගන්න දැන් මැෂින්ස් යාල ළඟ තියෙනවා. වී කොටන එකට කඩ දෙකෙලි බෙට යන්ත්‍රය, ස්ටීම් බට්ට මේ වගේ තියෙනවා. සාදසුරුම් කරන යන්ත්‍ර, එතකොට කළු ඇටි වත් කරන යන්ත්‍ර මේ විදියට ගත්තට පස්සේ හැම වැඩක්ම පහසු කරගන්න දැන් ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින් හඳුන්වා දීලා තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම ඩෝමා නමත් එක්ක අරගෙන ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් සහල් ආශ්‍රිතව වගේම දැන් ඇඹරුම් ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තයක් කරන කෙනෙක්ට ඇඹරුම් යන්ත්‍ර වගේම පිරිසිදු පොල්තෙල් ටිකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඔයාට පොල්තෙල් හිදින යන්ත්‍රත් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් ඔයාට අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් මිලදී ගැනීම හැකියාව තියෙනවා. අලවීන් පස්සෙත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන තැනක් තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න යන නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට එතනට ගිහින් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවේ තියෙන තැන ඔයාලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. යන කලින් කතා කරන්න ඕනේ නම් මෙන්න නම්බර එක කතා කළ විස්තර දැනගන්න 011 7679 579 011 7679 579 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම තමයි විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්නව ගන්න වාගේ ගිනිවැසි තියෙන ඕන කුස්සිය තියෙන්න ඕන නිෂ්පාදන පෙළ. විජේ නිෂ්පාදන කියන්නේ අපි මිරිස් ටිකක් මිරිස් කුඩු ටිකක් දානකොට රතුපාඩ විතරක් නෙමෙයි. ඒක ඇත්තට මිරිස් ඒ සැර තියෙන්න ඕන. කහකුඩු ටිකක් දැම්මට පස්සේ නිකන් දාලා කහකුඩු ගොඩාක් දාලා නිකන් කහපාඩ කරගෙන වැඩක්
1: නැහැ.
0: ඈ ඒකෙන් විතරක් ප්‍රයෝජනයක් නැහැ. කහ දාන්නේ මේ කහපාඩ කරගන්න විතරක්
1: නෙමෙයි.
0: කහවල තියෙන රසායනික ගුණය, විසබීජ නාශන ගුණය මේ හැම දෙයක්ම නිසා තමයි අපි කෑම වේලට කහ ටිකක් දාන්නේ. ඒක අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඕන. ඉතින් ලංකාවේ නිකන් ස්වභාවිකවම අපි ස්වභාවික නිෂ්පාදනය කරන කහ කුඩු ටිකක් ඕන නම් විජය නමත් එක්ක ගන්න වෙනවා. එක එක තැන් වල තියෙන කහපාටර තියෙන හැම කුඩක්ම කහ කුඩු නෙමෙයි කියන එක තේරුම් අරගෙන නේද?
1: හරි.
0: අරගෙන පාවිච්චි කරන්න කැමවේ රස ගන්නවා වගේම පෝෂණීය ගුණය ගැනත් ඔයා හිතන්න ඕන. ඒ නිසා අපි කියන්නේ විජය නිෂ්පාදන ගන්න කියලා.
1: ප්‍රමිතියට අනුව ඔයා කුළුබඩු ටික හොයන තැනක් හොයනව නම් ඔන්න විජය නිෂ්පාදන ළඟම තියෙන්න ඕනේ. මුළු තැංගේ රස කරන නිෂ්පාදන පෙළක් තමයි විජය නමින් ඔයාට ලැබෙන්නේ. අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් අරගෙන යන විජය නිෂ්පාදන වලට ඒ විශ්වාසයත් එක්ක හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයා ගෙදරයිට නෑදෑයන්ට මේ ඕනම කෙනෙක්ට රසට කැම ටිකක් දෙන කෙනෙක් නම් ගුණට කැම ටිකක් දෙන කෙනෙක් නම් ඔයා තෝරගන්න මොන නිෂ්පාදන තමයි විජය නිෂ්පාදන.
0: හතරයි විනාඩි 27යි වෙලාව. මං කියන්නේ අර අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඉදිත් කිව්වා කලාවට ආදරය කරන මිනිස්සු විදියට අපිට පොඩි හිතේ කඳුලක් එකතු කරගෙන තමයි අපි මේ හැම දෙයක්ම කරන්න කියලා. මොකද කලාවට එකතු වුණු ආදරණීය ගාන ශිල්පියෙක් ප්‍රියංකර මේ පෙරේරා මහත්මයා අභා ප්‍රාප්තුණා වගේම තවත් කලාවත් එක්ක බැඳුණු
1: හැබැයි
0: ලොකුවට එළියට ඇවිල්ලා තමන්ගේ මේ පුරාජේරුව කියනවත් එහෙම නැත්නම් තමන්ගේ මේ වගතුග කියනවත් වැඩි කැමැත්තක් දක්වපු නැති
1: හැබැයි
0: නිහඬව තමන්ගේ කලාව මේ සමාජයට දායාද කරපු ආදරණීය ශිල්පියෙක් තමයි විමල්චිත් දොඹගහවත්ත මහත්මයා කියන්නේ. ඔහු තපාතරින් සමුගත්තා. ඉතින් විශේෂයෙන්ම මේ ඔහු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ටෙලිනාට්‍ය සහ විවිධ කලා නිර්මාණ සඳහා සංගීත නිර්මාණය කරපු නිර්මාණ වේදියෙක්.
1: ඒ
0: වගේම පදරචකයෙක් විදියට ගායනා කරපු ජනප්‍රිය ගීත තියෙනවා.
1: ඒ
0: වගේම සංගීත නිර්මාණය කරපු ගීත තියෙනවා. ඒ විදියට ගත්තට පස්සේ සීතල කැටගැසි හොල්ලන්නට පෙරලන්නට ඕන දෙයක් ඕන දෙතුන් දෙනෙක් මේ වගේ ගීත ගණනාවක් තියෙනවා. ටිකක් අර ගැමි සුවඳ ජන සංගීතාභාෂය මේ වගේ සමාජීය සිදුවීම් උපහාසයට රැක් කරමින් පහාසාත්මක විදියට තමන්ගේ කලා නිර්මාණ ඇතුලේ එළියට දාන්න උත්සාහ කරපු මේ වගේ නිර්මාණවේදියෙක් ඉතින් ඔව් අපැතරින් සමුගත්තා. ඔහුත් එක්ක බැඳුණු මේ ලස්සන සින්දුවක් තියෙනවා. අපි හැමෝටම මතක.
1: ඒ
0: වගේම ලස්සන පණිවිඩයක් සමාජයට එකතු කරන්න සමත්තුණු ගීතයක්. ඇන්ටන් ජූඩ් සමගින් සහාය ගායනයට එකතු වුණා මේ විමලජිත් දොඹගහවත්ත ආදරණීය කලාකරුවා. උනපුරුකේ බඩු වලිගේ දාලා අහලා තියෙනවද එහෙම සිද්ධාක්? අන්නේ සින්දුව මේ ගොඩක් මිනිස්සු අතර ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි මේ ගීත ඇතුලේ ලොකු පණිවිඩයකුත් සමාජගත කරන්න උත්සාහ කරා. ඉතින් අපි අහමු සින්දුව.
1: අහමු.
0: අපි එතුමන්ටත් කියන්නේ
1: සුභ ගමන්.
0: සුභ ගමන් කියලා.

0: Lakhanda Radio ITN
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල plantation මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල green supermarket ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම supermarket ජාලයයි.
3: ඇහෙනවා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්න.
8: හවස 4:33යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවි.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ දුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6679 579.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
5: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.
6: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හතරයි විනාඩි 42 වෙලාව ටීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගත්ත දින වාගේ වගා බීමට ඕන කරන වතුර ටික විදුලි බිලට තිත තියලා සූර ශක්තියෙන් පමණක්ම ක්‍රියාත්මක වෙන ටීප් ටෙක් වෝටර් පම්ප් එක හරහා ගන්න පුළුවන්කම තියෙනවා. සූර ශක්තියෙන් වැඩ ගන්න ටීප් ටෙක් වෝටර් පම්ප් එක විතරක් නෙමෙයි සෝලා පද්ධතියක් ඔයාගේ නිවසට වැඩවීමට කාර්යාලයට ඕනම තැනකට සවි කරගන්න දැන් හැකියාව තියෙනවා. ලංකාවේ ප්‍රමුඛතම සෝලා සේවා සපයන ආයතනයක් විදිහට ටීප් ටෙක් ආයතනයත් එක්ක එකතු වෙලා.
1: ඉතින් ටීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඩීප්ලෙක් සෝල එකක් ගන්නවා නම් එහෙමයි නැත්නම් අපේ ගොවිම හදට පුළුවන් ඩීප්ලෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්න. ඒකත් හොඳ සුවිශේෂ උමිලාඩු කිරීම එක්ක ඩීප්ටෙක් ආයතනය දෙන සෝදනම් ඉගෙනවා ඩීප්ලෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවිම හතුන්ට. එනිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0711711 කෝල් එකක් දෙන්න.
0: බුදු අයියේ අපි ඉවරයි.
1: දැන් මේක කියද්දි දන්නව ඇතිනේ
0: බුදු අයියේ අපි ඉවරයි.
1: මට ෆේසර් වගේ
0: මෙහෙමයි. දැන් අද ශිෂ්‍යත්ව රිසල්ට් එනවා කියලා කියනවා.
1: හරියේ හොඳයි හොඳයි.
0: පහේ හපන්නුන්ගේ
1: වැඩ කිඩ ටික බලා ගන්න පුළුවන්.
0: ටික බලා ගන්න පුළුවන්. වැඩ කිඩ ටික මේ දැන් අපි දැක්කනේ. වොයිස් කට් දීපු අය තමයි දැන් ඔය මං කිව්වේ. වොයිස් කට් දීපු අය කියලා ඇති බුදු අයියේ අද්දවරය කියලා දැන් කියවෙන ඇති.
1: ඕකේ. දැන් අඬනවා දැන්.
0: සමාව වේවා ඉතින් එහෙම නෑ පොඩ්ඩ ඇත්තටම දක්ෂ වෙන්නේ නැති නිසා වෙන්නේ නැති එච්චර පහසුවෙන් මොකද පොඩි අය ළඟ නෑනේ ඔය බොරුව කියන එක. ඇත්ත ඒක එයාලට බොරු කරන්න තේරෙන්නේ නැහැ බොරුව එහෙම කියලා නෑ. දැන් ඉන්න අප්පු හාමිලට තියනවත් දන්නේ
1: නැහැ.
0: හැබැයි එහෙම මේ
1: අපි පොඩි අය කියලා සමස්යක් ගත්තාම එහෙමනේ කියන්නේ
0: නේ. ඔව් මේ ඒ නිසා දැන් අද හවස රිසල්ට් එනවා කියලා තියෙනවා. ශිෂ්‍යත් ප්‍රතිපල නිකුත් වීමට නියමිතයි. ඉතින් මේ සැරේ මං හිතන්නේ ගොඩක් කලින් රිසල්ට්ස්
1: එනවා
0: වගේනේ. ඉතින් විභාගයේ වෙනුයි මහන්සි වුණු දරුවෝ විතරක් නෙමෙයි
1: දෙමව්පියෝ ගොඩක් කලවට දරුවන්ට වඩා දැන් දෙමව්පියෝ තමයි බලාගෙන ඉන්නේ මේක.
0: ඔව් දෙමව්පියෝ ගොඩක් දෙනෙක් දැන් අද හවස වෙනකන් ඇඟිලි ගැන බල බල බල ඉන්නවා.
1: පාද පස්වරු එනවා කියලා කියනවා දැන් කොහොම හරි.
0: පස්වරු කියන්නේ දැන් පස්වරු තමයි. දැන් කොයිලාවේ මේක කොයිලාවේ රිසල්ට්ස් එළියට දායිද දන්නේ. දැන් හැමෝම සූදානම් මිනිනවා. වෙබ් අඩවිය දන්නවා www.donates.lk වෙබ් අඩවිය හරහා ඔයාලට රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසලා ඔයාට පුළුවන්කම තියෙනවා ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල බලා ගන්න නිකුත් උනාට පස්සේ.
1: රයිට් දැන් මම බලන්න බෑ.
0: දැන්ම ලොග් වෙලා ඔක බ්ලොක් කරලා අන්තිම රිසල්ට් ආවට පස්සේ ලොග් වෙන්න බැරි වෙන්න.
1: දැන් අම්මලා තාත්තලා ෆෝන් එක අතේ තියාගෙන බලාගෙන ඉන්න ඇති කොහොම හරි ටක්කලා බලා ගන්න ඉතින්.
0: ඔව් නිවුස් ඇලර්ට් එකක් එමෙයි. ඉතින් රිසල්ට්ස් ආවා කියලා. ඒ නිසා දැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බලන්න ගිහිල්ලා ඉතින් සියලු දෙනාට අපේ ප්‍රාර්ථනාව ජය වෙන්න කියන එක. හොඳින් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ ස්කෝල් එකට යන්න මොකද ලොකුව බලාපොරොත්තු.
1: ලොකු ස්කෝල් එකට මම
0: යනවා කියලානේ.
1: කියන්නේ
0: කමක් නැහැ. ලොකු ස්කෝල පොඩි ස්කෝල කියලා එකක්
1: නැහැ.
0: හැම ස්කෝලෙම උගන්නනවා. ඉතින්
1: ලගම පාසල හොඳම පාසල
0: වෙන්න කියන එක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් හොඳට ඉගෙන ගන්න මේ කඩේම හොඳින් ජයග්‍රහණය කරන් ලැබෙන්න කියන ප්‍රාර්ථනාව අපි හැමෝගෙම හිතලා තියෙනවා.
1: All the best.
0: All the best. ජය වේවා. 4:46

0: ආවා
1: නයන කලූකේ කියඳලා හරියන්නේ ආන් ඇවිල්ලා
0: අපි මෙහෙ කියනකොට ඒක දාලා
1: ආ අපි මෙහෙ කියනකොට අපි කිව්වනේ අස්වරුවේ කියන්නේ දැන් උනත් එන්න පුළුවන් කියන හිටි කියනකොටම දාලා අනිත් පැත්තෙන් බලන්නකො
0: දැන්
1: බලලත් ඇති අපි නිකන් කියන්න ඕනේ නැහැ
0: අපි උනාට ඒක රස්සරට දුන්නා
1: අපි සෑහෙන වණලා කරලා දෙනකොට
0: මෙන්න
1: මෙහෙ දාලා අපි මෙහෙ නයන කලූකේ කියනවා
0: ලකුණු
1: කියදහන්නේ මම
0: දන්නවා
1: හරි එහෙනම් දැන් පොඩ්ඩොන්ට පුළුවන් ගිහිල්ලා බලන්න රිසල්ට්ස් බලලා
0: හරි
1: හැපි වෙන්න
0: හරි
1: විතරක් නෙවෙයි
0: හා විතරක් නෙවෙයි කියන්නේ ඇයි
1: ඒ කියන්නේ මෙහෙමයි දැන් සතුටු වෙන අයට වගේම
0: හරි
1: රිසල්ට් එක දැකලා සමහර පොඩ්ඩොන්ට දුක හිතෙන්න පුළුවන් නේ
0: ඔව් මං හිතපු තරම් ආවෙ නැහැයි කියලා
1: ඔව් හිතපු තරම් රිසල්ට් එකක් මට මේ සැරේ නැහැ එහෙම කියලා දුක හිතෙන්න පුළුවන්
0: එහෙම හිතන්න එපා
1: මේක මේ එක කඩේමක් විතරයි මේකෙන් ඔයාට ලකුණු අඩු වුණාට
0: හරි
1: සමහර ඉඩාට ඔයා එක්සෑම් එක ෆේල් වුණාට
0: හා හා ෆේල් වෙන්නේ නැහැ නේ මේක
1: ජීවිතේ ෆේල් වෙන්න හේතුවක් නෙවෙයි
0: නෙවෙයි ඇත්ත
1: ඔයාට තව ඉස්සරහට යන්න පුළුවන් ගොඩක් වෙලාවට අර ශිෂ්‍යත්වය ෆේල් වෙලා එහෙම නැත්නම් තමන්ට බලාපොරොත්තු වුණු ලකුණට යන්න බැරි වෙලා
0: හරි
1: අසමත් වෙන දරුවන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා එක ආශිර්වාදයක් කරගෙන අදිෂ්ඨානයක් කරගෙන
0: ඒක තමයි එකම පොයින්ට් එක කරගන්නේ ඒගොල්ලෝ
1: ඉතින් දෙමව්පියන්ට වගකීමක් තියෙනවා තරුවන්ට අනේ මේ එක්සෑම් එක ෆේල් වුණා හරි නැත්නම් ලකුණු මට්ටම අඩු වුණා කියලා තවදුරටත් කිව්වට වැඩක් නැහැ කොච්චර කිව්වද සෙල්ලම් කරන්න පාඩම් කරන්න ඒ වගේ ප්‍රකාශනිකුත් කරන්න යන්න එපා මේ වෙලාවේ තරුවන්ට මොනවා හරි ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සේ මම ඔයාට බයිසිකලයක් ගෙනත් දෙනවා
0: හරි
1: මම ඔයාට මොනවා හරි සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා
0: කන්න දෙයක් ගෙනල්ලා දෙනවා
1: කියලා පොරොන්දු නාන
0: ගෙනල්ලා දෙන්න
1: ඒ දේ ගෙනත් දෙන්න
0: මොකද
1: තාම දරුවෝ
0: ළමයි චූටි වයසනේ
1: පහවසරේ කියන්නේ ගොඩාක් ලොකුවට මේ සමාජය ගැන අවබෝධයක් තියෙන එතකොට මේ දරා ගැනීම කියන එක සාමාන්‍යයෙන් එහෙම ලොකුවට තියෙන අය නෙමෙයි පොඩි වයස. ඒ නිසා මේ එයාලගේ බලාපොරොත්තු සුන් කරලා දාලා එක්සෑම් එක ෆේල් වුණා කියලා මුළු ජීවිතේම ෆේල් වුණා කියන මට්ටමට පත් කරන්න එපා දෙමෝපියෝ විදියට. ඒ වගකීම ඔබ ගන්න.
0: සෙල්ලම් කර කර හිටියට කරන්න දෙයක් නැහැ. සෙල්ලම් කරේ නැත්තම් තමයි ප්‍රශ්නේ
1: තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔව්. ඉතින් ඒ නිසා මේ එයා මොන පැත්තකින් හරි ජීවිතේ ගොඩදාගනී. ඒකට උනන්දු කරන්න
0: හැම
1: දරුවෙක්ටම මොකක් හරි හැකියාවක් තියෙන තමන්ගේ ගමන යන්න
0: සැඟවුණු දක්ෂතාවයක් තියෙන
1: දක්ෂතාවයක් තියෙනවා ඒක හඳුනාගෙන අන්නේ පාරේ යන්න උදව් කරන්න දෙමව්පියන්ගේ වගකීම මේක ශිෂ්‍යත්වය පාස් වුණා කියන එක හෝ ෆේල් වුණා කියන එක සාධකයක් කරගන්න එපා ජීවිතේ ඉස්සරහට යනවා කියන එක නැත්නම් ඔවුන්ගේ අරමුණු කරා යනවා කියන එකට
0: ඒක
1: මහා මේ දෙයක් කරගන්න එපා කියන එක තමයි අපේ නම් ඉල්ලීම. ගොඩක් අය කියන්නේ මේකට උනන්දු කරන්න ඕන. උනන්දු කරන්න ඕන. නමුත් අසමත් වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්.
0: මීට වඩා උත්සාහ කරමු කියලා කියන්න නේද?
1: ඔව්. දැන් හරි කමක් නැහැ. අපි try කරමු.
0: ශිෂ්‍යත්වය
1: කියන්නේ එකක් විතරයිනේ.
0: ඕ ලෙවල් එනවා.
1: ඒ ලෙවල් එනවා. ඒවට අපි try කරමු. දැන් ඔයා මේක පාඩමක් කරගෙන ඉගෙන ගන්න.
0: අපි කියනවා පොදුවේ හැමෝටම ජය වේවා කියලා.
1: එහෙමයි ඒ වගේම අනිත් පැත්තෙන් දැන් පාස් වුණ කට්ටිය හිතාගෙන ඉන්නවා දැන් මං ගොඩ සියල්ල කම්ප්ලීට් කියලා.
0: හරි.
1: එහෙම නෑ.
0: ඔව්.
1: ඔයා උතනින් පාස් වුණාට ඔයා උතනින් පස්සේ උනන්දු නොවුනොතින් ඔයත් ඔයාගේ ජීවිතේම ෆේල් වෙනවා ඉස්සරහදී.
0: ලොකු විභාගේ එනකොට.
1: ඔව් ඉස්සරහදී ඔයා ලොකු විදියට ෆේල් වෙන පුළා ඔයාගේ ජීවිතේ. ඒ නිසා ඔයා දැන් ඕක පන්නරයක් කරගෙන
0: ඔයා
1: එයා ආපු ගමන
0: එහෙමම දිගටම තව උත්සාහ කරගෙන යන්න
1: වෙනවා. ඉතින් මේවා මේ දෙවමපියෝ දරුවන්ට කියලා දෙන්න ඕන දේවල්.
0: අපිත් ඉතින් කියලා දුන්න පොඩ පැත්තකින් ඉඳන්.
1: අපිත් ඔය පැත්තකින් ඉඳන් කියලා දුන්නට දෙවමපියෝ දරුවන්ට ඔක ඔය පාඩමක් විදියට කියලා දෙන්න.
0: හරි.
1: මේ මොකද නැත්තම් මානසිකව ළමයි වැටුණොතින් දරුවෝ වැටුණොතින්
0: එතනින් ගොඩ ගන්න බෑ.
1: ඒක ලොකු ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒක පොඩ්ඩක් කල්පනා කරලා හිතලා වැඩ කරන්න වෙනවා. 4:55 වෙලාවයි විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන RDB බැංකුව එක ගනුදෙනු කරනවාට දැන් ස්ථාවර තැන්පත් සඳහා ලැබෙන ඉහළම පොලියත් එක්ක හොඳ ආයෝජනයක් කරන්න ඕන අවස්ථාව උදා වෙලා තියෙනවා. RDB බැංකුවේ.
0: ශාඛා 272ක් තියෙනවා දිවයින පුරා මාට විශ්වාසයෙන් යන්න පුළුවන් වගකීමක් තියෙන තැනක් RDB බැංකුව කියලා කියන්නේ. වගේ සල්ලි ටිකක් අතේ ගැවසනවා නම් වැඩි. ආට පුළුවන්කම තියෙනවා ආට කැමති කාලයකට මාස 3ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, නැත්නම් අවුරුද්දක් වෙන්න පුළුවන්. මේ විදිහට ආට කැමති කාලයකට ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දෙන්න. ඔන්න දැන් RDB බැංකුව කටයුතු කරලා තියෙනවා රාජ්‍ය බැංකු සුරක්ෂිතභාවයත් එක්ක. ඔයාගේ මුදලට උපරිම රැකවරණය RDB බැංකුවෙන් ඔයාට ලැබෙනවා.
1: අදහන ලොතරැය්‍ය වාසනාව අරගෙන එනවා කියන එක අමතක කරන්න එපා. ජයග්‍රහණය ඔබේ වාසනාව ඔබ ළඟටම අරගෙන එන අදහන ලොතරැය්‍ය කරගෙන රටේ සංවර්ධනයට එක පැත්තකින් දායක වෙන්න වගේම ඔබේ සංවර්ධනයට ජයග්‍රහණයක් වාසනාවක් ළඟා කරගන්න පුළුවන්.
0: 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරා සුපිරි ත්‍යාගලාභින් 11 දෙනෙක් වගේම 10,65,000 165කට වැඩි ප්‍රතිසක් බිහි කරලා තියෙන NLB හදහන තුලින්. ඉතින් ආරත් පුලංකම තියෙන NLB හදහන ලොතරැය්‍ය වැඩිවැඩිය මිලදී ගත්තොත් එහෙම ඔයාවත් ජයග්‍රහකෙක් කරගෙන රටේ සංවර්ධනය, රණවීරු, සමාජ සේවා, ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට තුරු දෙන්නෙක් වෙන්න ඒ හරහා ඔයාට හැකියාව තියෙනවා.
1: රතු විද්‍යාපනං රතු විද්‍යාප, සුදු විද්‍යාපනං සුදු විද්‍යාප. ඕන දෙයක් අපෙන් ගන්න පුළුවන්.
0: තෝසේ
1: නම් තෝසේ. මොනාද වඩේ නෑ.
0: වඩේ නෑ.
1: තෝසේ නම් තෝසේ. එතකොට
0: කුරක්කන්නම්.
1: හැලපනම් හැලප, තලපනම් තලප.
0: ඕකේ.
1: ඕන දෙයක් හදාගන්න ගන්න විජේ නිෂ්පාදන.
0: අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන ආගේ ලගම වෙනසරෙන් සුපිරි වෙනසලෙන් වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම මිලදී ගන්නේදී අනුකරණ නිෂ්පාදන වලට රැවටේ නැතුව විජේ ලාංඡනය තියනවාද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න.
1: අපෙන් ගන්න කිව්වට අපි ළඟ නෑ.
0: ඒක තමයි මං ටග්ගාල වරහන්නට ටග්ගාල කිව්වේ.
1: කඩෙන් ගන්න ළඟම කඩේට ගියාට පස්සේ සුපිරි වෙනසල දක්වා ඕනම තැනක විජේ නිෂ්පාදන තියෙනවා.
0: වරදින්නේ
1: නෑ. නම බලලා ගන්න. 4:57 වෙනව.
0: අපේ පෝස්ට් එක
2: රේඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ටේකියා සුරකින් මගතොට.
6: යූත් එකේ ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: මොකද රහසෙන් කෑ ගහලා කිව්වේ?
0: මන් තරහා යන්නේ.
1: කමර්ෂල් බ්‍රේක් එකකට යන්නේ නැහැ. ඕක ගෑ කාන්තාවන් එක්ක ගෑනුත් එක්ක කතා කරන්න ගත්තාම බ්‍රේක් නැහැ කියන්නේ ඕකනේ. අන්තිමට වෙලාව කියලා කමර්ෂල් බ්‍රේක් එකකට යන්නේ නැහැ. අපේ පොස්ට් එක කෑ ගහලා කියනවා කියන්නේ.
0: අනේ යන්නනේ ඔයා. යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට. ඒකේ තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අපේ පොස්ට් එක. ඒකටත් කමෙන්ට් එකක් දාගන්න. ඒක තමයි කිව්වේ.
1: අවශ්‍ය පාවෙන්න විනාඩි 2යි තියෙන්නේ. ෂැවේවා.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ
3: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Evening Drive with Chamit and Charu.
1: අවස පහයි විනාඩි 10 වෙලාව කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙන යාළුවෝ කප්ටිය අපි මතක් කරමුද? නේද? දැන්
2: මාත් ඒ විදිහට කියන්නේ.
1: පොඩි රැප් එකක් වගේ යාළුවෝ කවුද කට්ටිය කියලා අපි මතක් කරමුද?
2: හරි මතක් කරමු.
1: අර බෑ නේද?
2: බෑ මම බැරි වැඩ කරන්නේ ඒ නිසා මට බෑ. ඔයකේ එකට ඔකේ.
1: අපි දෙක අහගෙන ඉන්නවා මේ වෙලාවේ මීරිගම අශාන්. ලස්සන සින්දුවක් අහන්න එකතු කර ගන්න කියලා තියෙනවා.
2: හැබැයි හොඳයි යා.
1: කයිස මාව කයි.
2: කයි. ඒකත් ගැලපෙනවා. ඇත්තටම ඒක ඇහුවත් එහෙම මේ මිනිස්සු. බෙදන්න දුවගෙනේ.
1: ඔව්. හරි කියන්න කවුද ඉන්නේ වෙලාවේ?
2: මම අදහදන්නේ බණ්ඩාරගම පැත්තේ බණ්ඩාරගමින් සමන්න කොස්ත අපි වහගෙන ඉන්න මේ වෙලාවේ. පුතා විරාජ් විදුර මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඔකේ ඊට පස්සේ බරදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ඉන්නවා මේ වෙනකොට අපිත් එක්ක. ඊට පස්සේ මුල් ඒරියාව පැත්තේ අනහදන්නේ මුල් ඒරියාව සතුසින් අපිව සද්දටම අහගෙන ඉන්නවලු චමිත්.
1: ජය වේවා. ජයමයි යා.
2: දිගටම අහගෙන ඉන්න.
1: දිගටම අහගෙන ඉන්න.
2: සද්ද වැඩි කරගන්න.
1: විශ්වාස වැඩියෙන් වාඩ වෙනවා.
2: අපි දෙන්නම හෙද්දිද?
1: ඇයනකොට එනවා කට්ටිය. කවුද?
2: කවුද කතා කරන්නේ?
1: කවුද කතා කරන්නේ?
2: අනේ අර කනට මී පැණිවක් කරන වගේ කේ ලස්සන ගැල්ලා මේ කතා කරන්නේ කවුද?
1: ඔව් කවුද? ලස්සන සින්දු ටිකක් කියනවා කියන?
2: හරි.
1: ඉතල නතර වෙලා අද් දෙක බැඳගෙන.
2: හා හා.
1: අනිත් අඩ ඔක්කොම නවත්තර කට්ටිය ඉන්නවා.
2: ඔව්.
1: දැන් ඔයක මේ කඩවල් ළඟ.
2: හරි.
1: ගමේ ඔය තියෙන කඩවල් ළඟ
2: හහ
1: රේඩියෝ එකක් දාලා පත්තරයක් හැම තියලා තියන්නේ මොකටද?
2: මොකටද? ගැවසෙන්න කඩේ.
1: කට්ටිය එතකොට පත්තරේ බලන්න එනවා.
2: ඔව්.
1: තේ එකක් බොන ගමන් සින්දුවක් අහන්න කැමති.
2: හහ.
1: ඒ වගේ දේවල් වලට. එතකොට රේඩියෝ එක අහගෙන ඉන්න අතර තේ එකක් බොනවා.
2: හහ.
1: තේ එකක් බීලි වරනකොට තව
2: ගැවරියක් කනවා.
1: ඔව්. තව ටිකක් වැඩි ලස්සන්ට යනවනම්.
2: හරි.
1: තව ටිකක් කියලා ඔතන ඉන්නවා.
2: හහ.
1: ඉඳලා ඉරලා ඊට පස්සේ
2: තව තේ එකක් බොනවා.
1: තව තේ එකක් බොනවා. මුද්‍රායි වයිස් කීදී උදේට.
2: අනිවාර්ය
1: වාඩ වැඩියෙන් බිස්සස්
2: වෙනවා
1: කවුද ඉන්නේ කට්ටිය?
2: හරි ඊට පස්සේ මම එකතු කරගෙන යන්නේ ප්‍රදීප් ලංකව සීෂෙල්ස් ඉඳන් අපි ගොඩක් කාලයකට පස්සේ මතක් වෙලා අපි හොඳින් දහනවා අපි ගොඩක් හොඳින් ඉන්නවා ප්‍රදීප්වත් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඊළඟට ලස්සන හැන්දාව ලස්සන කරන ලස්සනට කතා කරන ලස්සන කොල්ලයි කෙල්ලයි දෙන්නකෝ බලන්න ලස්සනම ලස්සන සින්දුවක්.
1: දෙන්නම් ආයේ මොනවද? මම ඔච්චර කියනවා නම් අපි සින්දු දෙන්නම් එක 10ක්.
2: එහෙම අපිට දාලා තියෙන අලුබෝ මුලින් ජගතාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ. ඊට පස්සේ අපිත් ඉන්නවා ගිනිගත් හෙනේ සහන් මැසේජ් එකක් දාලා තිනවා අමවයි තාතවයි එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අනහ හදන්නේ ගම්පහ පැත්තේ ගම්පහ වේයන්ගොඩ පැත්තෙන් අපි වහගෙන ඉන්නවා. තාතා චොමින් ලම්මා නිල්මිනි ලොකු දුව ඉමායා වගේ මොචුටි පුතා අනුසරවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නවා මඩපාතේ ඉඳන් ඔයාවත් එකතු කරගන්නවා.
1: ඒ වගේම මහේෂ් මැසේජ් කළා තියෙනවා සිදු වකන එකතු කරගන්න දෙනිපිටි ඉන්නවා කියලා කිව්ව වැලිගම. ඒ වගේම අසංක තුෂාරේ වගේම නවෝදතුරු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් කරන්නේ දෙනියායන්. ඒ වගේම රිද්ම පල්ලෙගම ඉඳලා මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. හවස 5 විනාඩි 13යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ හඩ මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ වෙලාවේදී අපි මොනවාද කෑම වේල රස ගන්න විචි නිෂ්පාදන
2: හරි
1: එකතු කරගන්න කෑම වේලට ළඟම වෙළඳසැලට යන සුපිරි වෙළඳසැලට යන ඕනම තැනක ගන්න තියනවා
2: හරි
1: වරද්ද ගන්න එපා අනුකරණ නිෂ්පාදන වලට රැවටිලා ගෙදර ගෙනිච්චට පස්සේ බැනුම් අහන්න ලෑස්ති වෙන්න එපා
2: විජය නෙවෙයි මේ ගෙනල්ලා තියෙන්නේ කියලා
1: මොකද්ද මේ ගෙනල්ලා තියෙන්නේ විජය ගේන්න කිව්වහම ඩගත් ගෙනල්ලා තියෙන්නේ එහෙම කියලා බැනුම් අහන්න එපා
2: ඕකේ
1: හරි නිෂ්පාදනේ අරගෙන යන්න කෑම වේල හරියට හදාගන්න රසට හදාගන්න ගුණට පෝෂණයට හදාගන්න වසවිස රසකාරක නැති 30 වසරක් තිස්සේ පාරිභෝගිකයන් අතර තමන්ගේ විශ්වාසය කඩාගත්තේ නැහැ
2: රයිට්
1: කවදාවත් කඩාගත්තේ නැහැ විශ්වාසය හැමදාම එක විදිහට විශ්වාසය රැකගත් ආයතනයක් තමයි විජය නිෂ්පාදන ආයතනය කියලා කියන්නේ
2: ඒක බමුද විජය තේ තියෙනවා ඔයාට කහට රසට තේ එකක් බොනවා නම් විජය තේ වගේම කෝපි තියෙනවා විජය කෝපි ආට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා කෝපි රසට හොඳ කෝපි එකක් හදාගන්නවා නම් ඒත් විජය කෝපිමයි ඔයා මිලදී ගන්න ඕනේ

0: රටට වග කියන රේඩියෝ.
1: හවස 5:22 ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: යුත් එකයි නොයාගේ ෆියච එකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ඔළුවට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රේෂර් පම්ස් අමතන්න 0.77 777 7374
2: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස රස විතරද ඒ

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: හවස 5:25 දැන්.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළියට.

0: පහයි විනාඩි 25යි වෙලාව. විනී ඩ්‍රයිව් හගිනින් අතරේ හදහන ලොතරැයියක් ගන්නව කියන්නේ ජීවිතේම දිනුම්. එක පැත්තකින් ඔයාගේ ඔයාගේ පැත්තෙන් ඔයා දිනුම්, අනිත් පැත්තෙන් රට දිනුම්. මොකද රටේ සංවර්ධනයේට රුපියල් 40ක් ඔයා වැය කරන මුදලෙන් ලොකු දෙයක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා යම් කිසි හේකින් ඔයාගේ දිනුමක් නැති වුණොත් ඒකෙන් ඔයා අදාහිරමත් වෙන්න එපා. අනේ මගේ රුපියල් 40 අපදේ ගියා කියලා. ඒක අපදේ නැහැ. ඇත්තට මේකෙන් ලොකු වටිනාකමක් ලැබෙනවා රටේ සංවර්ධනයේට. ඒක අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත්. රුපියල් 40ක් වෙනවා, කිසිම සැකයක් නැහැ.
1: ඉතින් හදාහනගෙන තවදුරටත් ඔයාලට මතක් කරද්දී 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරා සුපිරි ත්‍යාගලාභින් 11 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 165කට වැඩි පිරිසක් NLB හදාහන ලොතරැයියෙන් බිහි කරලා තියෙනවා. ඒ නිසා ඔයා ජයග්‍රහකෙක් වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔයාට පුළුවන්කම තියෙනවා try කරන්න. පුංචි රුපියල් 40ක් වියදම් කරන්න ළඟ තියෙන ලොතරැයි කූඩුවේ නවත්තලා හදාහන ලොතරැයියම මිලදී ගන්න. ඒ හරහා ඔයා දිනුම් වෙනවා වගේම ඔයා ජයග්‍රහකෙක් වෙනවා වගේම අර කිව්ව විදිහටම රටේ සංවර්ධනයට අතුර දෙනෙක් වෙනවා. අට හැකියාව
0: RDB බැංකුව හැමදාමත්ම වාගේ මුදල් ගනුදෙනු කරන්න හොඳම තැනක් කියන එක අමතක කරන්න එපා. විශ්වාසවන්තව ගනුදෙනුවක් කරනවා නම් RDB බැංකුව තෝරගන්න. මොකද මුදලට ලැබෙන රාජ්‍ය බැංකුවක ආරක්ෂාව වගේ මානිප පැත්තෙන් ලොකු පොලියක් ලැබෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම ස්ථාවර තැන්පතු වලට ලොකු පොලියක් දෙන්න RDB බැංකුව සූදානම් වෙනවා. මාස 3 6 9 මේ විදිහට ඕනම ඔයාලට කැමති විදිහට ආයෝජනය කරන්න පුළුවන්. වැඩිපුර මුදලක් තියෙනවා නම් ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා ආයෝජනය පටන් ගන්න. හොඳ පොලියක් ගන්න පුළුවන්.
1: ඉතින් RDB බැංකුව දිවයින ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති කාලයකට ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න පුළුවන්. ඒ කාලයට අනුව ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය වෙන කොහින්වත් ඔයාලට ලැබෙන්නේ නැහැ. RDB බැංකෙන් විතරයි ඒක ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක්, වගකීමක් තියෙන තැනක් RDB බැංකුවට යන්න, ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න.
0: හවස 5 විනාඩි 27යි වෙලාව. අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අයත් අපි මතක් කරා. මේ වෙලාවේදී අපි පෝස්ට් එකට කමෙන්ට් කරන්න කියලා අපි කිව්වා. කමෙන්ට් කරපాయත් අපි කියන්න ඕන.
1: රයිට්.
0: කවුද ඉන්නේ මේ වෙලාවේ?
1: මේ වෙලාවේ මම යන්න හදන්නේ සුභාෂිනී සහ ප්‍රභාෂි වේකතු කරගන්න අලව් ඉඳන්. අපේ චාරුනේ ලස්සන කෙල්ල කියලා දාලා තියෙනවා. නෑ, ඒකට උඩ තියෙන තව එකක්. ඒක කියන්නේ. මරු චවිත් මල්ලිය රැප් එක කියලා දාලා තියෙනවා. ඊට පස්සේ කොටියා කුපුරේ නිල්මිණි ඉන්නවා මේ වෙලාවේ. කුමාරි එතකොට මහත්තයා ජයලත් දුව පෙවුමි. ඊට පස්සේ පුතාල දෙන අසංක චුරිදඟ යකෙන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. මම යන හදන්නේ බහරෙන් පැත්තේ. බහරෙන් වල ඉඳන් අපි වහගෙන චන්දන ජපානයේ දිල්සිත අංගලෙන් චාන්සි වගේම ජෝන් පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආදරණීය බිරිඳ ශාමුවත් එකතු කරගෙන අපිට සිඳුවක් දෙන්නයි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: ඒ වගේම දීපාලාව එකතු කරගන්නව ලස්සන සිඳුවක් අහන අපි තියෙනවා කියලා කෑගාලෙන් මැසේජ් කරලා තියෙන්නේ. රන්දිබ ඒ වගේම ශිරාන් ඒ වගේම පාලිත ඇතුළු කට්ටියමත් එකතු කරගන්න කියලා තියෙනවා. මාව නැල්ලෙන් සිඳුවක් අහන මේ වෙලාවේ යාළුවත් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා. හවස 5 විනාඩි 28යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරේ ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න.
1: 07.03 ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක පැත්තට. ඒ පැත්තේ අපේ ඉවනිං ඩ්‍රයිව් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න.

0: Lakhanda Radio ITN අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: හවස 5:34 වෙලාව

0: ඒ මාරාන්තිකයි.
1: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුල ඉවතරන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පිළි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අපේ රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
4: සෑම සඳුදා

0: අදදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
1: ලක්හඬ Golden Voice.
2: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: අවසපහයි විනාඩි 41යි වෙලාව. දැන් ගෝල්ඩන් වොයිස් තරංගාවලිය මේ වෙනකොට ආරම්භ වෙලා ගොඩක් අය තමන්ගේ වොයිස් එකෙන් වැඩ පෙන්නමින් ඉන්න වෙලාවක්.
1: හරි.
0: අදත් ඉතින් ඒ විදිහේ බොහොම ලස්සන
1: වැඩ
0: ටිකක් දැක්ක, වොයිසස් ටිකක් අපි ඇහුවා. ඉතින් හෙට නෑ ආයම තනිද්දා. සිකුරාද දවසේ ආයමත් මේ තරංගකරුවන්ගේ දක්ෂතාවයන් දැකගන්න ඔයාලට පුළුවන් Facebook එකෙන්.
1: හරි.
0: අහන්න පුළුවන් ලක්කඩේ. අපේ ගෝල්ඩන් වොයිස් පේජ් එක FB පේජ් එක තියෙනවා. ඒකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් දක්ෂ තරගකරුවන් තරගකාරියන් විශාල ප්‍රමාණයක් මේ තරංගාවලිය ඇතුළේ අපිට දැනටම හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක දෙවෙනි තුන්වෙනි වටවලට යනකොට කොහොම වේද කියන එක හිතා ගන්නවත් බැරි තරම් තත්වයක් වෙලා තියෙන්නේ.
1: තාම ඔයා දැක්කේ පොඩ්ඩයි. ඔහොමවා දිගට වහගෙන ඉන්න වෙනස්ම විදිහේ හටහඬවල් ගොඩක් ඉන්නවා. ලකඩ ගෝල්ඩන් වොයිස් එක එකතුලා. ඉතින් මේ හැමදේම ඔයා වෙනුවෙන් ඔන්න සඳුදා ඒ වගේම බදාදා සිකුරාදා කියන දවස් තුනේම ඔයාට අහන්න පුළුවන්කම තියෙනවා දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්.
0: ඉතින් ගෝල්ඩන් වොයිස් තරංගාවලියේ ඉස්සරහ වටවලදී ඔයාට SMS කරන්න පොඩ් කරන්න මේ අවස්ථාවත් එනවා අහන අයට විදියට.
1: එස
0: දැම්ම අහලා මෙයා හොඳයි
1: තෝරලා බේරලා
0: මෙයා ඉස්සරහට අරන් යන්න ඕන කියලා දැම්මවට පොඩ්ඩක් වෙන් කළ තියාගන්න පුළුවන් නමත් එක්ක.
1: ඒක
0: ඉස්සරහදී වෝට් කරන්න අවස්ථාව ආවට පස්සේ කිසිම බයක් සයක් නැතුව
1: වාට
0: අඳුර ගන්න පුළුවන් මෙයා තමයි ඉස්සරහට ගෙනියන්න ඕන. අනාගතයේ අපිට සින්දුවක් හරි අහන්න පුළුවන් මෙයා එක්ක හිටියෝදී එහෙම කියලා දැම්මම ඔයාට වෙන් කළ තියාගන්න පුළුවන්. ඒ නිසා හැමදාම සඳුදා බදාදා සිකුරාදා හවස එකේ ඉඳලා හවස හතර වෙනකන් ගෝල්ඩන් වොයිස් අනිවාර්යයෙන්ම අහන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සර පහයි විනාඩි 45යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
3: සම අනු

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: විසි දෙකේ පෙත්සම් විභාගය සුපිරි එල්නිනෝව ජපනයෙන් හිමිවන මෙට්‍රෝ බස් රථ ඇමෙරිකා ඉරාන ආතතිය
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ලබන කෝටි අටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතිය.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්න.

0: හවස 5:52 වෙලාව කලබලෙන් ගෙදර යන වෙලාව පාර ටිකක් කාර්ය බහුලයි කියලා අපි දන්නවා. මේ වෙලාවෙ එහෙම් මෙහෙම් දාලා යන වාහන ගොඩක් තියෙනවා.
1: ට්‍රැෆික් එක වැඩි.
0: එහෙම් මෙහෙම් දාලා යන අයට යන්න දීලා. ඔයා පරිස්සමට යන්න.
1: ඔයා හරි විදිහට හිමින් යන්න.
0: ඔයා හරි විදිහට හිමින් යන්න. මොකද ඔයා හයිමත් හෙටත් වැඩට එන්න ඕන. ගෙදර ගොඩක් අය බලාගෙන ඉන්න ඔයා එනකන්. දරුවෝ, තෝඩ අම්මා තාත්තා, වයිෆ් මේ හැමෝම බලාගෙන ඉන්න ඔයා එනකන් පරිස්සමට ගෙදර යන්න ඕන. ඒ නිසා කලබලයට යන්න ගිහිල්ලා නිකන් වැඩ වරද්ද ගන්න එපා. සමහර වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා චරු. ඔයා වාහනයක් පදින කෙනෙක් විදිහට ගොඩක් කල්පනා කරන්න.
1: හරි.
0: අපි කොයි කලබලේ ඉස්සර කරලා එහෙම් මෙහෙම් යන වාහනයක් දිහා බලන් ඉන්නකො. හරිද, අපිට ඉස්සරහ කල ලයිට් එක දි හම්බෙනවා. ඕන් ගහලා හෙඩ් ලයිට් ගහලා ඩබල් සිග්නල් දානාලා
1: නම් රේස්
0: කරලා තව පොඩ්ඩක් අපි පොඩ්ඩක් ඉඩ දෙන්න පරක්කු නොතින් ළඟට ඇවිල්ලා මේ අතේ ඇඟිල්ලක් එහෙම මෙහෙ කරලා ඊට පස්සේ තව මොන හරි දෙයක්
1: ඔරෝල බලලා ලස්සන වදන් දෙකක් විතර කියලා
0: එහෙම කියලා යනවා.
1: හරි.
0: ගිහිල්ලා ඉස්සරහ කල ලයිට් එකේ ඉන්නවා. සමහර වෙලාවට එයා එක්කම අපි අනිත් පැත්තෙන් ඉන්න වෙලාවල් තියෙනවා.
1: නැත්නම් එයා
0: අපි ඉස්සරහ ඉන්න වෙලාවල් තියෙනවා.
1: ඒ
0: නිසා මේ ඔය යන කලබලේ
1: ඉක්මන් කොටයි කියනවනේ.
0: ඔව්. යන කලබලේ සමහර වෙලාවට උපරිම ඕනනම් විනාඩි 2ක් ඉතුරු කරගනි. ඒ අරෙන්න ඔය මහා ලොකු වෙලාවක් ඔය යන යෑමට ඉතුරු කරන්න බෑ. මොකද කොච්චර කොහොම ගියත් යන්නේ ලංකාවේ පාරවල්.
1: ට්‍රැෆික් එකක් තියෙන පාරකනේ.
0: ඒ නිසා ඔයා ජපානේ හරි වෙන කොහේ හරි රටක පාරක යනවා නම්
1: පොඩ්ඩක් හිතන්න පුළුවන්.
0: ඔය වේගෙන් ගිහිල්ලා වාට සෑහෙන කාලයක් ඉතුරු කරන්න පුළුවන්.
1: හරි.
0: හැබැයි ඔය කොච්චර වේගෙන් ගියත් යන්නේ ලංකාවේ පාර කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ලොකුවට කලබලෙන් ගිහිල්ලා නිකන් වැඩ වරද්ද ගන්න එපා. අතපය කඩාගෙන ඊළඟට මේ ඔළුව පලාගෙන ස්පිරිතාල ගාන ඉන්නකොට කල්පනා වෙනවා
1: මම අර විනාඩියට දෙකකටනේ ගියේ මේ කියලා.
0: අනේ මම අර වෙලාවේ පොඩ්ඩක් හිතලා චුට්ටක් හෙමින් ගියා නම්
1: හරි අද මට මෙහෙම වෙන්නේ නැහනේ.
0: අද මම මේ දුක් විඳින්නේ නැහනේ.
1: ඔව්.
0: මේ බට ගහගෙන ඉන්න ඕනේ නැහනේ මට. අත එල්ලගෙන කොල් වැලි කොට් එල්ලගෙන ඕව කරගෙන ඉන්න ඕනේ නැහනේ දෙයියනේ මට. මං අර වෙලාවේ පොඩ්ඩක් හිතුවා නම් තා පොඩ්ඩක් හෙමින් යනවා කියලා. හරි ඉතින් ඒක නිසා මේ
1: එහෙම වෙන්න එපා. පරිස්සමෙන් යන්න.
0: පසුතැවෙන්න තියාගන්න එපා. පසුතැවෙන්න කලින් පසුතැවෙන්න වෙන දේවල් ගැන කලින් හිතන්න.
1: ඔව්.
0: පසුතැවෙන්න වෙන දේවල් ගැන කලින් හිතන්න.
1: විනාඩියක් දෙකක් ඉක්මනින් යන්න ඕනි කියලා හිතලා ගියාට විනාඩියක් දෙකක් ඇති අනතුරක් වෙන්න.
0: ඒ නිසා පරිස්සමට යන්න. මේවා නිකන් මේ කණින් අහලා අර කණින් පිට කරන්න එපා.
1: මේ
0: පොඩ්ඩක් ඔළුවට දාගෙන.
1: අපි කියන දේවල් ඉතින් ඔයාලා අහන්නේ කියලා දන්නවා.
0: අපි පොඩි මිනිස්සු.
1: හරි.
0: අපි පොඩි මිනිස්සු.
1: ඕකේ.
0: අපෙන් උපදෙස් ගන්න තරම්
1: අපි දියුණු නෑ.
0: අපි මේ ලොකු මිනිස්සු නෙමෙයි.
1: රයිට්.
0: හැබැයි මේ කියන දේවල් වල ලොකු බරක් තියෙනවා.
1: ඇත්ත.
0: මේ නිසා මේ ලොකු බරක් තියෙන දේවල් ටික ඔයා ගන්න. අනිත් දේවල් ඉසික් කරලා. අපි පැත්තකට දාන්න.
1: හරි. අපි තොහේ පැත්තකට ලයින්නම් බලාගෙන.
0: අපි පැත්තකට දාන්න. කියන දේවල් පොඩ්ඩක් ඕයි පොඩි දැන් තියෙනවා නම් ගන්න.
1: ගන්න.
0: රයිට්.
1: ඒකයි වටින්නේ.
0: 5:55 වෙලාවයි විනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන ආගේ කැම වේල රස ගන්නවන විදියේ නිෂ්පාදන පිළිබඳව. ඉතින් අපි ටිකක් කනකොට නූඩල්ස් එතකොට මේ වගේ ඕනම දෙයක් හරියට රසට හදාගෙන කන්න නම් හරි ප්‍රොඩක්ට් එකක් ගෙදර ගෙනියන්න ඕන. ඇලෙන්නේ බැරි වෙන්නේ නැතුව හදාගන්න නූඩල්ස් ටික විජේ නිෂ්පාදන වලින් එන විජේ නූඩල් එකක් ගන්න. එතකොට සුදු ඉඳියාප රතු ඉඳියාප මේ වගේ හැම දෙයක්ම ගන්න පුළුවන්කම තියෙනවා. මාළු කරේක මස් කරේක රසට හදාගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මාළු කරි 3-5ක මස් කරි 3-5ක ගන්න. මේව දැම්මට පස්සේ ඇත්තටම රසකාරක වර්ණකාරක කිසිම දෙයක් නැතුව හොඳ කෘතිම දේවල් නැතුව හොඳ රසට හදාගන්න ඔයාලට පුළුවන් ස්වභාවික රසය එක්ක ස්වභාවික කුළුබඩු
1: ඉතින් විජය කියලා කිව්වහම අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක වෙන උසස් නියම ප්‍රමිතීර නියම රසට හඳුනා දෙන ප්‍රොඩක්ට් තමයි අපි අතට එන්නේ විජය කියලා නමින්. ඒ නිසායි අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජය නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් සසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔයාගේ කැමැතික රස කරගන්න ගුණ කරගන්න ආදි පුලංකම තියනවා විජය නිෂ්පාදන ළඟම තියෙන වෙලෙන්සරෙන් සුපිරි වෙලෙන්සරෙන් මිලදී ගන්න.
0: ඩෝම මැෂින් එකක් ඔයා ගෙනියන්න. දැන් පොල්තෙල් හිඳින කර්මාන්තයක් කරන කෙනෙක්ට අමරුම් කර්මාන්තයෙන් දියුණු වෙන්න බලාපොරොත්තු වෙන ණයට අමරුම් නිෂ්පාදන සිදු කරන්න. දැන් අඹරුම් යන්ත්‍ර, පොල් තෙල් ඉන්ද්‍ර යන්ත්‍ර, එවාගෙම පුංචියට සාල් ව්‍යාපාර කරන ස්ටීම් බට්ට, මේ වගේ නිෂ්පාදන පෙළක් තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග් සවාගම ගෙන්වා බෙදා හරින ඩෝමා නමත් එක මිලදී ගන්න.
1: අලවින් පසුත් ඔබව අතහරින්නේ නැතුව අලවින් පසුත් හොඳ සර්විස් එකක් දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක්ක ඔයාගේ ව්‍යාපාර කටයුතු වඩා සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. යන නම්බර 30 ගැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතන ගිහින් ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවය මිලදී ගන්න හැකියාව තියෙනවා. යන කලින් විස්තර දැනගන්න කතා කරන්න මේ නම්බර එකට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න 011 6799 579 ට.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011767979
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8

0: මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: FM 93.5. FM 93.7. ලකන. රේඩියෝ ITN.
2: හවස 6 විනාඩි 12යි. ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: ටේකිය සුරකින් මගතොට.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: සීනික තනි වෙලා
5: සචිනි
6: නේ මට නිකන් මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඔයාලට කියන්න කියලා අදයට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ මන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ආන්ස් කරන්නේ නැත්නම් මැසේජ් කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ?
6: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලට කියන්න කියලා තිබ්බේ.
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
7: මුන්නේ. ඒ තාත්ත අපිට මෙහෙම කරන්නේ.
2: රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනික තනි
2: වෙලා.
8: හවස 6 වහුවලා තියෙන ඉවිනින් ඩ්‍රයිව් එක අපි මතක් කරන ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම රසට කැම වේලා කඳන අය, රසට කැම ටිකක් කන්න කැමති අය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. අපේ රසයේ රටේ සැමට බෙදෙන විජේ නිෂ්පාදන ඔබේ ගෙදර ඔබේ කුස්සිය අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
9: කැමරික රස කරගන්න ආර පුලුවන් කැමතින අදත් විජය කුළුබඩ එකතු කරගන්න. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩ ටික අපිට ලැබෙන විජය කියන නමින් ආර පුලුවන් අපේ රසයේ රටේ සැමර බෙදෙන විජය නිෂ්පාදන ලැබම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න.
8: එවගේම RDB බැංකුව හබේ ගනුදෙනු කරන්න තියෙන හොඳම තැන, විශේෂයෙන්ම මේ කාලේ ස්ථාවර තන්පත් සඳහා ඉහළම පොලියක් ලබා දෙන බැංකුව ගත්තොත් RDB බැංකුවේ තියෙන දෙවෙනි පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා බොහොම පහසුවෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක. ලොකු පොලියක් ලැබෙනවා වගේම ඔබේ මුදලට හොඳම ආරක්ෂාවක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න එපා.
9: දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ඉතින් ආටි පුලංකව තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
8: රයිට් එපමණ අපි සිදුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවසහයේ විනාඩි 18යි වෙලාව. ඉවෙනින් ජය වහගෙන ඉන්න අතරතුරේදී ආද මතක් කරන්න ඕනි ආගේ වාසනාව අපි හොයාගෙන යන්. අදාන ලොතරැයෙන් ආද පුළුවන්කම තියෙන ආගේ වාසනාව ඔයාගෙම කරගන්න. ඒ නිසයි මෙච්චර කියන්නේ. ආද පුළුවන් ළඟම තියෙන ලොතරැයි කූඩුවේ නවත්තලා යන එන ගමන් අදාන ලොතරැයත් අරගෙනවා. ගෙදර වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න. ඔයාගේ පුංචි රුපියල් 40න් ඔයා ජයග්‍රහකෙක් වා ලක්ෂපතියෙක් වා කෝටිපතියෙක් වෙනවා විතරක් නෙවෙයි. දැන් හදාන ලොතරැයි වා ගත්තොත් එහෙම ආගේ පුංචි රුපියල් 40ට වටිනාකමක් එකතු කරලා ඒ හරහා ඔයාටත් රටේ සංවර්ධනයට උරදෙනෙක් වෙන්න ඔන අවස්ථාව තියෙනවා. ඒ නිසා මග නොහැර හදාන ලොතරැයියම මිලදී ගන්න. අවසහයයි විනාඩි 19යි. ඔයා ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasahaye Minadu Visithunai
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරුගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: ඇසේ සුද ඇවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131
6: 11 11 286 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11 11

0: drive with Chamit and Charu. මාක්ස්මන් සමහ ්‍යාර විතින් ගෙන් අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකෙටම යන්ත්‍රක සාටම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිත එකකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
1: මනන්ද මාරම රිලක්ස්
2: අනම් මනංගල වදුනානේද මේ එක්ස්පට් හරිට හරින
3: ඕනම සන්තිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකුල විසඳම ඕතුශීල් ඇක්ටව පලස්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කියනවා
6: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන්න අය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය

0: නම අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: rozrastale.
1: විසිදෙකේ පෙත්සම් විභාගයේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙරට ආහාරවල ගුණ ගැන ලොවටම කියූ අගමැතිනිය.

0: අවවාද ගැටුම් යළිත්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. මෙරට අධිකරණ කටයුතු පුළුල් කර ආරක්ෂක කිරීමේ අරමුණෙන් රජයේ ආඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්ස විභාගයේ පැවති අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්ස විභාගයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ අද දෙවන දිනටත් පවත්වමින් මේ බව ප්‍රකාශ කෙරුණා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, අචල වෙඟප්පොලේ අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහන් කුලුතුගේ අද බහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු බඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සා විභාගයේ සිදුවෙනවා. අදාළ පනත් කිටුම් පතා අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් වෙනුවෙන් නීතිඥවරුන් අදහස් දැක්වීම අද යළි ආරම්භ වුණා. පනත් කිටුම් පතට සහය දක්වමින් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ අඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් මෙම සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට කර ඇති සඳහන පිළිගත නොහැකි බව ඔහු පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය පිළිබඳ කිසිවෙකුත් අදහස් දක්වන්නේ නැහැ. එම සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියෝජනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ ජනමත විචාරණයකට ඉදිරිපත් කළේ නැහැ. ඒ අනුව විනිසුරු විශ්‍රාම වයස් සීමාව ඉහළ නැන්වීම ගැටලුවක් නොවන බවයි ඔහු සඳහන් කළේ. යෝජිත පනත් කෙටුම්පත් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට ඉදිරිපත් වූ තර්කයේද වැරදි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නව සිහල උරුම පක්ෂයේ නායක සරත් මණමේන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහන් වීරකොන් මහතාද අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය සහ ජනතාවගේ ආයු කාලය වර්ධනය වීම පිළිබඳ සලකා බැලීමේදී මෙය ඉතා කාලෝචිත සංශෝධනයක් බවයි ඔහු පෙන්වා දුන්නේ. පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 75 සිට 75 දක්වා ඉහළ නැන්වීම සිදු වුණා. ඒ සිදු කළේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් බව ඔහු ප්‍රකාශ කළා. වත්මන් සංශෝධනයේ හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝන වීමක් සිදු නොවන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. අන්තර් සමාගම් සේවක සංගමේ ලේකම් නීතිඥ ජානක අධිකාරිය ඇතුළු අතරමැදි පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානක්කාර මහතා සඳහන් කළේ මෙය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවයි. තිරසර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ජාඩය ලොවට වැදගත් පාඩමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාම්බර සූරිය සඳහන් කළා. ඒ භූතාරේ පැවති ලෝක ආහාර පද්ධති පිළිබඳ ගොලේ සමුළුවට එක්වෙමින් අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව රැගෙ සිටීම යන තේමාවෙන් පැවති සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාම්බර සූරියයි. තිරසර සාධාරණ සහ පුනර්ජනනීය ආහාර පද්ධති ඉදිරිට ගෙන යාම සඳහා දැනුවත් භාවය වැඩි කිරීම සම්බන්ධයෙන් සමුළුවේදී විශේෂ අවධානය යොමු වුණා. ආහාර නිෂ්පාදනයේ සිට ගබඩා කිරීම සංරක්ෂණය සහ පරිපූජනය දක්වා සුබදහම සමග සහයෝගයෙන් කටයුතු කරමින් එම උරුම පිළිබඳව ශ්‍රී ලංකික ලෙස තමන් ආඩම්බරයට පත්වන බවයි අගමැතිවරිය පෙන්වා දුන්නේ. ප්‍රධාන දේශනයේ අනතුරුව භූතාලේ අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරීන් ටොබගේ මහතා සමග සාකච්ඡාවකටද අග්‍රාමාත්‍යවරයෙක් වුණා. ශ්‍රී ලංකාවේ පාරම්පරික ආහාර පද්ධති තිරිසිර භාවයේ සහ සමතුලිතතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත පදනම් පැවති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ ඩයබර ඉහළ ගොස් ඇතැයි විපක්ෂයේ නගර චෝදනා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ආර්ථික කලබලකරණය කරගනිමින් ඉදිරියට ගමන් කරන අතර ඉදිරියේදී ණය ගැවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
1: ණය ඛණ්ඩ වැඩි වෙලා රුපියල් බිලියන

0: 190 ගානකින් කියලා ප්‍රවෘත්තියක් යනවා. සත්‍ය වශයෙන් ගත්තාම ඉදිරිපත් කරන දත්තත් සම්පූර්ණයෙන්ම වැරදි දත්ත. මේ රටේ සමස්ත ණය ප්‍රමාණයේ ඒ කියන සංඛ්‍යාවල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ඉදිරිපත් කරොත් මේ මොහොත වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන 100.3ක් තිබුණේ. එය මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා. සමස්ත ණය ප්‍රමාණය ජූනි මාසේ වෙනකොට ඩොලර් වලින් ප්‍රකාශ කරපුවාම ඒ සමස්ත ණය ප්‍රමාණය 95.04 තුර අපි ඩොලර් වලින් ප්‍රකාශ කරන ඇත්තම අඩු වෙලා තියෙන්නේ. ඒතකොට දැන් අපි ඉන්නේ ආර්ථිකය ස්ථාවර කරලා ආර්ථිකය වර්ධනය වෙමින් යනකොට. ඒ නිසා අපේ දරදේශීය නිෂ්පාදිත ක්‍රමික වර්ධනය වෙනවා. අන්න ආර්ථික දියුණුව. එහෙනම් අපිට ඒ වර්ධනය වෙන සංඛ්‍යාවලට අනුව ණය ලබා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒතකොට යම් ප්‍රමාණයක් අපිට සංවර්ධන කටයුතු ණය ගන්නත් පුළුවන්. 2025 දෙසැම්බර් වෙනකොට දරදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ 95%ක් විතර. 2032 දී ළඟා කරගන්න ඕන ඉලක්කය අපි 2025 අවසාන වෙනකොටම ළඟා කරගෙන තිබුණා. 2026 ජූනි මාසයේ වෙනකොට අපේ සමස්ත ණය ප්‍රමාණය අපේක්ෂිත දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 88.8%. ඒකනුත් පෙන්නුම් කරනවා ඉතාමත් විධිමත්ව අපි කොච්චර කාර්යක්ෂමව ණය කළමනාකරණය කරලා තියෙන කෙනෙක්. කිසිදු ආකාරයක ණය ආපසු ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් සැකයක් ගැටලුවක් පැනගෙන නැහැ. ආර්ථිකයේ නිසි ආකාරයට කළමනාකරණය වෙනවා. ඉතින් මේ තොරතුරු එළියට මම නැවතත් යෝජනා කරනවා ඔබ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිලා මේ තොරතුරු ඔබට බාගත කර ගන්න පුළුවන්. අරගෙන මේ අධ්‍යයනය කරන්න. එම නැතුව පදනමක් නැති වගකීමෙන් විරහිත මේ සංඛ්‍යා දත්ත කෙරෙහි අවධානය යොමු කරලා අනතුරක් තියෙනවා කියන කාරණාවට අසු වෙන්න එපයි කියන කාරණේ.
1: 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,132 අයදුම් කළා. එයින් සිසුන් 289,867 දෙනෙකු විභාගයට පෙනී සිටියා. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර් ලීරගේ මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.
2: මෙම විභාගයේ දිස්ත්‍රික් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් 139කුත් දෙමළ මාධ්‍යෙන් 135කුත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්වල ලකුණු සිංහල මාධ්‍ය සඳහා 139ක්, ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහා 135ක් ලෙස තමයි කඩේම් ලකුණු වාර්තා වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ලකුණු සිංහල මාධ්‍යෙන් 135කුත් දෙමළ මාධ්‍යෙන් කඩේම් ලකුණු 133ක් වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය සඳහාත් කඩේම් ලකුණු 135ක්, සිංහල මාධ්‍යෙන් දෙමළ මාධ්‍යෙන් 133ක් වෙනවා. බදුල සහ මොන්රාගල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යෙන් කඩේම් ලකුණු 134ක්. අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ලකුණු 133ක් කඩේම් ලකුණු සිංහල මාධ්‍යෙන් වෙනවා. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍යෙන් ඇඳුම්කරුවන් සඳහා කඩේම් ලකුණු 133ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මෝ සිසුන් සංඛ්‍යාව මෙවර 56,000ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 19.32%. 2025 වර්ෂයේ මෙම විභාගයේ කඩේම් ලකුණු ඉක්මු ප්‍රතිශතය 17.11% වෙනවා. ඒ අනුව මෙවර කඩේම් ලකුණු ඉක්මවූ ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තිබෙනවා. ඒ වගේම පළවෙනි පත්‍රය හා දෙවෙනි පත්‍රයට ලකුණු 35 බැගින් ලබාගෙන ලකුණු 70ට වඩා වැඩියෙන් ලබාගත් දරුවන්ගේ සංඛ්‍යාව 213,287ක් වෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.58% වෙනවා. පසුගිය වර්ෂයේ එම ප්‍රතිශතය 70.43%. ඒ වගේම වැඩිම ලකුණ 193ක් වෙනවා සිංහල මාධ්‍යෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වාර්තා වෙන්නේ. දෙමළ මාධ්‍ය සඳහා 188ක් ලකුණු වාර්තා වෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයෙන්. මෙම විභාගයේ පිරිනමන සම්පූර්ණ ශිෂ්‍යත් සංඛ්‍යාව 20,000ක් වෙනවා. එයින් ශිෂ්‍යත් 250ක් පෙන්වනවා විශේෂ අවස්ථා යටතේ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා.
1: තද සුළං සහ රළු බෝධ සම්බන්ධයෙන් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු ඇඟවීමක් කළා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා විලට ඔබෙන් වැඩ බෝධු ප්‍රදේශවල සුරකී වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. උතුර, උතුරු බැද සහ නැගෙනහිර පළාත් මෙන්ම මොන්රෝගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවටත් දැනුම් දී තිබෙනවා. පවතින වේලිකාලගුණයේ හමුවේ වනාන්තර ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් කැලෑ ගිනි ගැනීම පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ ඌවපණ්ඩ ගම ඉදිකහදෝව විහාරයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 ජල මට්ටම 5 බැස ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බලපෑ ඇති දියකිය සමග ජලයේ සොයා වන අලෙන් ගමන වෙත පැමිණෙන බව ජනතාව පවසනවා. මේ අතර අතිසී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්ද්‍රජයරත්න මහතා පවසන්නේ ජනවාරි සහ පෙබරවාරි බෝසත් කාලයේ සමග එළිනු තත්ත්වය වැඩි වශයෙන්ම ශ්‍රී ලංකාවට බලපාන බවයි. තේ සහ පොල් වගාවටද එයින් බලපෑම් එල්ල විය හැකි බවද ඔහු සඳහන් කළා.
3: මේ දිනවල සුපිරි එල්නිනෝකට අපේ ලෝකය භාජන වෙමින් පවතිනවා. 1950න් පස්සේ ඇතිවුණු ලොකුම ව්‍යසනයක් කියලා කියන්න පුළුවන් මේ එල්නිනෝ එක. එල්නිනෝ එකක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ ලෝකයේ සමහර ප්‍රදේශවල වැස්ස වැඩි වෙනවා. ලංකාව ඇතුළු මේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ ප්‍රදේශවලට තදින් පායනවා. තනියෙන් ගියන් ඇති වෙනවා. අපේ ලංකාවට වැඩිම මේක වලපාන්නේ ජනවාරි පෙබරවාරි මාස තීසරණ දිග මෝසම් කාලේ තමයි. තද නියෙන් ගියන් එන්න පුළුවන්. අපිට මේක කලින් ඇවිදලා තියෙනවා. ව්‍යසනන්නට තේ වගාවට, පොල් වගාවට, හැම දෙයකටම. නමුත් මේක දැන් අපි පරිස්සම් කරන කාලයක්. ප්‍රධාන දේ මිනිසුන්ට සහ සත්තුන්ට වතුර නැතුව යනවා. ලැබුගිනි ඇති වෙන එක හැමදාම අපි ලංකාවේ මේ කාලෙදි දකලා තියෙනවා. දැන් එතකොට ඇති වුණාට පස්සේ නිවනට වැඩිය හොඳයි. මොකක් හරි ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරකින් ගිහින් නිතර නිතර පරීක්ෂා කරන්න ඕනේ. පැයකට දෙකට සැරයක් ගිහලා මේ කඳු කර ප්‍රදේශයේම ලැබුගිනි එනවද කියලා. එතකොට නිමා ගන්න අපිට ලේසි වෙනවා. දැන් විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන්න තෝනේ ගින් තියන්න එපා කියන එක ගැන. සිගරට් පොටියක්වත් විසිකලොත්
1: වනාලීන දුම්රේහි ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබා දීමේ ව්‍යාපෘතිර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සැබීම ජනාධිපති ලේකම් ආචාර්ය දන්තික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් දුම්රිය වනජීවී සහ වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු සමග එක්වයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. ඊට භාජන බැංකුව පූර්ණ බූලිදායකත්වය ලබා දෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස බේක්‍රියාත්මක වෙනවා. ස්වයංක්‍රීය උෂ්ණත්ව සංවේදක සහ කිලෝග්‍රෑම් 20ට වැඩි සතුන් දුම්රිය ගැටීම් වැළැක්වීම හඳුනා ගැනීම සහ අනුසිර බලපෑම් හඳුනා ගන්නා පද්ධතියකින් මෙය සමන්විතයි. දුම්රිය මාර්ග දෙපස සවිකරන සංජාලාම්පු මෙන්ම දුම්රිය එන්ජින් බැදරිය තුල ස්ථාපනය කෙරෙන විශේෂ තිරයක් මගින් අලියා සිටින නිශ්චිත ස්ථානයේ රියදුරු වෙත කල්තබා සන්නිවේදනය කිරීමයි මෙමගින් සිදු කෙරෙන්නේ. පින්නවල අලි අනාථාගාර පරිශ්‍රයේ අදාළ නිලධාරීන් ඉදිරියේ මෙම පද්ධතියේ ආදර්ශ පරීක්ෂණය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව අදාළ වාර්තාව සකසා තිබෙනවා. මෙම ක්‍රියාවලිය වන අලි අනතුරු බහුලව සිදුවන ස්ථාන 13කදී නියම ව්‍යාපෘතියක් ලෙස ලබන මස් සිට ක්‍රියාත්මක කරනවා. පළතුරු වගාව සඳහා ඩව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගුජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා සඳහන් කළා.
4: අඹ වගාවන්ට, අන්නාසි වගාවන්ට, රම්බුටා වගාවන්ට, කිසිල් වගාවන්ට, කස්ටු වගාවන්ට නියගයක් ආවොත් එහෙම, වලලි හානියක් ආවොත් එහෙම, ගම්මුතුරක් හානියක් ආවොත් එහෙම විශේෂයෙන් ₹1,40,000 ඉඳලා ₹7,00,000 දක්වා වන්දි ලබා ගන්න පුළුවන්. විශේෂ රජයේ අරමුණ වෙන්නේ පළතුරු කොවියා වගාතු රඳවාගෙන ඒ හානිය ආවරණය කර දීම. විශේෂයෙන් අපි දන්නවා ලුකු පළතුරු වලට විදේශ විනිමයක් වැය කළ රටින් ගෙන පළතුරු ජාති. එය වළක්වා ගන්න පුළුවන් දේශීය පළතුරු වගා නිපදවීම වැඩි කරන් පස්සේ. එනිසා දේශීය වශයෙන් ගස් නිෂ්පාදනය වැඩි කර ගන්න, අඹ වැඩි කර ගන්න, අන්න ඒ සඳහා අන්න නිපදවීම ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා තමයි මේ අවධානම අඩු කර ගන්න අප විසින් රක්ෂණ හඳුන්වා දීම කළ තියෙනවා. එතකොට ඔවුන්ගේ මූලික වාරිකෙන් සිට 7ක් වෙන කුඩා වාරික ලබා දීම කළා. ඔවුන්ට හැකියාව තියෙනවා මේ අවධානම කළමනාකරණය කිරීම කළා. විශේෂයෙන්ම රක්ෂණ බද්ධ වෙලා කුඩා වාරිකයක් ගෙවලා මේ තේ නියං ගම්මුතු තත්ත්වයන් කළමනාකරණය කරමින් අවධානම අඩු කර කරමින් අපේ රක්ෂණය වෙලා ඔවුන්ගේ වගා දිගටම කරගෙන යන හැකියාව ගොවීන්ට හැකියාව තියෙනවා.
1: ජපානයේ යොකොහාමා නගරය මගින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් මෙට්‍රෝ බස් රථ 7ක් පරිත්‍යාග කිරීමේ උත්සවය තලංගම ඩිපෝවේදී පැවැත්තුණා. බස් රථ පරිත්‍යාග කිරීම සිදු වූයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකියෝ ඉසුමටා සහ අවාත්‍ය බිම රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවහන අවත්‍යශ ලේකම්වර ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අබාත විමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය හා නාගරික සංවර්ධනය ඇතුළු පුළුල් වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර ඇති බවයි. රජය ප්‍රවාහන හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණ්ඩාවක සංවර්ධනයක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ජනතා වෙනුවෙන් ඒ සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා ස්ථාන කළේ. අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීමේ නව ප්‍රවේශයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශය අතර අවබෝධතා කිවිසුමක් ඇති කරගෙන තිබෙනවා. මෙරට ජනතාවට අඛණ්ඩ හා කාර්යක්ෂම ඖෂධ සැපීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණිනුයි මෙම කිවිසුමට ලැබුණේ. මෙම හවුල්කාරීත්වය යටතේ මෙරට පවතින ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු අත්‍යවශ්‍ය ඖෂධ ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. සීමිත වෙළඳපොළ ප්‍රවේශයේ ගොලි සැපියම්කරුවන්ගේ සීමිත බව හා කුඩා ප්‍රමාණයේ ප්‍රසම්පාදන හේතුවෙන් ලබා ගැනීමට අපහසු වන ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළ වැදගත් වෙනවා. මෙම හවුල්කාරීත්වයට අදාළ අවබෝධතා කිවිසුමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අත්සන් තැබීම සිදු වුණේ සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීමයි මූලික අරමුණ වී තිබෙන්නේ. ගෝලීය වශයෙන් ඖෂධ බිරිඳී ගැනීම මගින් තරක්කාරී මිල ගණන් යටතේ ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කළ ඖෂධ සඳහා වඩාත් කාර්යක්ෂම ප්‍රවේශයක්ද ඇතිවන බවයි සෞඛ්‍ය හා ජනබාධ අමාත්‍යාංශයේ පවසන්නේ. ප්‍රවීණ රංගන හා ගායන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා බියන විට 64 වන වියෙහි පසු වුණා. ප්‍රවීණ ගායන ශිල්පී ජේ බිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ගීත රසක් ගායනා කරමින් ජනප්‍රියත්වයට පත් වුණා. චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවකට හා ටෙලිනාට්‍ය රසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රියංකර පෙරේරා මහතා පිළිබඳ ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ තබන සටහන.

0: චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවකට සහ ටෙලි නාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන් ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා. කලක් රෝකාතුරව සිටියේ මහතා අභාවප්‍රාප්ත වන විට 64 වන වියෙහි පසු වුණා. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ජේ ඒ මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා සිය පියාගේ ගීත ගායනා කරමින් ජනාදරයට පත් වුණා.
1: ප්‍රියංකර කියන්නේ මිල්ටන් පෙරේරාගේ පුත්‍රරත්නයක් විදිහට අපි හඳුනා ගන්නවට වඩා මිල්ටන් පෙරේරා අධ්‍යයනය කරන ලද්ද පුතුන් අතරින් කෙනෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. කොතනින් ඇහුවත් කොයි විදිහට ගත්තත් අර හින්දු 4500ක් විතර තියෙන තැනකදී 탁කාලා ඔක සූර්ය හවල් තැන හවල් ගීතේ හවල් තැන මෙන්න මෙතන කියලා කියන්න පුළුවන්.

0: ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හා නියකනායක මහත්මියගේ ස්වාමි පුරුෂයයි. ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහය අද දහවල් සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතයි. අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
1: ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය දෙවෙයිනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ හැරෝබ් ලක්ෂයක් වනු ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සරත් චන්ද්‍රකුමාර වශ්‍ය මහතා සඳහන් කළා. මෙම වැඩසටහන යටතේ ජනතාවට වඩාත් සමීප සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ යථාර්ථයක් බවට පත්වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
2: අපි නියම ව්‍යාපෘතිය තුළ අපි අපේක්ෂිත ඉදිරි වසර තුන තුළ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට තමයි අපේක්ෂාව. ඒකේ පළවෙනි 300 මේ වසරේ, ඊළඟට 400ක් ලැබෙන වසරේ, 300ක් 2028 වසරේ තුදී 1000 සම්පූර්ණ වෙන්නේ. ඒකට අපි ඊයේ මේ වසරේ 300 අපි නව මධ්‍යස්ථාන 25ක් අපේක්ෂා කරනවා. සායන මධ්‍යස්ථාන 275ක් ඉලක්ක කර. නව මධ්‍යස්ථාන 25න් ඊ අපි ආරම්භ කරා 8ක්. පුළුවන් වුණා සියලුම ඉඩම් නිරවුල් කරලා ඒ තැන්වලට අවශ්‍ය අනිකුත් පහසුකම් ටික ඔක්කොම බලලා මේ ඉදිකිරීම කරුවන්ට ලබා දෙන්න අවශ්‍ය කරන සියලු කටයුතු ඉවර කරා. ඊයේ වෙනකොට 8ක එකල අපි ඒක පටන් ගත්තා. ජනතාවට අපි විශාල වශයෙන් මේ පිළිබඳව කතා නොකරේ නියම ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට අපි ඒක අනවශ්‍ය විදිහට ප්‍රචාරයක් දුන්නොත් ඒ තුළ ජනතාව අපිට අපේ නියම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බාධා ඒ කියලා. නමුත් දැන් අපි ඉදිරියේදී මේක ශීඝ්‍රයෙන් ජනතාව අතරට රැගෙන යනවා. මම හිතන්නේ ඊයේ වෙනකොටත් ගොඩාක් ඒ ප්‍රදේශයේ ජනතාව අපෙන් ප්‍රශ්න අහන්න ගත්තා. මොකද්ද මේක කොහොමද කරන්නේ, අපි කොහොමද එන්නේ, අපි කොහොම මේ සේවාව ලබා ගන්නෙ කියනවනේ. මෙතෙන්දී මේක ඇත්ත වශයෙන්ම මේ දේශපාලන ව්‍යාපෘතියක් නෙවෙයි, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිපත්තිය පුළුල් ලෙස පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමක්. අපිට මේ අවස්ථාව සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය පරිපාලනයේදී අපිට මේ අවස්ථාව ලැබුණේ නැහැ. මේ ප්‍රාථමික සෞඛ්‍ය පුළුල් කරලා ජනතාව වෙත අංග සම්පූර්ණ පරිපූර්ණ ඉහළ ගුණාත්මක භාවයෙන්ුත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් තමන්ගේ දොරකඩට අරන් යන්නේ.
1: හම්බන්තොට මහනගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාතු මහතා මියගොස් තිබෙනවා. හිටපු නගරාධිපතිවරයා මියගොස් තිබෙන්නේ කොළඹ පෞද්ගලික නිවසේ සිටියදී. එවන විට ඔහු 60 වෙහි පසු වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට මහනගර සභා මැතිවරණ ඉදිරිපත් වූ ඔහු ඉන් ජයගෙන නගරාධිපති ධුරයට පත් වුණා. එන අනතුරුව 2018 වසරේ පැවති මැතිවරණයෙන් යළි එම ධුරයට පත්වීමට එරාජ් ප්‍රනාතු මහතාට හැකි වුණා. ඉරානය බැද පෙරදිග ඇමරිකා මධ්‍යස්ථාන රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එය ඇමරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකයට අයත් ගොන් ආරක්ෂණ පද්ධති, රෙඩාර පද්ධති සහ නාවික පහසුකම් වලට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකාව පවසන්නේ. එන්පසුව ජෝර්දානය, බහරේනය සහ ඉරාකයේ පිහිටි ඇමෙරිකා ඉලක්කවලට මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි ඉරානය සඳහන් කළේ. හෝමුස් ආශ්‍රිතව පවතින අතීතය හේතුවෙන් කලාපයේ තෙල් මිල ගණන් බැරලියක් ඇමෙරිකා ඩොලර් 100 බවට අසන්න වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. බ්‍රෙඩ් බොර තෙල් බැරලියක මිල ඩොලර් 96කට අසන්න වී තිබෙනවා. මේ අතර නේපාලයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මේගී ගණන 1050ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 4000කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවයි එරට බලධාරීන් සඳහන් කළේ. 11000කට වැඩි පිරිසක් බුදා කැඩීමට සහන කණ්ඩායම් වලට හැකි වුණා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි පන්තුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කර තිබෙනවා. ශ්‍රේයාස් අයර්, අභිෂේක් ශර්මා, ඉෂාන් කිෂන් හා තිලක් වර්මා ඇතුළු ක්‍රීඩකයන්ගෙන් ඉන්දීය කණ්ඩායම සමන්විත වෙනවා. දෙරට අතර තරගාවලියට පන්තුවාර 20 තරග තුනක් ඇතුළත්. පළමු තරගය ලබන 13 වෙනිදා පැවැත්වෙන බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ. දෙවැනි තරගයේ 15 වෙනිදා හා තුන්වැනි තරගයේ 17 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. විසිදෙකේ පෙත්සම් විභාගයේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙරට ආහාරවල ගුණ ගැන ලොවටම කියූ අගමැතිනිය. ණයකෙන විපක්ෂයේ චෝදනා අසත්‍ය බව ඇමති අනිල් ජයන්ත කියයි. පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් කෙරේ. එල්ලිනුවට පෙර සූදානම අවශ්‍ය බව මහාචාර්ය චන්දන කියයි. ඇමරිකා ඉරාන ගැටුම් යලේ. එත් සබගෙන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු නවයට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6 විනාඩි 57යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ ලුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: හසන් සමීර අධ්‍යක්ෂණයක්
2: මෙනක දරුව අරගෙට මේක මාර වැඩක්නේ. මං ආයෙ මගේ දරුවා බලන්න කො දෙන්න ළමෙ
3: එන්න පුතේ ආයෙන් එන්න ආයෙන්
2: දරුව අරගෙට යන්න. නහ බලමුකෝ අද ළමයා වරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ.
1: මල් මයි ගොන් ගොන්
3: මං ආවේ ආයෙ බලන්න.
4: ලොක්කයියා ඔයාලා කියලා තියෙනවනේ හැමදේම වෙන්නේ නීතියට. උසාවියේ නියෝගයක් දෙයි ඔයාලා ආයු බාන්න පුළුවන් කොහොමද කියලා. එතකොට එන්න දැන් යන්න.
2: නොගියොත්
4: යන්නේ මේ නිදියක්කේ. මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණාකරලා යන්න මෙතනින්.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
5: මල් දින්ගුන්
6: අම්මයි
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: සංගීත රසකාමේ ආදරණීය සහෘද රසවතුනි, හත්පසෙන් ගනඳුර මෝදුවන මේ සුන්දර නිශායාමේ ඔබේ දෙසබලට සිංහල ස්වභාවිත ගීතේ රසය සමීප කරමින් සහෘද රසමනස් රූපමංචරයක ගිල්වමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකව වියමන අරඹන්නට අපට අවසරයි. රසවතුනේ සිංහල ස්වභාවිත ගීතය සිය මధుර ස්වරයෙන් සිය සංගීත ඥාණයෙන් පෝෂණය කළ ප්‍රවීණයන් ත්‍රිත්වයකගේ ස්වරාලංකාරයෙන් අදත් සඳදියදහර විප්‍රාසාංගික සජීවකරණය සහෘද සන්තකයට පත්වනවා ඇති. දශක ගණනාවක් මුළුල්ලේ සිංහල ස්වභාවිත ගීතයට සිය මధుර ස්වරයෙනුත් සිය සංගීත ඥාණයෙනුත් අනූපමේ මෙහෙයක් ඉටු කළ සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඉවකෙම විශාරද එඩ්වඩ් චයිකුඩි ප්‍රවීණ ගායන වේදියාගේත්, ඉවකෙම ඉන්ද්‍රාණි බෝගුඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් ස්වරාලංකාරයෙනුයි ආදරණීය සහෘද රසවතුනේ මේ ප්‍රේමණීය හැන්දෑවේ උපි මත්මත කවුද කරමින් සඳතියදහර මේ ප්‍රාසාංගික සජීවකරණය මෙලෙසින් ඇරඹෙන්නේ. රසික හිතවතුනේ, ගීතය කියලා කියන්නේ හිත නිවන මතක අවදි කරන, සමහර විට ඉමක් ගුණක් නැති ලෝකයකට අපි වරගෙන යන අපූර්ව වූ කලාමාධ්‍යයක්. සමහර විට ජීවිතේම එක්තැන් වුණු තැනක් ගීතය කියලා කියන්නේ. ආදරයද, ප්‍රේමයද, විරහවද, ඉවගේම මේ සමාජයේ යථාර්ථවාදී ස්වභාවයද, ඒ තුළ අපිට මනාව හඳුනා ගන්න පුළුවන්. රසවතුනේ, මේ හමුවීම තුළ අපි විප්‍රවීණයන් ප්‍රීත්වේ අපූර්ව වූ ගී සංකලනයෙන් ඔබ ඒ සියලු ඉසව් කරා රැගෙන යන්නට සූදානම්. විටක මත්මතක අවදි වේවි, විටක ගැඹුරු සිතුවිල්ලක නිමග්නව ඔබට ඒ පිළිබඳව සිතන් නොබේ සිත ඔබට බල කරාවි. ඒ සියල්ල තුළ ජීවිතයේ යථාර්ථය ඔබට විඳින්න මේ ගැයෙන ගීතාවලිය පෙරමන් තනාවියයි මා විශ්වාස කරනවා. ඉවගේම ජාතියක්, ආගමක්, කුලයක්, භාෂාවක් සීමාවක් නැති අපූර්ව සප්තස්වර සංකලනයෙන් උපදින සප්තස්වර මාතූර්වයෙන් විඩාබර සිතට ප්‍රේමණීය අස්වැසිල්ලක් ලබන්නටත් මේ හමුවීම තුළ හැකිවේ යැයි මා විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන්, ඒ බලාපොරොත්තුවෙන් අපි සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය මුලින්ම සෝමතිලක ජය මහප්‍රවීණ ගායන වේදියාගේ අපූර්ව ගීතාවලියෙන් රසගැන්වේ මරමු. සෝමතිලක ජය මහත්මයා, බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරන මුලින්ම අද මේ සඳදිය ධර ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්න ඔබතුමන්ට. රසවතුනේ, අපි හොඳ අත්පොල්සන් ප්‍රසාදයක් එකතු කරමු.
1: අදත් ගීත ගායනය සඳහා දසුන්මට ආරාධනා කළා. මම බොහොම සන්තෝෂයෙන් බාරගත්තා. අද මුලින්ම මම තෝරගත්තා මම රචනා කරපු ගීතයක්, සැඳැඳුරලුව ගල්න වෙලාවට කියන ගීතේ. මම ගීත කීපයක් රචනා කරලා තියෙනවා අත් වශයෙන්ම. ඒ රචනා කරපු ගීත අතර මේ ගීතය දෙවෙනි, මම රචනා කරපු දෙවෙනි ගීතයයි. එමා ගීත රචනා කිරීමට මට පිළිමෙන්න සිද්ධ වුණේ ඇත්තටම මේ මගේ වැඩසටහන් සරලගේ වැඩසටහන් වලට හොඳ නිර්මාණ වලට හොයාගන්න අපහසු වුණා. ඒ නිසා, ඒ හේතුව නිසා රචනා කරපු ගීතයක් තමයි මේ සැඳ යාඳුර අපි ශ්‍රවණය කරලා බලමු.

මේ වැඩස්ටානය මේ දෙවැනි ගීතය වසයෙන් මම කැමති සඳ මඩලට හිනහෙන්නටකින් ගීතය ගැන කතා කරන්න. මේ ආදරය කියන එක ජීවිතයට කොයි තරන්නම් බලපෑමක් කරනවාද, ඒක බිඳුනුදාට ඒ වගේම ජීවිතය කොතෙක්දුරට දුර්මුඛ කරනවාද. බිඳුනු ආදරයක් පිළිබඳව ගීතයක් ලියාපු ආනන්ද අභේවික්‍රම නැමැති මේ ප්‍රතිභාපූර්ණ ගැයුම් පද රචකයා ඒක සාන්ත ජයලත් තිසේරා කියන සංගීතවේදියාට දීලා තනුවකුත් දාලා මට එවුවා. මං එතකොට මේ පදමාලාව කියුවේ අර ගීතනුවත් එක්කමයි. ඉතින් මට ඒ ගීතනුවටත් ඒ පදමාලාවටත් හිත බොහොම තදින් බැඳී ගියා. ඒ අනුව මං අවසාන වශයෙන් කරපු CD තැටියකට මේ ගීතය මං ඇතුළත් කරා. අපි ගීතය අහලා බලමු.

ප්‍රසන්න චන්දන බණ්ඩාර රචනා කරපු, එච්.එම්. ජයවර්ධන සංගීතවේදියානන් සංගීතවත් කළ, දැන්ට අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මම ගායනා කරපු ටිකක් අලුත් ගීතයක් ඔන්න එක සමහරට ශ්‍රවණය කරලා ඇති. යලිත් ඔබට ඒක ශ්‍රවණය කරන්න අවස්ථාවක්.

0: අද සඳදිධාර ප්‍රාසංගික සජීව කරණය සෝමතිලික ජය මහස්වරයෙන් අරුත්පර ගීතාවලියකින් ඇරඹුණේ ලෙසේ. වසික හිතවතුනි අපි සූදානම් මිලඟට ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියට දෙවේදිකාවට ඇරයුම් කරන්න සඳදිය ධර්ම ප්‍රාසංගික සජීවකරණය මත්මත කපති කරමින් ගයන්නට ඊට මත්තෙන් අපිට අනුග්‍රහයකතු කරන අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහයකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි. මේ වසර තුලදී ගෙවී ගිය මාස හතක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක්, ඒ වගේම ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, ඒ වගේම 2 ලක්ෂ ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුලින් ගෙවී ගිය මාස 5ක කාලය තුලදී දසදහස ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතිය මහදන සම්පත ධන නිධානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සීනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුණ යන්ත්‍ර ගන්නවා අපේ උදාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 එල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් මම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. ආදරණීය සහෝදර රසවතුනි, සෝමතිලික ජයමහස්වරේ නැරඹුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය මෙතැන් සිට රස ගන්වන්නට අපි බොහොම ආදරෙන් සෙනෙහසෙන් ඇයට ආරාධනා කරමු. සිංහල ගීත වංශාවලිය තුල ස්වභාවිත සලකුණේ ඇගේ මුද්‍රාව ඉතාමත්ම රසවත්, ඉතාමත්ම අරුත්බරයි. ඒ රසවත් අරුත්බර ගීතාවලියෙන් මේ රාත්‍රියේ රස ගන්වන්නට ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියනි ඔබතුමීට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වේදිකාවට එන්න, මේ ආදරණීයයන් වෙනුවෙන් අදත් ඔබේ මధుර ස්වරයෙන් ගයන්නට. අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු ආදරණීය රසවතුනි.
1: බොහොම ස්තුතියි දසුන්. මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද මම කලිනුත් ගීත ගායනා කරා මට ආරාධනා කළ නිසා ගොඩක් ස්තුතියි. අදත් මට මේ ආරාධනා ලැබුණා, මම ගොඩක් සන්තෝෂ වුණා. මොකද ලක්හඬට අපි ගොඩක් ආදරේ, ලක්හඬ අපටත් ආදරේ. ඉතින් මම හිතනවා මේ ස්වභාවිත ගීතය කියන දේ ජනතාව අතරට නැවත ගෙන යන්න ලක්හඬ ගොඩක් මහන්සි වෙනවා. ඉතින් අපිත් එයට දායක වෙන ගොඩක් කැමති. ඒ හින්දා අද මේ ප්‍රසංගයේදී මම මුලින්ම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදුලිය එළිය දැක ගිනි හුල දියේ හෙලා කියන ගීය. මේ ගීය ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙක් වන ස්වර්ණ ගුණවර්ධන මහත්මයා තමයි රචනා කළේ. මෙහි සංගීත නිර්මාණය ගුවන් විදුලි වාදක මණ්ඩලයේ දක්ෂ වයලින් වාදකයෙකු වන චෙල්ටන් විජේසේකර මහත්මයාගේ. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ අකීකරු වෙච්ච දියණියක් ගැන. ඉතින් අපි මේ ගීතය කරේ ගුවන් විදුලියේ තිබුණා නව නිර්මාණ කියලා වැඩසටහනකට. මේ වැඩසටහනේදී අපි මේ ගීය හැඳින්වුවේ වල්මත්තිගේ කිරිල්ලියකගේ විලාපය කියන නමින්. ඉතින් එහි සඳහන් වෙන්නේ අකීකරු වෙච්ච දුවෙක් තම දෙමෝපියන් අතරලා ගිහිල්ලා, නමුත් අන්තිමේදී ඇයට ඇය ගිය පාර වැරදිච්ච බව දැනුන නිසා ආපහු ඇය තම අම්මාව සොයාගෙන එනවා. ඒක තමයි මේ ගීයෙන් කියවෙන්නේ. අපි අද මුලින්ම අහලා බලමු විදුලි එළිය ගීතය. මම දැන් ගායනා කරන්නේ

මා දෙවෙනි ගීතේ වශයෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ නිල නෙතු සංගලින් කියන ගීතය. මේ ගීතයත් මා මුලින්ම ගායනා කරේ ගුවන්දු සංස්ථාවේ මගේ සරලගී වැඩසටහනකට. මේම ගීතය මට රචනා කළ දුන්නේ ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් දල්විස් මහත්මයා. එවකට එතුමා ගුවන්විදුලි සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් වශයෙන් සේවය කරා. එතුමා තමයි මේ ගීතය මගේ අයියට දීලා තිබුණේ මා ලව්වා ගායනා කරන්න කියලා. එතකොට මම එතුමාව දැකලා තිබෙත් නැහැ. නමුත් මේ ගීතය අයියා ගීතනුවක් යොදලා අපි ගායනා කරාට පස්සේ පටිගත කිරීම දවසේ එතුමා මගේ ළඟට ඇවිල්ලා කිව්වා මම තමයි ඩෝල්ටන් ඇලිස් කියන්නේ, එතුමාව මට හඳුන්වලා දීලා කතා කරා. ඉතින් හරි සන්තෝෂයට පත් වුණා පටිගත කරාට පස්සේ. මොකද එතුමාට ඌමනා කටහඬ මේ ගීතය තුලින් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ගීතය අදටත් මං හිතන්නේ එදා වගේම ජනප්‍රියයි. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී සීත දියර සල කියන ගීය. මේ ගීතය රචනා කළේ ධර්මදාස පරණගමයන්, ඒ වගේම සංගීත නිර්මාණය කළේ චන්ද්‍රදාස බෝවඩයන්. ඉතින් මේ ගීතයත් මගේ මං හිතන්නේ මා සංගීත ජීවිතයට ආපු මුල්ම කාලේ මුල්ම ගීය කියලා කියන්න පුළුවන්. මගේ ජනප්‍රියත්වයට පත්වෙච්ච ගීවල මං හිතන්නේ කඩීමක් වගේ කියලා කියන්න පුළුවන් මේ ගීතය. මේ ගීතය ගීත තරංගිනී කියන වැඩසටහනකට මා ගුවන්විදුලියේ ගායනා කරාට පසුව තමයි රසික පිරිස අතරට මේ ගීතය ගියේ. ඉතින් දැන් අපි ඒ ගීතය ගයමු.

තනිතරුවයි කියන ගීය තමයි මම ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගීතය මම මුලින්ම ගායනා කරේ මගේ සංයුක්ත තැටියකට. මෙහි සංගීත නිර්මාණය

කළේ මමමයි. තනුජා ක්‍රිෂ්ණරත්න කියන නවක ගීත රචිකාවියක් තමයි මේ ගීතේ ඒ කාලේ මට රචනා කරලා දුන්නේ. මං හිතන්නේ මගේ සංගීත නිර්මාණ ගොඩක් නැහැ රචනා කළා. නමුත් කීපයක් මම හැම කරලා තියෙනවා. ඉතින් පොඩි අත්හදා බැලීමක් කියලා හිතාගෙන තමයි මෙහි සංගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණේ. මං හිතන්නේ ඒ ගීතයත් රසිකයින් කැමැත්තක් දැක්වුවා කියලා මං හිතනවා. ඒ ගීතය දැන් අපි අහලා බලමු.

0: ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයෙන් ගැයුණු ගීත මොනතරම් අරුත්බරද, මොනතරම් රසවත්ද. ඒ ගීත ඇතුලේ අපිට හිතන්න කොච්චර දේවල් තිබුණාද නේද? ආනන්දේ නර්මික මන් මගක ප්‍රඥාව කරාව රැගෙන යමින් ආදරණීය රසවතුනේ, අපි හැමදාමත් කළේ ඔබට සිංහල ස්වභාවිත ගීතයේ රසය සමීප කරන එක. ඒ තුල සහෘද රසමනස් ඥානනය කරන එක. ගීතයකින් හිතක් නිවන්න පුළුවන්, හිතක් හදන්න පුළුවන් වගේම අනෙකා පිළිබඳව සහකම්පනයක් ඇති කරන්නත් පුළුවන්. එනිසා හැර ගිය තැන වෛරය මෝදු කර ගැනීම නෙවෙයි, හැර ගිය තැන උපේක්ෂාවෙන් දරා ගැනීමත්, දරාගෙන වෙන්වීමත් ප්‍රේමයේ උත්තුංග ගුණයක්. ආදරණීය රසවතුනි, අපි ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයට මොහොතක විරාමයක් තබමින් සූදානම්. අරි අපූරුවට මෙතෙක් වේලා සෝමතිලක ජයමහස්වරයෙන් ඉන්ද්‍රාණි බෝගොඩ ස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සජීව කරදේ අපි ගෞරවනීය ඇරයුම් ලැබූ විශාරද එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් මෙතැන් සිට රස ගන්වන්නට. එඩ්වඩ් ජයකුඩි මහත්ම, එන්න මේ ආදරණීය රසවතුන් වෙනුවෙන් ගයන්නට වේදිකාවට. රසවතුනි, අපි හොඳ අත්පොසන් ප්‍රසාදයක් එකතු කරමු එඩ්වඩ් ජයකුඩි ස්වරයෙන් අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.
1: ලක්කන මියුරු මියසයට ආරාධනා කිරීම පිළිබඳ වෙනද වගේම දසුන් මල්ලිට ස්තුතිවන්ත වෙනවා. ගීත කීපයක් ඔබ හා එක් වෙලා රස මිහිර බෙදා ගන්නටයි අදත් මම සූදානම් වෙන්නේ. මගේ ගීත ගොන්න දිහා බලපුවාම මුල්ම යුගයේ ඉතාමත් වැදගත් ගීයක් විදිහට මා අදටත් සලකන, එහෙමත් නැත්නම් මගේ ගායන ජීවිතයේ විශාලම සංදිස්ථානයක් විදිහට සලකන ගීයක් තමයි දැන් මා ගායනට යන්නේ. මේ සිරිල් සමරකෝන් කියන එවකට නවක ගීත රචකයා ගුවන් විදුලියට තැපෑලෙන් එවූ ගීයක්. කලණි පෙරලා තමයි සංගීතවත් කළා, මට ගායනට අවස්ථාව ලබා දුන්නා.

මීළඟට මා ගයන්නට සූදානම් වන ගීය බොහෝ අය හඳුන්වන්නේ තනිකඩයාගේ ගීය නමින්. සමහරු මේකට තනිකඩයාගේ වැලපිල්ල කියලත් හැඳින්වුවා. අපේ ගම්වල බොහොම සුලභව දකින්නට ලැබෙන දෙයක් තමයි ආර්ථික සංසිද්ධීන්, එහෙම නැත්නම් භෞතික සංසිද්ධීන් නිසා කලට වේලාවට දීග තුලාවක් කරගන්නට බැරි අපේ සහෝදරයන් අනන්ත අපි දැකලා තිනවා ගම්වල. හැබැයි කාගෙත් ඇස නොගැසෙන පුරුෂ පක්ෂේත් අපේ සහෝදරයන් මේ වාගේ තත්වයකට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලූෂන් බුලත්සිංහලයන් රචනා කරලා තියෙන්නේ විවාහයක් වීමට කල වයස පැමිණියත් වෙන යම් බාධා නිසා නිසි කලට නිසි වයසට විවාහයක් කරගන්නට බැරි වූ තරුණියකු පිළිබඳව යටලීයෙන් නාරිලතා මල් පූ දින්නේ.

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ශුකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump අමතන්න 077 77 73 74

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: ඕනම
3: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: بيان حتى اللي
1: يعلو تمسام بس عابو موبيتل فايبر كجدر ما فيت كران اوكما ديفايسز كنك كران جيمينج ورد لو ليتنسي فاست ان ستيبل وان ليميتر تورغان باكيج راسا SLT موبيتل فايبر
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
5: ටේකියා සුරකින් මගතොට
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
7: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: NLP හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා

0: ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එල්බී තනනිතහනය නතුරයිෙන් ප්‍රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
2: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් නවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Rayata Vinadi 3

ආදරණීය සහෝදර රසවතුනි, විරාමයෙන් අනතුරු අපි යලෙත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමකෙන්. අද මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ගේත්, ඒවගේම සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියාගේත්, ඒවගේම ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් මధుර ස්වරයෙන් රසගැන් වෙනවා. ආදරණීය සහෘදයිනි, අපි සූදානම් නැවතත් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට. මම ආදරෙන් සෙනෙහසින් සෝමතිලක ජයමහා ප්‍රවීණ ගායන ශිල්පියානන්ට ආරාධනා කරන්න වේදිකාවට අපි උදත් පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. ජලිත් සෝමතිලක ජයමහා ස්වරයෙන් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රසවත් කරන්නට.

මීළඟට මුණ ගායනා කරන ගීතය බිඳුණු ආදරය පිළිබඳර අනුවේදිනිය හැඟීම දනවන ගීතයක්. දැන් මේ බිඳුණු ආදරය කඩින් කඩ අපේ හදවත්වලට වේදනාව දෙනවා කියන ඒ ආකාරයේ ඒක ගීත රචකයෙක් එක කිව්වේ, හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාවෙන් කියලා. ඒ දේම මේ කඩින් කඩ බිඳුණු ප්‍රේමයෙන් බිඳුණු වේදනාව, ඒ දේම තවත් ගීත රචකයෙක් වන මහින්ද දිසානායකට දැනුනේ දිලෙන යලිදු නිවෙන විදුලි රේඛාවක් ලෙසින්. දෙන්නම කියන්නේ මේ එකම කරුණක් ගැන. සප්තත් ස්වර රටාව තිස්සසිරි පෙරේරා සංගීතවේදී අනන් මසුකලා අපි ඒ ගීතයට සමදෙනවා.

තවත් මේ ගීත සංකල්පනාවල අමතුම විදිහේ සංකල්පනාවක් ඔබට මම ඉදිරිපත් කරන්නේ. කාව්‍ය ලෝකයේ මේ කඳුලට සුවිශේෂී ස්ථානයක් හිමිවලා තියෙනවා. බොහෝ කවීන් මේ කඳුල පිළිබඳව ඒක නිර්මාණ ගොඩක් බිහි කරලා තියෙනවා. අපි ඒ වගේම අහලා තියෙනවා. දිගටම දැන් කඳුල කියන එක හඬා වැටීම තුල කඳුල ගල් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. ඊන්පසුව කඳුලක් උණන්නේ නැහැ කියලා කියනවා. සමහර විට කඳුල ගල් වෙනවා කියලා කියන්නේ හදවතත් දැඩි වුණා කියන අදහසක් වෙන්න පුළුවන්. එහෙම වුණාම එම වේදනාවෙන් අත් මිදෙන්න කඳුලම උපකාර වුණාත් වෙන්න බැරි නෑ. මේ අදහස රැගත් ගීතයක් මේ ළඟට ගැයුම් පද රචක ජගත් ප්‍රේමතිලක සහ සංගීත නිර්මාණයේ DD ගුණසේන එකතු වී කරපු ඒකාබද්ධ නිර්මාණයක් වශයෙන් මේ ගීතය හඳුනන්න පුළුවන්. මේ ගයන්නේ මම ඒ ගීතේ.

සියල්ල දමා යා හැකි. එහෙත් වියපත් බිරිඳ දමා යන්න සිදු වුණොත් ඇයට කාගේ පිළිසරණක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. වියපත් සැමියට, ඒ වගේම වියපත් බිරිඳකටත් ඒක සාමාන්‍ය පොදු කරුණක්. නිර්මාණ කලාකරුවෙ සුළු සිද්ධියක් සමහරට පදනම් කරගෙන කොච්චර යථාර්ථවාදීව ඒවා දකින්නද කියලා අපිට මේ ගීතය ඇහෙනකොට අපිට හිතෙනවා. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ සහ රෝහණ වීරසිංහ යන දෙදෙනාගේ අත්තල් බැඳ ගැනීම තුළින් නිර්මාණය වුණු සාරතක නිර්මාණයක්.

බැඳුන සෙනෙහස නොවන නිම්හිම් ඇතද පණනල සමක රැකෙමින් අපේ අත්වැල ලිහි ගිලිහෙන මොහොතේ කවදාක හෝ ජායුතුයේ නියත නික්මන සියලු බැමිසිදිනා. එයයි සනාතන දහම. සෝමතිලක ජයමහමහත්මයා බොහොම ස්තුතියි. අපූර්වත්වයෙන් අපූර්වත්වයට අද සඳදිය ධාරණ රැගෙන යමින් ඔබතුමා රුත්බර ගීතාවලියකින් මේ ආදරණීය හමුවීම රස ගැන්වුවාට. ආදරණීය සහෘද රසවතුනේ, අපි සෝමතිලක ජයමහස්වරයෙන්, ඉන්ද්‍රානි බෝගොඩස්වරයෙන් සහ එඩ්වඩ් ජයකොඩිස්වරයෙන් රස ගැන්වෙන සඳදිය ධාර ප්‍රාසංගික සජීවකරණය තුළ සිංහල ස්වභාවිත ගීතේ අපූර්වත්වය විඳිමින් මත්මතක අවදි කරගනිමින් මෙලෙසින් ගත කරන්නේ. සඳදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB. මේ වසර තුලදී ගෙවි ගිය මාස හතක කාලය තුළ ධන නිධානයේ ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, එවැගේම 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, එවැගේම 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක්, වගේම මාර්තු පළවෙනිදා සිට පටන් ගත්ත සන්දේ බෝනස් තුළින් ගෙවි ගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කිරීමට ධන නිධානයේ ලොතරැයට හැකියාව ලැබිලා තියෙනවා. නිසා ජාතිය මහදන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් සිහිපත් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍රගෙන්න අපේ දාහරණ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කරගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 එල්හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767795079 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් ආදරණීය රසවතුනි, අපේ සඳුදිය ධාර මේ ප්‍රාසංගික සජීවකරණය මෙතෙන් සිට රස ගන්වන්නට බොහොම ආදරෙන් සෙනෙහසෙන් ආරයම් කරමු. ඉන්ද්‍රානි බෝගොඩ ප්‍රවීණ ශිල්පියට අපේ හොඳ අත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රසංගයේදී පෙම්කල වරදට කියන ගීතේ. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නිවේදිකා දයාදාල්ඩිස් මහත්මිය. මෙහි සංගීත නිර්මාණය විශාරද චන්ද්‍රදාස බෝවලය. මේ ගීතේ මම ගායනා කළේ මං හිතන්නේ 1979 පමණ තමයි මේ ගීය ගායනා කරේ ගුවන්විදුලියේ සරලගේ වැඩසටහනකට. ඉතින් මම හිතන්නේ අද දක්වා මේ ගීතයේ ඒ ජනප්‍රියත්වයේ අවුරුදු දැන් මම හිතන්නේ 30 ගණනක් විතර වෙනවා තාමත් පවතින ඒ විදියටම. ඉතින් අදටත් මම හිතන්නේ ගොඩක් මේ තරුණ ළමයිත් මේ ගීතේ ගායනා කරනවා. මම හිතන්නේ ඒ ජනප්‍රියතාවය තාමත් මේ ගීයේ තියෙනවා කියලා. අපි දැන් ඒ ගීතේ ගායනා කරමු.

මා ඊළඟට ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීල වර්ණ නිල කුබියෝ කියන ගීය. මේ ගීතය මම ගායනා කරෙත් මේ ගීතයත් මම හිතන්නේ 70 දශකයේ පමණ අපි ගායපු ගීත තමයි. මේ ගීතෙත් සංගීත නිර්මාණය කළේ අයියා චන්තුදාස් බෝවිඩයන්. මෙහි පද රචනය කළේ GHK රත්නසිරි කියන මහත්මයා. ඉතින් මේ ගීත රචනයේ මම හිතන්නේ පොඩි කතාවක් තියෙනවා මේකේ. රත්නසිරි මහත්මයා හිටියේ ඒ

වැඩි. ඉතින් මං හිතන්නේ මේ ගීතය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් මං හිතන්නේ මේ ගීතය ජනප්‍රියත්වයට පත්ච්ච ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි ඒ ගීතය ගායනා කරමු.

ඊළඟට මම ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීගිරි නාරි ලතා කියන ගීතය. මේ ගීතයත් මා ගුවන්විදුලියේ තිබුණා එකට, ගුවන්විදුලියේ ගීත රචනා තරඟයක්. මේ ගීත රචනා තරඟයට මේ තුන් දෙනෙක් ශිල්පී ගීත ගායනා කරා. ඉතින් ඒ කියන්නේ මුල්ම ගීතේ ගායනා කරේ පළවෙනි තැනට තේරුණු අමරදේව ශූරීන්, දෙවෙනි ගීතේ ගායනා කරේ පතර රචනාවල දෙවෙනි තැනට තේරුණු ගීතය ෂෙල්ටන් පෙරේරා මහත්මයා, තුන්වෙනි තැනට තේරුණු මේ ගීත රචනය ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් රත්න කුමාරී අමරසූරිය කියන ගීත රචිකාවයි තමයි එවකට ඇය නවක ගාය නවක ශිල්පිනියක් මා හිතන්නේ ගීත රචනා කරන. ඉතින් මේ ගීතයේ සංගීත නිර්මාණය අයියාගේ චන්ද්‍රදාස බෝබඩයන්ගේ. ඉතින් මේ ගීතයත් මං හිතන්නේ ඊට පසු කාලෙක මම මගේ CD පටයකට ගායනා කරා. දැන් අපි ඒ ගීතය අහලා බලමු.

0: බොහොම සුතියේ ඉන්ද්‍රන් බෝගඩ ආදරණීය ප්‍රවීණ ශිල්පිනියනි, බොහොම අරුත්බර රසවත් ගීත සම්මුච්ඡයකින් අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය එලෙසින් රසවත් කළාට අපි ඔබතුමියට වේදිකාවෙන් සමු දෙන්නේ යලිත් යලියලිත් විවේදිකාවේ සිට ඔබතුමිය ගැයු අරුත්බර ගීතාවලිය රසය බෙදා ගන්න මේ ආදරණීය සහෘද රසවතුන් එක්ක හමු වීමේ බලාපොරොත්තු පෙරදරිව බොහොම සුතිය ඔබතුමියට නැවතත්. ආදරණීය සහෘද රසවතුනේ, බොහොම ආදරණීයව ප්‍රේමණීයව රසවත්ව ගලාගෙන යන මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණයේ අවසන් අදියර අපි සූදානම් විශාරද එඩ්වඩ් ජයකොඩීස්වරයෙන් මෙතැන් සිට රසවත් කරන්නට. අපි සියලු දෙනා හොඳ අත්පොල් සම්ප්‍රසාදයක් එකතු කරමු. නැවතත් ප්‍රාණ සම ප්‍රේමේ වාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන වෙනුවෙන් මේ වේදිකාවේ සිට ගයන්නට විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන වේදියානන්ට.
1: අසූව දශකයේ මුල් භාගයේ මම කැලණිය ගුරුකුල විද්‍යාලයට ගියා සංගීතාචාර්යවරයා විදිහට වැඩ බාර ගන්නට. එහිදී මට හොඳින් කවි ලියන සිංහල ගුරුතුමෙක් හම්බ වුණා. එතෙන්දී මා ඔහුගේ නිර්මාණ යම් යම් විදිහට බලලා රස විඳලා මා ආරාධනා කළා ගීතයක් ලියමුද කියලා. එතකොට ඔහු එකවරම කිව්වේ ගීත ලියන්න මන් දන්නේ නැහැ, මං කවි විතරයි ලියන්න දන්නේ කියලා. කෙසේ නමුත් මගේ පෙරැත්තයට ඔහු දවසක් මට හොරෙන් ගීත දෙකක් ගෙන දුන්නා. වෙන අයට පෙන්වන්න එපා, හොඳ නැත්තම් මේක ඉරලා දාන්න කණු කූඩේට දාන්න කියලා. ඒයින් එක් ගීයක් තමයි පින්න මලේ සුද ඇන්න ගිහින් වද මූණ පුරා පෙම්පිල්ලා කියන ගීය. ඒ විසිකරන්න කියලා දුන්න දෙවනි ගීය තමයි දැන් මං ගයන්නේ. එදා ඒ සිංහල ගුරුවරයා වෙලා හිටියේ එවකට නවක අද ප්‍රවීණම ගීත රචකයෙක් වන අමරසේන කංකානම්ගේ. රෝහණ වීරසිංහ තමයි මේ ගීය සංගීතවත් කළේ.

අපට ලං වෙන්න බැරි ඕන තැනකට හිතට පුළුවන් මොහොතකින් ලං වෙන්න. සැතපුම් දහස් ගණනක් වුණත් අපායට උනත් දිව්‍ය ලෝකෙට උනත් හිතට ක්ෂණයකින් යන්න එන්න පුළුවන්. මේ හිතෙන් නැගෙන සිතුම් කොයි තරම් චමත්කාරද, කොයි තරම් වරක අවුල් ජාලයක් වෙනවද. හිතන්න එපා මා ගැන, නුඹ වැරදිම තාලෙට. නිලාරෙන් කාසින් තමයි මේ ගිය ලියලා රෝහණ වීරසිංහට තනුව යොදන්නට මග පාදා දුන්නේ. දැන් අපි ඒ ගිය රස විඳිමු.

අපි ගීත නිර්මාණ කරනකොට දෙයාකාරයකට ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ගේය පද රචනය මුලින් ලබාගෙන ඊට තනුවක් නිර්මාණය කිරීම. දෙවැනි එක තමයි තනුව මුලින් නිර්මාණය කළා ගේය පද රචනය ඊට සරසවා ගැනීම. මගේ බොහෝ ගීත තියෙනවා තනුව මුලින් නිර්මාණය කළා ගායපු ගී. මේ ගීයත් තනුව නිර්මාණය කළා ආනන්ද පෙරේරා සිහිශක්ති සංගීත කණ්ඩායමත් සමග. අජන්තා රණසිංහයන්ට, ආචාර්ය අජන්තා රණසිංහයන්ට මේ තනුව බාර දුන්නා මේකට ගේය පද රචනාවක් කරන්නට කියලා. ඔහු ඉතාමත් අභියෝගාත්මකව මේ ගීය එක රැයකින් මට ලියලාගෙන දුන්නා. ආචාර්ය අජන්තා රණසිංහයන්වත් මේ ලාව ස්තුතිපූර්වකව මතක් කරනවා. ඉතාමත් ශෘංගාරාත්මක ගීයක්, හින්දුස්ථානී රාගධාරි සංගීතයේ එන ඛවාලි කියන ගීත ශෛලිය තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ ආනන්ද සංගීතය නිර්මාණය කිරීමේදී.

නුඹට හිත ඇති නුඹ හිත නැති හිතක් හඳනවා. නුඹ හිත නැති වුණත් නුඹෙන් හිතක් පතනවා. බෞද්ධ දර්ශනයේ එන ආදර කතාවක් ඇසුරෙන් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කළ ගීයක් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළේ. නොලැබෙන ලැබේ යයි සිතිය හැකි ආදරයක්.

එමනම් ආදරණය සහෘද රසවතුනේ තවත් රසවත් හරවත් ප්‍රසංගයක සමාප්තිය සටහන් කරමින් අදත් ඔබෙන් සමුගෙනයන්න අපට කාලය වෙල්ල අපි බෙහෙවිනිම සුතිවන්ත වෙනවා. අදත් මේ සඳදිය දහර ප්‍රාසාංගික සජ්ජීව කරණය රසගන්වන්නට අපේ ගෞරවනය ආරාධනයෙන් සපවිනි සෝමතිලක ජයමහ ප්‍රවීණ ගායන ශිල්පියන ඔබතුමන්ට, වගේම ඉන්ද්‍රනි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනින් ඔබතුමියට, වගේම එඩ ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියන්නේ ඔබතුමන්ටත් බෙහෙවින්ම සුතිය. අදත් සඳදිය දහර අපූර්වත්වයෙන් අපූර්වත්වයට රැගෙන යන්න ඔබේ මధుරස්වරයෙන් මේ සහෘද රසවතුන් වෙනුවෙන් අරුත්බර ගීතාවලියක් ගායනා කරන්නට සපමිණීම සම්බන්ධයෙන් අපි සිංහල ස්වභාවිත ගීතයේ රසය බෙදා හදා ගන්නට ජලියලිත් නිවේදිකාවේ සිට මුණගැහෙමුයි කියන ආදරණීය බලාපොරොත්තුව තුළ සමුදෙනා ඔබ දෙදෙනාට බෙහෙවින්ම සුතියේ නැවතත් අද සහභාගීත්වයට. එමනම් ආදරණීය සහෘද හිතවතුනේ අවසරයි සමුගන්න මෙතෙක් වෙලා ආදරයෙන් සෙනෙහසෙන් ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබට ප්‍රේමණීය සුවදායි රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7679 579

0: පන සිතනීමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නොවේට
2: මිනිසත් කමගන බනපදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරෙන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: මානවීය ප්‍රේම

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දහර ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පෙන්නා.
2: ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හෙවනේ. දැන් ඉතින් හැමෝම දැනගනි ඇත්ත බොරුව මොකද්ද කියලා. ඇත්තට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔන්න බස් එකකින් හැම පණින්න හිතන්න එපා.
3: ඒක ආගන්තුක බවක්ද, ආදරයක්ද, සැකයක්ද, බයක්ද? හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 9:54යි.

ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වලබරත් විද්‍යාය විනාඩියකයි අද දවසේදී චාතිකල ත්‍රයි මණ්ඩලයේ දිනුම් මදිලදල ත්‍රයිපත්වල නිල ප්‍රතිපල සටහන් කරන අපසූදානම් වන්නේ ඔබ හදවසේදී චාතිකල ත්‍රයි මණ්ඩලයෙන් මිලදීගත් මහජන සම්පත අද සම්පත NLB ඡය මෙගාපව දනනි දහන හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ත්‍රයිපත් ගන්න අතට අපසූදානම් චාතිකල ත්‍රයි මණ්ඩලයේ දිනුම් මදිලදල ත්‍රයිපත්වල නිල ප්‍රතිපල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක්.
1: අයිබෝවන්, ඔබ කැමති ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට වෙනස් වෙනවා නම්, ඒත් එක්කම ඔබ කැමති ඔබේ පවුලේ අයගේ ජීවිතයත් වාසනාවන්ත විදිහට වෙනස් වෙනවා නම්, ඒ බලාපොරොත්තුව නිසාම අදත් ඔබේ අතේ තියෙනවා NLB ලොතරැයි පත් වර්ග 8ක්ම. ඒ ලොතරැයි පත් වලට අදත් වාසනාව අරගෙන අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවත්. රට පුරාම වාසනාවන්තයින් බිහි කරන ගමනේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතාපවත් ශක්තිය වන්නේ අපේ අලවි ජාලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ යාපනය කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල අලවි සහායක වරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන් යාපනය බ්‍රයිට් ඉන් හෝටල් පරිශ්‍රයේ හා කිලිනොච්චිය සමුපාකාර ශාලාවේදී පසුගිය දිනවල සිදු කෙරුණා. මේ අවස්ථාවට යාපනය මහනගර සභා මන්ත්‍රී ජගදීශ්වරන් මයුර මහතා, නල්ලූර් ප්‍රාදේශීය සභා මන්ත්‍රී විශ්වලිංගම් අනන්ත මහතා, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන නිලධාරී එස් මතිසන් මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ දිස්ත්‍රික් අලෙවි නියෝජිතවරුන් සහභාගී වුණා. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක නිවාර්තාව අපිට ලබා දෙනවා චමින්ද පුෂ්පකුමාර මහතා. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් HSK වර්ෂ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සීතිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති AD දිල්රුක්ෂි මහත්මිය. වාසනාවේ ගමන NLB ජයෙන් අපි ආරම්භ කරනවා. හිතේ සතුටට හරියන අතට සල්ලි වෙනුවෙන් NLB ජය 566 වෙනි දිනු මැදීමේ වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි දැන් යමු වෙනවා දිනු මැදීමට. නිරන්තරයෙන් ජය ලැබෙන NLB ජයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක හතරක් දැන් අපි තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය B, ජයග්‍රහී අංක 0221. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ₹500,000 ජයග්‍රහකින් 224 දෙනෙක් බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද වාසනාවේ තොරතුරු. අද NLB ජය තුලින් ₹500,000 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම සහ කීර්ති ධර්මප්‍රිය අලවතුගොඩ. ඒත් එක්කම ₹50,000 ජයග්‍රහකින් 39 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව NLB ජය තුලින් වාසනාවන්තයින් 80,162 දෙනෙකු අතරේ ₹73,62,920 මුදලක් අපි බෙදා දුන්නා. මේ අවුරුද්දේ මේ වෙන විටත් සුපිරිත්‍යාගලාභීන් 11 දෙනෙක් බිහි කරපු නියත ධනයෝග හඳහන 1607 වෙනි දිනු මැදීමේ වාරයයි මේ. අපි මුලින්ම තෝරගන්නවා හඳහනේ ජයග්‍රහී ලග්න සංකේතය. අද වාසනාවන්ත ලග්න සංකේතය ධනු. ඔබේ වාසනාව තව තවත් බලවත් කරන ජයග්‍රහී අංක 4යි ඊළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 43. ඊළඟ ජයග්‍රහී අංකය අංක 61. මීළඟ ජයග්‍රහී අංකය අංක 34. අපි මේ තෝරගන්නේ අද හඳහනේ තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය. අද අවසන් ජයග්‍රහී අංකය අංක 23. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැකගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් සුපිරිත්‍යාගලාභීන් 11 දෙනෙක් එක්ක ₹110,000 ප්‍රථම ත්‍යාගලාභීන් 168 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්න අද වාසනාව විතරතුරු. අද හඳහනෙන් ₹110,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා ගෙලියෝය අලවි නියෝජිත GG අල්විස් මහතා. ඒ අනුව අද හඳහනේ සමස්ත වාසනාවන්තීන් 137,391 දෙනෙකු අතරේ ₹93,15,400 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනෙන් ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග ₹36,11,856.70ක්. ගොවිදෑත් ශක්තිමත් කරන සත් දිනම ජයනියත ගොවිසත වාසනාවන්ත 4540 වෙනි දිනම වැඩිමේ වාරය අපි දැන් ආරම්භ කරනවා. රුපියල් කෝටි 8ක් වූ සුපිරි තෑග්ගක් ඔබේ කරගන්න සූදානම් වෙන්න. මුලින්ම අපි තෝරගන්නේ ගොවිසතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 36. මීළඟට ඔබට වාසනාව ගේනවා අංක 39. ගොවිසතේ මීළඟ ජයග්‍රහී අංකය අංක 49. අද අවසන් ජයග්‍රහී අංකය අංක 67. ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසතුළු තරයෙන් මේ අවුරුද්දට රුපියල් 250,000 වාසනාවන්තින් 971 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 73 දෙනෙක් එක්ක සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි බිහි කරලා තිනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් ගොවිසතේ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 250,000 වාසනාවන්තින් බිහි වෙන්නේ ගොවිසතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තින් 4 දෙනෙක් බිහි වෙනවා. මුතරයිපත් අලවි කරනවා නයනා චන්ද්‍රකාන්ති ඇල්පිටිය, HM ප්‍රේමරත්න රිකිල්ල ගස්කඩ, VH ජිනසේන කුඹු ගැටේ, K චන්ද්‍රකාන්ති තැඹිලිගස් මුල්ල. ඒ අනුව ගොවිසතේ සමස්ත වාසනාවන්තින් 127,245 දෙනෙකු අතරේ රුපියල් 86,50,040 මුදලක් අපි බෙදා දුන්නා. සුබ හෙටක් වෙනුවෙන් හෙට ගොවිසතක් මිලදී ගන්න ඔබ දිනා ගන්න සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,13,10,642.76. ගන්න මෝන ටිකට් එක සුබ දවසක්. ඔබ දන්නවා දැන් සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒත් එක්කම රුපියල් 50,000 තෑගිත්, ප්‍රවර්ධන ත්‍යාග අංකයේ හරහා රුපියල් 25,000 තෑගිත්, සසු තෑගිත් මදිනු කියන දැන් ඔබට දිනා ගන්න පුළුවන්. දිනන්න පහසු වුණු තෑගි වැඩි වුණු සුබ දවසක්. 414 වෙනි දින මැදිමේ වාරයයි මේ. ලග්න සංකේත 12ක් අතරින් අද දවසේ සුබ දවසක් වාසනාවන්ත ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්නය වෘශ්චික. ඊළඟට ජයග්‍රහී සුබ අංක 3 අපි තෝරගන්නවා. මුල්ම සුබ අංකය අංක 22. ඊළඟ සුබ අංකය අංක 38. අවසන් සුබ අංකය අංක 52. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 7029. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 205 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,600ක් අපි බිහි කරලා තිනවා. බොහොම ස්තුතියි. බලමු අද මේ වාසනාවේ තොරතුරු අලුත් වෙන්නේ කොහොමද කියලා. අදත් සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා අම්පාර ප්‍රේමදාස ජයසිංහ මහතා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙකුත් බිහි කරනවා. රුපියල් 25,000 ජයග්‍රහකින් 43 දෙනෙක් බිහි වෙනවා ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ සුබ දවසක් ලොතරැයියෙන් සමස්ත වාසනාවන්තයින් 113,383 දෙනෙකු අතරේ රුපියල් 99,011,920 මුදලක් අපි බෙදා දුන්නා. රට පුරා තවත් වාසනාවන්තයින් බිහි කරන්න ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව අරගෙන ඉන්න දැන් සූදානම් ඉන්නවා ජානක සමගින් ගයත්‍රි.
2: අති දැවන්තම සුපිරි ත්‍යාග ලබා දෙමින් ලොතරැයි ලොව විජයග්‍රහණය කළ වාසනාවේ සැබෑ පෙරගමන් කරු NLB මෙගා පවර් ලොතරැයියයි. මේත පෙර අපි ඔබට ලබා දුන්නා රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් දැවන්තම සුපිරි ත්‍යාග විදිහට. අදත් අපි ඔබට ලබා දෙන සූදානම් රුපියල් කෝටි 30කට වැඩි දැවන්තම සුපිරි ත්‍යාගයක්. ඔබේ ජීවිතය වෙනස් කරන ඒ වාසනාවන්ත ඔබේ බලාපොරොත්තුව ඉටු කර දෙන්නට අපි මේ විදිහට ඔබට ලබා දෙනවා අති නවීනතම සුපිරි මුරරතයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට. ඔබ හින සැබෑ කරන්න සූදානම් දැවන්තම සුපිරි ත්‍යාග තුනක් එක්ක මෙගා පවර් 2646 වන වාසනාවන්ත දිනුම් වාරය තුලින් සිහින සැබෑ කරන මෙගා පවර් අද දිනුම් වාරයේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්න. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඉසෙන්. දැන් අපි මේ තෝරාගන්නේ ඔබේ සිහින සැබෑ කර දෙන අද දවසේ සුපිරි අංකය. මෙන්න අද ජයග්‍රාහී සුපිරි අංකය අංක 26. අද තමයි ඔබ දිනන දවස. ඒ වෙනුවෙන් අපි තෝරගන්න සුදානම් අද මෙගා පවර් දිනුම් වාරයේ ජයග්‍රහී ජය අංක මේ විදිහට. මෙන්න පළමු ජය අංකය අංක 39. අංක 72 තමයි දෙවන ජය අංකය බවට පත්වන්නේ. දැන් වෙන්නේ තුන්වන ජය අංකය විදිහට අංක 2. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීර රත්නක අවසන් ජය අංකය අංක 70. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙකා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂ 66 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන්. අද දවසේදී ඔබ දිනාගත් වාසනාව ගැන මුළු රටටම කියන්න මේ සූදානම්. ඔබ ස්තුතියි. අද දිනම් වාරෙන් 2 ලක්ෂ වාසනාවන්තින් 6 දෙනෙක් බිහි වෙලා තිබෙනවා රටට. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. දර්ශනී වනිගසේකර උකුවෙල, W රන්සිංහ මාලිගාවත්ත, සුදේෂ් රුක්ෂාන් කටුගම්පොළ, TF ඩේන් කොටිකාවත්ත, මදන මහරජන් වවුනියාව, NGC ප්‍රියදර්ශනී දඹුල්ල. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකීන් 128,838 දෙනෙක් අතර රුපියල් 86,17,000ක දැවැන්ත ත්‍යාග මුදලක් අපි අද දවසේදී ඔබට ලබා දුන්නා. නිසැකවම දිනන්නට හැකි මෙගා පවතුලින් හෙට ඔබට දිනාගත හැකි දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,42,79,834ක් පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2328 වන ජයග්‍රහී දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානයේ අද දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඔබට තෝරා දෙන්නයි මේ සූදානම. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. අද නම් ඔබේ හීනය සැබෑ විය යුතුමයි. දැන් අප තෝරගන්නවා ධන නිධානයේ අද දිනුම් වාරයේ ඔබට ජයගෙන එන වාසනාවන්ත ජය අංක. වෙන්ද පළමු ජයාංකය අංක 3, අංක 46 දෙවන ජයාංකය, යන්ත්‍රය ලබා දෙන තුන්වන ජයාංකය අංක 8, අද සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 54. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20 ලක්ෂ 37 දෙනෙක් අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී අවසන් දවසේදී ඔබට ලැබුණු වාසනාව ගැන කියන්නට මේ සූදානම. ඔබ ස්තුතියි. අද දින වාරෙන් 20 ලක්ෂ වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට. මෙන්න මේ අලෙවි නියෝජිතවරයා බණ්ඩාරවෙල නිරෝෂිමා සඳනායක තමයි ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. ඒකම අද දිනුම් වාරයේදී රුපියල් 102 ත්‍යාග දෙකක් දිනා ගන්නටත් ඔබ සමත් වෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. KK චන්ද්‍රාවතී, ගලෙන් බිඳුනුවැව, GMW අපොන්සු, නිකවරටිය. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 94,653 දෙනෙක් අතරේ රුපියල් 76,38,080ක ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 වැනි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,18,83,496යි 180ක දැවැන්ත සුපිරි ත්‍යාග මුදලක්. කෝටිපති වරම් ඔබට ලබා දෙන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,298 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් අපි යන සදානම් මහජන සම්පත වාසනාවන්ත දිනුම් බැදීමට. අද මහජන සම්පත දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් වාසනාවන්ත ජය අංක 6ක් දැන් අපි තෝරගන්නේ මෙන්න මේ විදිහට. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ Y ජය අංක 7, 6, 4, 7, 9, 8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක් සමගින් 25,270 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට හඳුන්වා දී තිබුණු අද දවසේ ඔබේ මහජන සම්පත වාසනාව ගැන බලමු මේ විදිහට. බොහොම ස්තුතියි. අද දිනුම් වාරයෙන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ මහනුවර අලෙවි නියෝජිත රාජා බාලසිංහ. ඒ වගේම රුපියල් 100 බැගින් ත්‍යාග 21ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ. වේලුපිල්ලේ පාස්කරන් අක්‍රේපත්තු, IV ප්‍රියන්ත පිටබැද්දර, KD කරුණාදාස මත්තුමගල, KG ධර්මරත්න මරදාන, නිශානි පීරිස් මහමුල්ගම, කුමාර පෙරේරා හැටන්, සංජීව ප්‍රනන්දු, මහනුවර සුනිල් ඉන්ද්‍රසිරි නුගේගොඩ, ශාන්ත කුමාර වැලිමඩ, APJ චන්ද්‍රසේකර මදුරන් කුලිය, ප්‍රියන්ත පද්මසිරි සෙල්පොත, TD ඩේන් වැල්ලම්පිටියේ P ප්‍රදීපන් මඩකලපෝ, SDS එකනායක මිනුවන්ගොඩ, චමරි කුමාරි නයිවල, නිරූපා දීපානි තොටිල්ල ගහවත්ත, TF ඩේන් කොටිකාවත්ත, MP ජයතිලක කඩවත, SN තිලකරත්න තඹුත්තේගම, MG කරුණාදාස අතුරුගිරිය, අයිරාංගනී පුෂ්පවර්ණ කහවත්ත. අද දින වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 275,880 දෙනෙක් අතරේ රුපියල් 2,20,87,280ක දැවන්ත ත්‍යාග මුදලක් මේ මොහොතේ අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනිත මහජන සම්පතින් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 2,17,86,256ක දැවැන්ත මුදලක්. අද විදමට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලය බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් භාරයෙන් තෝරා ගන්න ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක හතරත්. අද සම්පත 873 වෙනි වාසනාවන්ත දිනුම් භාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ Y ජය අංක 4798. අද දිනුම් භාරයේදී රුපියල් 250,000 කින් ජයග්‍රහීන් 3 දෙනෙක්ම ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මෙයාලා විනියෝජිතවරුන් තමයි වාසනාවන්ත ලොතරැයි පත් තාලවි කර තිබෙන්නේ. එස් සුරේස් තේත්‍රාතිව්, ශිරාණි රේණුකා දෙහිමල්වත්ත, සමන් කුමාර හග්ගල්ල. ඒකම රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 52 දෙනෙක් අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් භාරයේදී අපිට හැකියාව ලැබුණ ඔබ අතරේ බෙදා දෙන්න රුපියල් 1,24,77,960ක දැවැන්ත ත්‍යාග මුදලක්. අද NLB ජාතික ජයවර්ණය තුලදී අපිට හැකියාව ලැබුණා දිවයින පුරාම ජයග්‍රහකින් 984,651 දෙනෙක් අතරේ රුපියල් 8,60,60,600ක දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. මතක තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLP.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

යම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: අජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවආරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුමාර

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා, දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය
තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

න්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුළ තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සාන්ති.

0: FM 93.5 93.7 ලක්කඳ අහගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි එකයි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභංග විශාරද පූජ්‍ය මීගස්වැවේ